0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: සුබදේශනක් ලස්සන දවසක් අද ජූනි මාසේ 7 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

Lakhanda, Radio ITN. සුබ උදෑසනක් වෙලා උදෑසන 5:46යි.

සුබ දේශනක් වෙලාව දේශන 6යි විනාඩි 1යි. දෙත් දෙත් ගතිගත් දෙත් දෙත් දෙත්

දවසත් වාසනාවන්ත දවසක් ජූනි මාසයේ 7 වෙනිදා ඉරිදා දවස සතියක පත්තරවල ප්‍රධාන ස්ථිරස්ථල කියන්නේ සූදානම් වන්නේ අද ලංකාදීප වාර්තා කරන්නේ දරුණු එල්නිනෝවක් අතළඟ ජූනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමයි මේ අනතුරු ඇඟවීම කරන්නේ. තෙල් පොහොර හිඟයකට විදුලිය කප්පාදුවකට ඉඩ තියන්නේ නැහැ. ජනාධිපති කැබිනට් රැස්වීමේදී කියයි. වැඩි ලාභ පෙන්වන බොරුකාරයන් නිසා ජනතාවගේ ඉතුරුම් විනාශ වෙනවා. මහබැංකු අධිපතිගේ ඡායාරූපයක් සහිතවයි ලංකාදීප වාර්තා කරන්නේ. හැකරු වාර්තාව විපරමට මුදල් කමිටුව සඳුදා රැස් වෙයි. හර්ෂගින් මැති සභේට ප්‍රකාශයක්. ලංකාවේ අවුරුදු 5ට අඩු 10.1% මිටි දරුවෝ. රජ නිලධාරීන්ට එකළඟ රට සවාරි තහනම්. ඇමතිගෙන් ආයතන ලොක්කන්ට නියෝගයක්. කොළඹේ ගංවතුර බස්සන එළමාර්ග ප්‍රතිසංස්කරණයට වැඩිහිටි නිවාස ලියාපදිංචියට පළාත් සභා නැතිවීම හරහට වතු කම්කරුවන්ගේ ගැටලුවලට විසඳුම් ඕනෑ. දිවයින වාර්තාකඳාකාරයේ ප්‍රධාන ස්ථිරස්ථලය පාස්කු ප්‍රහාරයේ සැඟවුණු රහස් එළියට මරාගෙන මැරෙන්න පොරොන්දු දුන් අයෙක් සාක්ෂි දෙයි. 2027 දී යලි IMF යන්න වෙයි. රැකවරණ සේවකයින්ට බ්‍රිතාන්‍යයෙන් යන්න කියයි. පිළිකා උපකරණ ගැනීමේ ප්‍රමාදයක් අලාභයක්. ගිනිමෙද දිවිබේරු තරුණයන් 4 දෙනෙකුට පොලිසියෙන් සම්මාන. අප්‍රේල් ගල්ලඟුරු බිල 74.2% නැගී. පළාත් සභා සටනට විපක්ෂය එක මිටට. රිලා ගාල අඤ්ඤ කොරොස්. දෙමව්පියන්ගෙන් කරදර වුණොත් දරුවන් 19.29ට පැමිණිලි කරන්නලු. වතු සංවර්ධන මණ්ඩල වාහන 786ක් මිසින්. පොහොට්ටුවෙන් නාම යෝජනා කමිටුවක්. සිළුමිණද ප්‍රධාන ස්ථිරස්ථලය හැටියට වාර්තා කරනවා. හොරණ වැඩිහිටි නිවාසයේ අරමුණ ගැන පුළුල් විමර්ශනයක්. නීති සංශෝධනයට පියවර අරන් කැබිනට් අනුමැතියෙන් නීතිපති ළඟට යවලා රෙගුලාසි බලාත්මක කිරීමත් අවසාන අදියරේ. ගිරිගත් වැඩිහිටි නිවාසයට අයත් සේරුපිට මාපිය සෙවණ ගැනත් ආන්දෝලනාත්මක වාර්තාවක්. හෙට අයිති දරුවන්ට කියලා චිත්‍රයක් පෙන්වන ජනාධිපතිතුමා අතැතිව පුංචි දරුවෙක් සමග සිටින ඡායාරූපයක් සුළුමින අද වාර්තා කරන්නේ. 2026 ජගත් පරිසර දින සමරුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිකුරාදා පැවැත්වුණා. සෑරුවේ දැක්වෙන්නේ එහිදී චිත්‍රයක් ඇඳි දරුවෙකු සමග සුහද කතාබහක යෙදෙන ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් තමයි දකින්න ලැබෙන්නේ. 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ජූනි 16 එළි දකි. දැලබිල ගැන තීරණය ජූනි අවසානයේ. මදුරු මර්ධන විශේෂ වැඩසටහන ජූනි 8-9-10. වෙසක් දිනවල රියානතුරු වලින් මරණ 29ක්. පොලිතින් ප්ලාස්ටික් වගකීම නිෂ්පාදකයාට පවරන 50 කැටුම්පත පාර්ලිමේන්තුවට.
සමාජ මාධ්‍ය පෝස්ට් ගැන අනුරාධපුර උසාවියෙන් දැඩි නියෝගයක්. සයිබර් අපරාධකරුවන්ට එරෙහිව චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ මෙහෙයුමක. මව්බිමද ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කරන්නේ එල්නිනෝ නිසා උග්‍ර ජල හිඟයක්. කෘෂිකර්මය ජලවිදුලිය අවධානමක. අනීතික වැඩිහිටි නිවාස ගැන වහා සොයනවා ඇමති පන්නිලගේ ප්‍රකාශය. මව්පියන්ට නොසලකන දරුවන්ගේ දේපල රාජසම්තකයි. නව නීති ළඟදීම. සිගරට්ටුවට මේ අවුරුද්දේ කෝටි 1700ක බදු සහනයක්. ධර්මාධිකරණය ආවොත් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට. හෝටල් නොවු ජනාධිපති මන්දිරවලට මොකද උනේ? മന്ത്രി මුජිබ අසයි. වෙලාව උදෑසන 6:09 ඔබ සතියගල් ලක්කඳ පත්තර විස්තර සමග.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 13යි.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: සතියක ලක්හඬ
3: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි.
4: ඩෙංගු මාරාරාතිකයි. සැවුම එක්වෙමු. ඩෙංගු පරදමු. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

ජූනි මාසයේ සිට ලෝපුරා පවතින එල්නිනෝ තත්ත්වය 2027 මාර්තු අප්‍රේල් දක්වා පැවතීමේ අවදානමක් පවතින බවත් මුලින් මධ්‍යම මට්ටමේ එල්නිනෝ තත්ත්වයක් ගැන පුරෝකථනය කළත් මේ වන විට එය උපරිම තලයේ එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වන බවට ලෝපුරා කාලගුණ විශ්ලේෂකයන් විසින් අනාවැකි පළකනු ලැබ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ඉරිදා ලංකාදීපයට සඳහන් කළා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. වැඩි ලාභ පෙන්වන බුරුකාරයන් නිසා ජනතාවගේ ඉතුරුම් විනාශ වෙනවා, පිරමිඩ යෝජනා ක්‍රම, වැඩි ලාභ පෙන්වා ජනතාව මුලා කරන ආයෝජන ක්‍රම, නීති විරෝධී තැන්පතු බාරගන්නා ව්‍යාපාර සහ ඩිජිටල් වංචා ක්‍රම හේතුවෙන් පුද්ගලයන්ට මූල්‍ය පාඩු සිදුවන පමණක් නොව සමස්ත ප්‍රජාවම එක්රැස් කරගත් ඉතුරුම් විනාශ වීමක් සිදුවෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය දෙවනිදා කොළඹදී සඳහන් කරලා තියෙනවා. මොනයම් හේතුවක් නිසා හෝ තෙල්හිඟයක් ඇතිවීමට, විදුලිය කප්පාදු කිරීමට හෝ පොහොර සහ බෙහෙත්ංගයක් ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් කැබිනට් රැස්වීමේදී සඳහන් කළා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් $125 ණය මුදලක් පිටස්තර පිරිසක් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ මහභාණ්ඩාගාරයේ වාර්තා පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක විශේෂ සභාවක් රැස්වීමක් සඳුදා පැවැත්වෙනවා කියලා තමයි ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ. පසුගිය වසරේ ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව වයස අවුරුදු 5ට අඩු දරුවන් අතරින් පෝෂණ දර්ශකයේ මිටිබව 10.1% ලෙස වාර්තා වෙන්නේ යයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. කෘෂභව 8.6%, අඩුබර 16.1% සහ අධිබර හෙවත් තරබහරුකම 10.57% ලෙස වාර්තා වූ බවත් තමයි ලේකම්වරයා සඳහන් කරන්නේ. අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රජ්‍ය නිලධාරීන්ට එකලඟ විදේශ සංචාර නොදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීලා තියෙනවා. වෙලාව 9:06 විනාඩි 20 සතියගේ පත්වරවල විස්තර සමග ඔබ ලක්කඩත් සමග

0: වෙලාව දැසන 6:24.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: රටේම අවධානය යොමු වුණු සිද්ධියක් විදිහට හොරණ වැඩිහිටි නිවාසයේ අරමුණ ගැන පුළුල් විමර්ශනයක් කියලා සිළුමින අද වාර්තා කරනවා. හොරණ අඟුරුවාතට ප්‍රදේශයේ පිහිටි වැඩිහිටියන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබූ ප්‍රමාණවත් පහසුකම් නොතිබූ ලියාපදිංචි නොකළ ස්ථානයේ සැබෑ අරමුණ කුමක්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කළා තියෙනවා. ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින සයිබ අපරාධ පාලනය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කිරීමට තීරණය කළා තියෙනවා. පසුගිය කාලයේ සයිබ අපරාධ සම්බන්ධයෙන් මෙරටදී චීන ජාතිකයන් රැසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඒ අතරින් පිරිසක් චීන රජයට බාර දීලා ඒ පිරිසට අදාළව උපරිම නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන ලබන විමර්ශන මගින් මෙරට සයිබ අපරාධ ජාලය අනාවරණය කර ගැනීමට සහාය දීමටත් චීන රජය එකඟ වෙලා තියෙනවා. මියගුලදී 31 වෙනිදා රාත්‍රියේදී සිදු වූ අනතුරෙන් මියගේ 6 දෙනා ඇතුළුව 29 වෙනිදා සිට 31 වෙනිදා දක්වා පුද්ගල මරණ 29ක් වාර්තා වී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාභාර නියෝජ්‍ය පොලිස්පති WGJ සේනාධීර සිළුමිණට සඳහන් කළා කියලා තමයි වාර්තා වෙන්නේ. සමාජ මාධ්‍ය පෝස්ට් ගැන අනුරාධපුර උසාවියෙන් දැඩි නියෝගයක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරණීක සිය සමාජ මාධ්‍ය ගිනුමෝස්සේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ජනගත කිරීම නිසා වෘත්තීය නීතිඥවරයෙකු තමන්ගේ කීර්ති නාමයට සිදු හානිය වෙනුවෙන් අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරණියගෙන් ₹5,00,000 වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු අධිකරණ හමුවේ ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවා වසම් පෙත්සම්කාර නීතිඥවරයා සහ ඔහුගේ දියණියට අපහාස වන අයුරින් පළ කර ඇති ඒ සියලුම පෝස්ට් සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් වහා ඉවත් කර ගන්නා ලෙස වග උත්තරකාර කාන්තාවට නියෝග කළ තියෙනවා. පෙත්සම්කාර නීතිඥවරයා හෝ ඔහුගේ දියණිය සම්බන්ධයෙන් මින් මතුවට කිසිදු තොරතුරක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හෝ වෙනත් අයකුගේ සමාජ මාධ්‍ය ගිණුමක හරහා පළ කිරීම වළක්වාලමින් වග උත්තරකාරියට එරෙහිව වාර නියෝගයක්ද නිකුත් කළ දිසා විනිසුරුවරයා ජූනි 12 වෙනි දින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස ඇයට නියෝග කළා තියෙනවා. මිනිසුන්ගේ අවධානය යොමු වෙන තවත් කාරණයක් තමයි ජලබිල ගැන තීරණය ජූනි අවසානයේ ජලබිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජූනි මාස අවසානයේ සිදු කරන සමාලෝචනයෙන් පසු සිදුවන බව තමයි නිවාස ඉදිකිරීම සහ ජල සම්පත් ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කරන්නේ. දැනට මේ ඒ බිල සම්බන්ධයෙන් සඳහන් කරන්න නොහැකි තත්වයක් තියෙන්නේ. ඉදිරියේදී වියදම් සමාලෝචනයෙන් පසුව ඒ කියන්නේ ජූනි 30 වෙනිදා සිදු කිරීමට නියමිත ජලය සැපීමට දරන වියදම සමාලෝචනය කිරීමෙන් පසුව තමයි ඒ තීරණය ගන්න සිදු වෙන්නේ. ජල සම්පාදන මණ්ඩලයෙන් දෙන බිල්පත තීරණය කරනු ලබන්නේ සමීකරණයක් මගින් බවත් ඒ සිදුවන්නේ වසරකට දෙවරක් සිදු කරන සමාලෝචනයකින් බවත් සඳහන් කළ ඇමතිවරයා ජනවාරි සිට ජූනි දක්වා ජල බිල්පතේ වැඩිවීමක් සිදු නොවූයේ ඒ අනුව බවත් පෙන්වා දීලා තියෙනවා. වෙලාව 6:30.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක

පොරොතු ගොන්නක් හිතේ තියාගෙන මේ ගත්ත ලොතරැයි ටිකත් බලන්න නොහැකි වුණානේ ඊයේ රාත්‍රියේ බලන්න බැරි වුණා කියලා කල්පනා කරනවා නම් මහජන සම්පත ගොවිසෙත මෙගාපව ධනනිධානයේ හඳහන අද සම්පත ජය ලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි අතට ගන්න ඊයේ රාත්‍රියේ දිනුම් මදිල්ලද ලොතරැයි ප්‍රතිඵල වලින් මුලින්ම කියන සූදානම් වන්නේ මහජන සම්පත ලොතරැයි 6210 වාරයේදී එම් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 1 අංක බිඳුව බිඳුව 376 මහජන සම්පත 6210 වාරයේ එම් අක්ෂරයේ අංක 1 බිඳුව බිඳුව 376 ජයග්‍රහී වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ගොවිසෙත 6452 වාරයේදී සී අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 23 අංක 42 72 සහ 77 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ගොවිසෙත 6452 වාරයේදී සී අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරයේ බවට පත් වුණා. අංක 23 අංක 42 අංක 72 සහ අංක 77 ඔබව වාසනාවන්තයන් කළේ. මෙගාපව ලොතරැයි 2558 වාරයේදී වී අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරයේ බවට පත් වෙද්දී සුපිරි අංකය බවට පත් වුණා. අංක 5 අංක 23 අංක 33 අංක 53 සහ අංක 64 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මෙගාපව ලොතරැයි 2558 වාරයේදී වී අක්ෂරයේ ජයග්‍රහණය කළා. සුපිරි අංකය බවට පත් වුණේ අංක 5 අංක 23 අංක 33 අංක 53 සහ අංක 64 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මේ කියන්න සූදානම් වන්නේ ධන නිධානය 2240 වාරයේ එල් අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 16 අංක 30 40 අංක 63 ඔබට වාසනාව උදා කළේ. 2240 වාරයේදී ධන නිධානය එල් අක්ෂරයේ ජයග්‍රහණය වුණා. අංක 16 අංක 30 අංක 40 සහ අංක 63 ඔබව වාසනාවන්තයන් කළේ. ඊයේ රාත්‍රියේ දිනුම් මදිල්ලද හඳහන ලොතරැයි අතට ගන්න 1519 වාරයේදී කියලා බලන්න කුඹලක්නේ ජයග්‍රහී ලක්නේ බවට පත් වුණා. අංක 19 අංක 30 අංක 32 අංක 49 ඔබට වාසනාව උදා කළේ. 1519 වාරයේ හඳහන ලොතරැයි කුඹලක්නේ අංක 19 අංක 30 අංක 32 සහ අංක 49. අද සම්පත 785 වාරයේදී අංක 76 අංක 376 අංක 0.2 376 එම් අක්ෂරය රටාවක් විදිහට අද සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් මදිල්ලද ලොතරැයි ප්‍රතිඵලයේ විදිහට සටහන් වුණා. අද සම්පත 785 වාරයේ අංක 76 අංක 376 අංක 0.376 එම් අක්ෂරය ජයග්‍රහී වුණේ. ජය ලොතරැයි 478 වාරයේදී එන් අක්ෂරය ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා. අංක 0.171 ඔබව වාසනාවන්තයන් කළේ. ජය ලොතරැයි 478 වාරයේ එන් අක්ෂරය අංක 0 අංක 171 වාසනාවන්තයන් බවට පත් කළා. සුබ දවසක් ලොතරැයි 326 වාරයේදී මීන ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණේ. අංක 6 අංක 26 අංක 54 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය ලෙස 37.94 සටහන් වුණේ. 326 වාරයේ සුබ දවසක් ලොතරැයි මීන ලග්නය ජයග්‍රහණය කළා. අංක 6 අංක 26 අංක 54 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණේ අංක 37.94. සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් මදිල්ලද වාසනාවන්ත අංක සටහන මේ සඳහන් කළේ. ඉතින් මේ වන විටත් ලක්ෂපතියන් කෝටිපතියන් බවට ඔබ පරිවර්තනය වෙලා ඇති කියලා විශ්වාස කරන වෙලාව උදැසන 6:35.

0: පරිසර සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස පිළිබඳව ජූනි 5 වෙනිදා ජගත පරිසර දිනය වෙනුවෙන් ලෝකෙම කතාබහට ලකුණ විශේෂ තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. සිළුමින වාර්තා කරන පොලිතින් ප්ලාස්ටික් වගකීම නිෂ්පාදක වේරයට පවරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නිෂ්පාදනය කරන ප්ලාස්ටික් සහ පොලිතින් පරිසරයට බැහැර නොකොට යලි තමන් වෙත රැස් කර ගැනීමේ වගකීම නිෂ්පාදකයාට පැවරෙන නව නීති සම්පාදනය කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළ තිනවා. යනුව පරිසර රැකගැනීම සඳහා වන නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම සහිත පනත් කෙටුම්පත ඉදිරි සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තමයි මේ විදිහට ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ තින්නේ. දැන් මේ කතාව කිව්වේ පේරාදෙණිය උද්භිත උද්‍යාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී. මොකද ජගත් පරිසර දින සමරුම නිමිත්තෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීම වෙනුවෙන් තමයි මේ උත්සවය පැවැත්වුණේ. මේ දිනවල විතරක් නෙමෙයි හැමදාම මේ පරිසරය රකින්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි පරිසරය පිරිසිදුව තබා නොගත්තොත් එහි දඬුවම් විඳින්න වෙන්නේ අපිටමයි. දැන් මේ දිනවල සීග්‍රෙන් පැතිරෙන ඩෙංගු රෝගය පාලනය කිරීමේ අරමුණෙන් 8 9 10 දිනවලදී දිස්ත්‍රික්ක 14ක තෙදින මදුරු මර්ධන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහත්තයා සඳහන් කරනවා. දැන් මේ පිළිබඳව සිළුමිණ වාර්තා කරලා තියෙනවා. ලක්කන්න ප්‍රවෘත්ති අංශයත් මේ පිළිබඳව සොයා බැලුවා. වැසි තත්ත්වයන් සමග ඩෙංගු රෝගේ යලි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර මහත්මිය සඳහන් කරනවා. ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහන් ටෙක්වීමෙන් තමයි මෙන්න මේ විදිහේ කතාවක් කිව්වේ.
1: දජුනි 8 9 10 කියන දවස් තුනේ විශේෂ මදුරු මර්ධන වැඩසටහන් කරනවා දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 74ක. මෙහිදී අධ්‍යාව දානම් කොට්ටාෂ හොයාගෙන සෞඛ්‍ය ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ කණ්ඩායම් එනවා ඉමෙස් වලට ඇවිල්ලා මේ මදුරුවන් බෝවේ හැකි ස්ථාන තියෙනවද නැද්ද කියලා සොයලා බලනවා. එතකොට අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ වලින් මේක දිනපතා කරනවා. එතකොට ඔවුන් දන්නවා කොච්චර සැලකිල්ලකින් මේ ගැන මහජනතාව යොමු කරනවද කියලා. ඉතින් සමහර විට අපි රතු නිවේදන දීම නීතිමය කටයුතු කරන්නත් කියලා උපදෙස් දීලා තියෙනවා. මොකද මේ ව්‍යසනය අඩු කර ගැනීම සඳහා. එතකොට ඊට අමතරව අපි මහජනතාවගෙන් ඉල්ලනවා, දැන් ඔබ දන්නවා මේ මදුරුවා බෝ වෙන්නේ අපේ පරිසරයේම අපි විසින් ඉවතලන භාජනවල කියලා. දැන් මැලේරියා මදුරුවා බෝ වෙන්නේ වෙනම තැනක, බරව මදුරුවා බෝ වෙන්නේ වෙනම තැනක. නමුත් මේ ඩෙංගු මදුරුවා බෝ වෙන්න ඉතා සුළු ජලය ප්‍රමාණයක් ඇති, පැහැදිලි ජලය මිලිමීටර් 5ක් 10ක් වුණත් ඇති.
0: ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳවත් ප්‍රසිලා සමරවීර මහත්මිය පැහැදිලි කළේ මෙහෙම.
1: පැහැදිලි ජලය කියන්නේ දැන් යම් එයාට අර ආහාරයට ගන්න පොඩි ලවණ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තැනක තමයි මේ මදුරුවා බෝ වෙන්නේ. අනිත් එක අපි මදුරුවගේ ජීවන චක්‍රය ගත්තොත් බිත්තර, කීටය, පිලව, සුහුඹුල් මදුරුවා. සුහුඹුල් මදුරුවා ඉන්නේ පරිසරයේ. එතකොට අපිට එයා හොයාගෙන පස්සෙන් යන්න බැහැනේ. නමුත් අර අවස්ථා තුනම තියෙන්නේ ජලයේනේ. ඒක තියෙන්නේ අපි ආවට. ඉතින් අපි මේ ගැන සතියකට විනාඩි 30ක් යොමු කරලා තමන්ගේ ගෙදර, තමන්ගේ දරුවා යන පාසල, ආයතනයේ වැඩ කරන ස්ථානයේ තමන්ගේ නිවස සුද්ධ කරගෙන අල්ලපුවත්තට කුණු දැම්මත් හරියන්නේ නැහැ. මොකද මේ මදුරුවා මීටර 200ක් 500ක් පියාඹනවා. ඊළඟට ගෙදර සුද්ධ කරගෙන අපි තමන්ගේ ආයතනය අපිරිසිදු තියාගත්තත් වැඩක් නැහැ. එතනින් අපිට බෝ වෙන්න පුළුවන්. අපි මහජනතාව සමාජයක් විදියට මං හිතන්නේ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. සතියන්තේ මේ ගැන සැලකිලිමත් වෙලා තමන්ගේ පැය භාගයක් ඒකට යොමු කරලා තමන්ගේ පරිසරය සුද්ධ කරගන්න කියලා.
0: හැම කෙනෙක්ම දරුවන්ට ආදරෙයි. දැන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රීලාද සිල්වා මහත්තයා පෙන්ලා දෙන්නේ පවතින උණුතත්වයේ සම්බන්ධයෙන් දරුවන් පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව තමයි මෙන්න මේ විදිහට කිව්වේ.
2: ප්‍රධානක තමයි උණ හැදුනෙන් පස්සේ නියමිත ඖෂධ නියමිත මාත්‍රාවට ගන්න එක. එතකොට සමහරවිට අපි දැකලා තියෙනවා ෆාමසිකට ගිහිල්ලා කියනවා මට උණ තියෙනවා, මට උණ අඩු වෙන්න මොන හරි බෙහෙතක් දෙන්න කියලා. එතකොට ඒ වගේ ඖෂධ වේදින්ට ගෙන් එහෙම ඖෂධ ගන්න එපා වෛද්‍ය ප්‍රතිකා වෛද්‍ය උපදේශක් නැතුව. ඊළඟට ළමයි නිතරම හොඳට පරීක්ෂා කරලා බලන්න උණ සමහරට අඩු නොවෙන්න පුළුවන්. දියර් ප්‍රමාණය හරියට තියාගන්න, අවශ්‍ය වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ගන්න.

0: Kanda Radio ITN. සතියක ලක්හඩ
1: වෙලාව දෙසන 6යි විනාඩි 45යි.
2: Morning News Alert.
1: නවීන තාක්ෂණයත් එක්ක අනාගතය කොහොම විය යුතුද? පාසල් ඉගෙනුම් ක්‍රියාවලිය ඩිජිටල් උපාංග වලින් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය ශිෂ්‍ය ආකර්ෂණ නිර්ණායක ප්‍රතිපත්ති මත පදනම් වූ විශේෂ වැඩපිළිවෙලක් යටතේ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. කුණෑගල ඉබ්බාගමුව කිරිබමුණ විද්‍යාලයේ පැවති අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ද්විතීක පාසල් සඳහා ලබා දුන් සුහුරුපුවරු සිසු වෛද්‍යර පත් කිරීමේ ජාතික උත්සවයට එක්වමින් අගමැතිනිය මෙන්න මේ විදිහට කිව්වා.
3: අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් එකයි ස්මාර්ට් බෝඩ් එකයි දෙන එකම විතරක් නෙවෙයි. ඊට වඩා දැවැන්ත දෙයක් අධ්‍යාපනය කියන ඒ පුළුල්ම අර්ථයෙන් තමයි අපි මේ මැදිහත් වීම කරන්නේ. නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල ඒ තාක්ෂණයට හුරු පුරුදු ළමයි සහ තරුණයන් පිරිසක් අපි ගොඩනගන්න ඕනේ. එක පොඩි පාසල, ලොකු පාසල, ජනප්‍රිය පාසල, ජනප්‍රිය නොවන පාසල කියලා ભેදයක් නැතුව සියලුම පාසල්වල දරුවන්ට ඒ ගුණාත්මක අධ්‍යාපනය ලබා ගැනීමේ ගමනේ එක කොටසක් තමයි මේ ඩිජිටල් අධ්‍යාපනය. එතකොට මේ ඩිජිටල් අධ්‍යාපනය සඳහාත් ඒක ආරක්ෂිතව කරගෙන යාම සඳහා අපි ප්‍රතිපත්ති සකස් කරගෙන යනවා. අපි ඒ වෙනුවෙන් අපි අනුමත කරන රාමුවක් අපි එළි දක්වනවා. ඒ කියන්නේ ප්‍රාථමික පාසලක ඩිජිටල් ඒ අවකාශයට කොච්චර කාලයක් වැය කළ යුතුද, ද්විතීක පාසල්වලදී කොහොමද, ද්විතීක ශ්‍රේණිවලදී, ඊට පස්සේ උසස් පෙළ පන්තිවලදී කොහොමද කියන ඒ නිර්ණායක එක තමයි අපි මේක හඳුන්වා දෙන්නේ. මොකෝ අපි නිකම් මේ ඩිජිටල් අවකාශයේ පාලනයක් නියාමනයක් නැතුව විවෘත කරනවා නෙවෙයි.

දෙමව්පියන්ගෙන් කරදරුණත් දරුවන් 19 29ට පැමිණිලි කරන්න පුළුවන්. දැන් තම දෙමව්පියන්ගෙන් හෝ යම් කරදරයක් සිදු වුවොත් ඒ ගැන සංගවා නොසිට දරුවන්ටම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කරන ලෙස සියලු දරුවන් වෙත දන්වනවා. ඉතින් දැන් දිවයින මේ පිළිබඳව දීර්ඝ ලෙස වාර්තා කරනවා. රැකවරණ සේවකයින්ට බ්‍රිතාන්‍යයෙන් යන්න කියනවා. ඒ කියන්නේ කෙයා වර්කර්ස්ලා ඒගොල්ලෝ ස්වදේශ කටයුතු කාර්යාලය දන්වා තියෙනවා. දැන් තමන් පවුල් වීසා බලපත්‍ර දැඩි කරන බැවින් ඔවුන් රටින් පිටවිය යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකූලව ජීවත්වන ශ්‍රී ලාංකික රැකවරණ සේවකයින්ට මේ විදිහට මෙරටට එන්න වෙනවා. දේශීය ආර්ථිකයට වාර්ෂිකව රුපියල් බිලියන 12කට අධික හානියක් සිදු කරන රිලවුන් ගාල් කිරීමට ආණ්ඩුව කළ සැලසුම් අසාර්ථක වී ඇතැයි ගොවි නායකයෝ චෝදනා කරති කියලා රිලා ගාල අඤ්ඤ කුරුස් කියලා දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරලා තියෙනවා. ඉදිරිදී පැවැත්වෙන නියමිත පළාත් සභා මැතිවරණය ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයන් තේරීමට නාම යෝජනා කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළා තියෙනවා. ගල්ලංගරුව ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 43.4ක් වැය වෙලා තියෙනවා කියලා තමයි අද දිවයින සඳහන් කරන්නේ. ගිනිමෙද දිවිබේරු තරුණයන් 4 දිනකට පොලිසියෙන් සම්මාන. මේ ගිනිගෙන විනාශ වූ හොරණ බටකොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නේදී ජීවිතයත් මරණයත් නොතකා ඔවුන් අයගේ ජීවිත සුරක්ෂිත කරන්න කටයුතු කිරීම වෙනුවෙන් මේ තරුණයන්ට සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක ඉතින් ඉතාමත්ම වැදගත් කටයුත්තක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්.

0: වතු සංවර්ධන මණ්ඩල වාහන 786ක් මිසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය නමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ වාහන 786ක් මේ වන විට මණ්ඩලයේ සතුව නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර වාර්තාවක සඳහන් වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන සහරාන් හසීම් සමග එක්ව කඳවුරු කිහිපයක සිට මරාගෙන මැරෙන ප්‍රහාරවලට පවා පුරුදු ලබා දුන් පුද්ගලයෙකු එම නඩු විභාගයේදී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වෙමින් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කළා තියෙනවා කියලා තමයි අද දිවයින වාර්තා කරන්නේ. දියුණු පිළිකා විකිරණ තාක්ෂණ උපකරණ මිලදී ගැනීම ප්‍රසම්පාදන යාන්ත්‍රණයේ දිගින් දිගටම ප්‍රමාද වීමෙන් රටට ආර්ථික ලාභයක් සිදු වූ ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ මේ මතය දිවයින වාර්තා කරලා තියෙනවා. වෙලාව දසන 6යි විනාඩි 52යි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: සතියක ලක්හඬ

0: වෙලාව උදෑසන 6යි විනාඩි 55යි. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් දැවැන්ත පොල් නිෂ්පාදනයකට යොමු වූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහත්තයා සඳහන් කරනවා. පොල් කර්මාන්ත අංශ සුහුරු තාක්ෂණ ප්‍රදර්ශන හා වැඩමුළුවට එක්වීමෙන් තමයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්න මේ විදිහට සඳහන් කළේ.
1: වර්තමාන ආණ්ඩුව මේ පොල් කර්මාන්තේ නගා සිටුවීමට අදාළව විශේෂ මැදිහත්වීමක් කරලා තියෙනවා. අලුත් පොල් ත්‍රිකෝණයක් පටන්ගෙන තියෙනවා. ඒක කලින් තිබුණ එකක් පටන්ගෙන තිබුණ එකක්. උතුරු පළාතේ මේ වෙනකොට සැලකිය යුතු මට්ටමකින් පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පළාත්වල ගත්තාමත් පොල් වගාව දැන් කලින්ට වඩා ව්‍යාප්ත වෙන්න පටන්ගෙන තියෙනවා. ඒ වගේම තමයි පොල් වතු ආරක්ෂා කරගන්න නම් පොල් වත්තෙන් අපි විකල්ප ආදායම් වලට යන්න ඕනි. ඒ මොනොත් ඒවට සාත්තු කරනකොට ඒක ප්‍රතිඵලයක් විදිහට පොල් ගහටත් ඒක වටිනවා. පොල් ගහේ පළදාවත් වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි පොල් ගහ දේශ විතරක්ම අපි බලාගෙන හිටියොත් එහෙම ඒකෙන් අපිට සාර්ථක පළදාවක් හස්සෙන්නක් ගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ සහන පැකේජ් එකක් මේ වෙනකොට අපේ අමාත්‍යාංශයේ පැත්තෙන් හඳුන්වා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සියලුම තත්ත්වයන් එක්ක අපේ පොල් අවශ්‍යතාවයේ සපුරා ගැනීම පමණක් නෙමෙයි විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත්තු දැවැන්ත පොල් නිෂ්පාදනයකට අපි රට ඉස්සරහට අරගෙන යන්න ඕනකම තියෙනවා.
2: සතියක ලක්හඳ ස්පෝර්ට්ස් රවුන්ඩප්
0: ක්‍රීඩාව පිළිබඳව කතා කරද්දී ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වෙන කාරණාවක් විදිහට මේ සඳහන් කරන්න පුළුවන්. ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ලවිසිකිරීමේ සෞවෙන් රන් පදක්ම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේස් තරංග පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙලා තිනවා. රුමේස් තරංග ලෝක වාර්තා සහ ආසියාතික වාර්තා අලුත් කිරීම විශේෂත්වයක්. රුමේස් තරංග කුඩා කාලයේ සිටම මේ දක්වා හෙල්ලවිසිකිරීමේ සෞවෙන් ඉදිරියට පැමිණි ආකාරය පිළිබඳව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපි සොයා බැලුවා. ලක්කඩු ගුවන් විදුලිය රුමේෂ් තරංගගේ දක්ෂතාවයන් පිළිබඳව ඔහුගේ මව සහ පියා මෙන්න මේ විදිහේ අදහසක් දැරුවේ.
3: මීටර 92යි 62 දක්ෂතාවයක් දැක්වීම වසර 10ක අකණ්ඩ වූ කටුක කාලයක ප්‍රතිඵලයක් වශයෙන් සනිටුහන් කරා. ඒක ඇත්තෙන්ම අපිට මේ අවස්ථාවේ ලොකු සතුටක්. නොයෙකුත් බාධක කම්කටොළු සෑහෙන දේවල් තියෙද්දි තරණය කරලා ඇවිල්ලා අන්තිමට රෝම් එකේ තීච්ච හොඳම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී එම දක්ෂතාවය දැක්වීම තාත්තා හැටියට මට ලොකු සතුටක්. ඉතින් බලාපොරොත්තු වෙනවා අපේ ඊළඟ තරග තුනක් තියෙනවා තව මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල්. ඒත් එක්කම ලෝක මල්ල ක්‍රීඩා තරගාවලිය තියෙනවා. ඒත් එක්කම ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය තියෙනවා. ඉතින් මේ තුනටම බොහොම සැලකුණු සහගතව තමයි අපි ඉන්නේ. ඉතින් රුමේෂ්ට ලොකු ශක්තියක් තියෙන ක්‍රීඩකයෙක්, ලොකු ආත්ම විශ්වාසයක් තියෙන ක්‍රීඩකයෙක්. ඉතින් අපි රටෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. රටේ අපේ වගකීම් බාර නිලධාරීන් ඉල්ලා සිටිනවා රුමේෂ් තරංග කියන ක්‍රීඩකයා එක්ක දැන් කටයුතු කරන්න. 2028 දක්වා අපි යන ගමනට අපිට හැමෝගෙම සහයෝගය ලබා දෙන්න කියලා ශ්‍රී ලංකාවේ හැමෝගෙම ඉල්ලා සිටිනවා.
4: චූටි කාලේ ඉඳලම ඇත්තටම එයා ක්‍රීඩාවට සෑහෙන දක්ෂතාවයක් තිබුණා. එයාගේ වියත් ක්‍රීඩා කලා ඒ කාලේ. එතකොට පුතත් ඒ දේවල් වලට යොමු වුණා නිකම්ම. ඔල 9 වසරෙන් පස්සේ තමයි ඔය සෙන් පීටර්ස් විද්‍යාලයට ගියේ. එතෙන්ට ගිහිල්ලත් තීන්ත්‍ර ඔය ටෝනි ප්‍රසන්න කියන ගුරු මහත්මයාම වෙලා ඉතින් පස්සේ තමයි ඉතින් ඔයගේ දුරගමනක් ගියේ. පුතා ගැන ගොඩාක් සතුටුයි දැන් අද හිටියට වඩා සෑහෙන ඉහළ තැනක ඉන්නවනේ. තවදුරටත් ඉතින් මට කියන්න තියෙන්නේ දරුවට තව තවත් ඉදිරියට ගමන යන්න ශක්තියක් වෙන්න කියලා තමයි.
0: සතියක පත්තරවල විස්තර නිමා කරන්න සූදානම් වෙන්නේ තෝරා ගන්නවා සිළුමිණ පත්තරේ අංජනගේ ටෝක් කාටූනය. විපක්ෂය හදනවා නම් සජිත්ගේ කඳට රනිල්ගේ මොලේ ඕන කියලා නවීන් කියනවා. එතකොට නාමල්ගේ මොනවද ගන්නේ? අංජනගේ ටෝක් කාටූනය සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන්න මට අවසර දෙන්න ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: ஜோன் வாசனம் துதேசனக்கு ஹதாய் வினாடி ஹத்தரை வேலா. குட் மார்னிங் மணி.
1: குட் மார்னிங் மதுசாங்க. ஹமோடம சுபுதாசனக் பிரார்த்தனா கரனோ. சத்யாக லக்கண்ட ජනවාරි මාසේ 7 වෙනි සඳුදා දවසේ අපි මේ විදිහට වැඩේ පටන් ගන්න හදන්නේ. මොනවද අපිට උදේම කියන්න තියෙන අයහපත් කාලගුණය ගැන තමයි පොඩ්ඩක් කියන්න තියෙන්නේ. මැච් එකත් ඒ පැත්තෙන් එහෙ වහිනකොට මැච් එකත් අතහැරලා දාලා තියෙනවා.
0: අද ඉරිදා.
1: ඒකනේ.
0: අද 7 වෙනිදා ඉරිදා මේ පොඩ්ඩක් ඒකට මෙහෙට උන රණිල කතා කරද්දී. ඉතින් කොහොම හරි දැන් සතියන්තේ තවත් වාසනාවන්ත උදෑසනක්. හැබැයි මේ ඔය වාසනාවන්ත උදෑසන කියන එක වෙනස් වෙනවා. අපි තියෙන සිතුවිල්ලත් එක උතරම් වහිනවා. පෙරෝගන් නිදා ගන්න ඕනේ එහෙම හිතෙන්නත් පුළුවන්. වැස්ස නෑ, කොච්චර වැස්සත් මට තියෙනවා වැඩ කන්දරාවක් අද දවස ඉවර කරන්න. ඒ නිසා මං කොහොම හරි ඒ වැඩ ටික ඉවර කරගන්න ඕනේ. මං ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන කියලා කෙනෙක්ට හිතෙනවා නම් අන්න ඒක තමයි ඉතින් ධනාත්මක සිතුවිල්ලක් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් හීන ගොඩාක් දැකලා ඒ දකින හීන හැබෑ කරගන්න හීනෙම්ම උත්සාහ කළා හරියන්නේ නැහැ. රාත්‍රියේදී එහෙම නැත්නම් නිින්දේදී හීන දකින්න හීන සැබෑ කර ගැනීම වෙනුවෙන් දහවලේදී අප්‍රමාණව වැඩ කරන්න. නිින්දෙන් පස්සේ ඒ දැකපු හීනේ හැබෑ කරගන්න මහන්සින එක තමයි ඇත්තම කරන්න ඕනේ. ඉතින් අපි සමහර වෙලාවට හීනෙත් දැකලා හීනේ හැබෑ කරගන්නේ හීනෙන්නේ.
1: ඔව්.
0: හරි. උදේ අවදි වෙලා බලපුවම හිතේ ඉතුරු වෙන දුකක් විතරයි. ඇයි? ඊරෑ පැදපු ලස්සන වාහනේ ගෙදර නෑ. ඊරෑ හිටපු සුපිරිපන්නේ ගෙදර නෙවෙයි ඉන්නේ. බොහොම අමාරුවෙන් නේද කොහොමෙට්ටයක් උඩ නිදාගෙන ඉන්න හරියට නිින්ද යන්නේ නැහැ. ඉතින් එහෙම හීන දකින්නවා. ඒ හීනේ හීනෙම්ම සාක්ෂාත් කරගෙන හීනෙන් අවදි වෙනකොට මොකුත්ම නැත්තම් වැඩක් නැහැනේ. ඒ නිින්දෙදි දැකපු හීනේ හැබෑ කරගන්න අවදියෙන් ඉද්දි මහන්සිලා වැඩ කරන්න. ඒක තමයි අපිට උදේ වාට කියන්න තියෙන්නේ. උදේ 7:05 එනං වැඩේ පටන් ගමු මේ සතියක ලක්කඳ.

0: උදේ 7 විනාඩි 9 වෙලාව මට මේ දැන් පොඩි කතාවක් මතක් වුණා වේ නලින් දැක්කට පස්සේ. නලින්ට වෙච්ච සිද්ධිය.
1: නලින් මොන ප්‍රශ්නේ තිබ්බත් දත් මදින්න තුින්නේ
0: නැහැ. යා ඊයේ මේ බ්‍රෂ් එක අමතක වෙලා වගේ තකහණිය ගෙදර
1: ගියා. කලුතර ගියා.
0: කලුතර ගියා. ඉතින් මේ මං කියන්නේ නැද යුතු දත් ගැන කතන්දරයක්ම තමයි. දතක් ගලවන්න කීයක් අයක මොනවද කියලා නලින් ගිල්ලා ආනෝ මේ අර මොනවද කියන්නේ ඉන්නේ නෝන කියන්නේ.
1: නලින්ට දත් ගලවන්න පුළුවන්.
0: මෙයා මේ අහනවා මේ මැඩම් මාර ප්‍රශ්න වගේ දත කැක්කමක් තියෙනු මට මේ දත ගලව ගන්න ඕනේ කොහොමද ගන්න කියලා. ඉතින් මෙයා කියනවා මේ සාමාන්‍යයෙන් රුපියල් 15,000ක්වත් යනවා මහත්තයා.
1: දත ගලවන්න
0: රුපියල් 15,000ක්වත් යනවා කියලා. ඉතින් අයියෝ ඩොක්ටර් මේ ඊට වඩා බැයිද? මං පොඩා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සෙක්. පොඩා ලාබෙට මොන හරි කළාද? ඉතින් මේ ඩොක්ටර් කියනවා කට හිරි වට්ටන්න ඕනේ නේ මහත්තයා. හරි දත ගලවන්න නම් හිරි වට්ටන්න ඕනේ. ඉතින් හිරි වට්ටන ඉන්ජෙක්ෂන් එකට තමයි ටිකක් වැඩිපුර ගාණක් යන්නේ. ඒක නොගහ වැඩේ කරනවා නම් රුපියල් 8,000කට විතර මට වාට ගලලා දෙන්න පුළුවන් කියලා. මනුස්සයා කියන කමක් නෑ ඩොක්ටර්. හිරි වට්ටන්න ඕනේ නෑ මං කොහොම හරි දරා ගන්න. හරි වා නිකන් ගලවන්න.
1: දොස්තර හෙල්ලිලා යනවා.
0: දොස්තර නිකන් ගල් ටික් වෙනවා. මොකද්ද මේ වුනේ? එහෙම කවදාවත් මේ කියලා නෑ. දැන් එයා ඊට පස්සේ කල්පනා කරනවා මේ ඩෙන්ටල් එක පටන් අරගත්තේ මගේ සීයා. අවුරුදු 60කට කලින් මගේ තාත්තා දන්ත වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. දැන් මමත් අවුරුදු 20ක් විතර මේ වැඩ කරනවා. ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම මිනිස්සෙක් ඇවිල්ලා කියන්නේ මෙයාටත් හරි පුදුමයි. ඉතින් හරි කමක් නැහැ කියලා ඩොක්ටර් මේ බෙහෙත් විදින්නේ නැතුව එහෙම නැත්නම් හිරිවට්ටන්නේ නැතුව වැඩේ කරගෙන යනවා. මේ මිනිස්සට ගාණක්වත් නැහැ. හිනාවේ ඉන්නු. ඉතින් මේ අහනවා ඩොක්ටර් ඔයා කොහොමද මෙහෙම දරාගෙන හිටියේ? එයාගෙන ඒක මේ අපේ පරම්පරාවේ පොඩි රහසක්. කිසිම කෙනෙක් කවදාවත් ඩොක්ටර් හිරිවට්ටලා නෙවෙයි. අපේ මාමා කෙනෙක් මේ ළඟදී ලොකු ඇක්සිඩන්ට් එකක් කළා. එයාගේ මෙහොන් 40ක් දැම්මා. හරි. හැබැයි එයා නිගංග හිරිවට්ටලා නෙමෙයි මේක කළේ. අපේ පරම්පරාවෙන් අපිට උරුම වෙන විශේෂ රහසක්. මට ඒ රහස කියන්න බෑ කියලා. ඒකමක් නෑ කියලා.

0: කාටවත් කියන්න බෑ කියලා. ඉතින් කියන දවසෙම හවස කොළඹ දෙවුණ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමේ අහසවා. ඉතින් මෙතෙන් ඩෙයිල මේ ඩොක්ටර් කියනවා මේ මාර ප්‍රශ්නන්නේ උනේ අද දවල් මාරම මිනිස්සෙක් හම්බුණා, අරුම පුදුම රෝගියෙක්. එයා එකපාරටම ආවා. ඇවිල්ලා මේ මෙහෙම කියලා කතාව පටන් ගද්දිම තවත් ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් අහනවා, ඔය කියන්නේ අර ටිකක් විතර උස කොණ්ඩේ තන තන පොඩ්ඩක් සුදු වෙලා තියෙන, හරි මෙතන නිකන් කයිවාරු ගහන රෝස පාට ෂර්ට් එකක් නං ආව කළුතර පැත්තේ මිනිස්සෙද කියලා. ඕ මිනිහා තමයි, එයා තමයි කියලා අර ඩොක්ටර් කියනවා. අනේ එයාට නම් කියද්දිම මේ ඩොක්ටර් නයි මොකද උලා තියෙන්නේ, මොකද උනේ, ඒ වක්කාර ප්‍රශ්නයක් තසේ කියනවා. දවල් මුලින්ම මිනිහා මගේ සායනෙට ආව දතක් ගලවන්න කීයක් යනවද කියලා අහගෙන මං ගරු පය 15000 කියලා. මේ කියන්නේ දැන් අර දත ගලවපු ඩොක්ටර් නෙමෙයි, ලේඩි ඩොක්ටර් නෙමෙයි, වෙන ඩොක්ටර් කෙනෙක්.
1: ළඟම ඉන්න වෙන තැනක ඉන්න ඩොක්ටර් කෙනෙක්.
0: මම කිව්ව රුපියල් 15000 කියලා. එයා හරි කියලා වාඩි වුණා. මම කට හිරිවැටෙන ඉන්ජෙක්ෂන් එක ගහලා ටිකක් ඉඳගෙන ඉන්න කියලා කිව්වා වැඩේ සෙට් වෙනක. විනාඩි 10කට පස්සේ බලනකොට මිනිහා අතුරු දහන්.
1: නොමයි දොස්තරලගේ දත් ගලවන්නේ.
0: හරි. ඉතින් මේ කොහොම මිනිස්සු ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. හරි. ඉතින් හරි පරිස්සමින් ඉන්න ඕනේ. අපි අනුන්ගේ දත් ගලවන්නේ නැතුව, අපේ දත කාටවත් ගලවන්න දෙන්නේ නැතුව නේද? ඔලුව පරිස්සම් කරගෙන ජීවත් වෙනවා කියන එක තමයි ඉතින් ජීවිතය කියලා කියන්නේ. උදේ 7:14යි.

රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින්
2: වෙන දෙයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජ ගවේෂණය.
1: ලක්හඩ.

0: මේ හතයි විනාඩි 22යි මේ සමහර වෙලාවට මේ අපි අපේ හැකියාව ඔක්කොම දාලා දෙන්නේ මේ වොෂ්රූම් එක ඇතුළට. නේ? එතකොට නිකන් ඉන්න ගමන් වාහනය drive කරන ගමන් පොඩි chance එකක් හම්බෙනකොට නේ? දැන් අපේ boss ආයෙම අපිට හැමදාම කියන දේ මම මේ පණ දාගෙන බණිනවා උඹලා සින්දු කියන. හරි. අර ඕනම ප්‍රශ්නයක් අපි නිකන් මේ අමතක කළා දානවනේ පොඩි මේසෙකට තට්ටුවක් දාන ගමන් නේ? එහෙම තමයි අපි ඉන්නේ. තවදුරටත් හැබැයි ඒක එහෙම කරන්න ඕනේ නැහැ. කාමරේට වෙලා නාන කාමරේට වෙලා සින්දු කිව්ව ඇතිද? හරි. ඔබේ ඒ හැංගිච්ච දක්ෂතාවය දැන් මුළු රටම හොල්ලන ගායකයෙක් වෙන්න ඔබට chance එකක් අපි හදලා දෙනවා. ඔයා ආසම සින්දුවක ඔයා කැමතිම කොටසක් රෙකෝඩ් කරන්න. ඊට පස්සේ 0706 366 166 ට මේ දැන්ම WhatsApp කරන්න. 0706 366 166 දැන්ම WhatsApp කරන්න. මොකද කියන්නේ? ආ තරුවක් වෙනවද? එහෙම නැත්නම් හැංගිලාම ඉන්නවද? තීරණය ඔයාගේ. පරක්කු වුණොත් නම් සොරිම තමයි.
1: දැන් අපේ MCR එකේ ලලිත් අය ඉන්නවනේ. ලලිත් රණතුංග.
0: ඔව්.
1: පරණ මිනිස්සු. ලලිත් උදේට හැරිලා අපිට MCR එක පැත්තට යන්න බෑ සන්දේ. අපි හිතනවා මේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද දන්නේ නැහැ. ඊළඟ සද්දයක් එනවා.
0: සද්දෙට සින්දු කියනවා.
1: සද්දෙට සින්දු කියනවා කන්නාඩි ඉස්සරහට ගිහලා. කියන්නේ ඔයිස්ද නොයිස්ද කියලා තේරෙන්නේ නැහැ. සද්ද එනවා.
0: හරි. එහෙම ගොඩක් අය ඉන්නවා. දැන් අර නිකන් හිතන්නකෝ මේ ඊයේ පෙරේදා මට මරම සිදුවීමක් වුණා. හරි. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක අපි අරගෙන ඉන්න කල්පනා කරේ තේ නිසාම තමයි හරිය මහන්සියලා ගෙදර ගියා නිදා ගන්න ඕනේ කියලා. අපි ඉතින් ටිකක් වැඩිපුර වැඩ කරන මිනිස්සුනේ. ඉතින් අදනම් පොඩ්ඩක් ඉක්මනටම මොන හරි පොඩ්ඩක් කාලා නිදා ගන්නවා කියලා යනකොට අපේ ගෙදරට ඉස්සරහ ගෙදර වටේම ටිකක් ලයිට්ස් එහෙම දාලා තිබුණා. ඉතින් මට හිතුණ මොකක් හරි ගෙදර කවුරු හරි ඇවිල්ලා ඇති එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් ඒක අපිට අනුන්ගේ වැඩක් නැහැ නේ. ඉක්මනටම ගිහිල්ලා සාමාන්‍යයෙන් මම හිතන්නේ 9ට විතර වගේ පොඩි නිින්දක් දානවා පාන්දරම අවදි වෙන්න ඕනි කියලා හිතාගෙන. වාගියන්නේ ඇඳට වැටිලා විනාඩි 5ක් ගියනේ. අර ලොකු බ්ලූටූත් සෙටප් තියෙන. ඒකක් ගෙනල්ලා ඒගොල්ලන්ගේ ගෙදර. වාගියන්නේ පාන්දර 5 විතර වෙනකම් පොඩි උන් මහය හැමෝම සිද්ධු කියන්න පටන් ගත්තා. ඉතින් මේ අද්දෙගීම ඔයාටත් එදිනේ. ඒක ඇතුලේ මං කියන්නේ මිනිස්සු සින්දු කියන්න හරි ආසයි. හරිද? අපි හැමෝම කැමති සින්දුවක් කියන්නේ. අපි හැමෝම කැමති ලස්සන මියුසික් එකක් එක්කනේ. අපි ඒකනේ අපි දකින්න ඔය මේ සෝෂල් මීඩියා වල එහෙම සින්දුවක් කියලා ඒක ෂෙයා කරනවා. මිනිස්සුන්ගේ ප්‍රතිචාර ලබා ගන්න අපි කැමති. ඒක එතනින් එහාට අරගෙන අවිල ජාතික තලයේ වැඩේකට එකතු කරන්න ඕනේ කියලා අපි හිතුවා. ඒ නිසා තමයි සංගීතයට පුළුවන් ජීවිතයම වෙනස් කරන්න. ඒ වගේම ඒක ලස්සන කටහඬකට පුළුවන් මිලියන ගණනක් මිනිසුන්ගේ හිත සුවපත් කරන්න. ඔයාලා තියෙන අන්න ඒ වගේ හිත නිවන ආදරණීය ලස්සන හඬක් නම් ඒ හඬ වෙනුවෙන් වටිනාකමක් හදලා දෙන්න අපි ලෑස්ති. ඔයා ගායනා කරපු ගීතයක පොඩි කොටසක් මම මේ ආයමත් කියන්නේ 0706 366 166 ට WhatsApp කරන්න. 0706 366 166 ට WhatsApp කරන්න. දැන් සමහර වෙලාවට රනිල් ඔයාලා හිතන්න පුළුවන් මට නම් සින්දු කියන්න බෑනේ. ඔව්. එතකොට මේක දැන් අපි කියන්නේ වාට බැරි නම් වා දන්න වාගේ යාළුවෙක් ඉන්නවා වෙන්න පුළුවන් වාගේ ගෙදර කෙනෙක් වෙන්න පුළුවන් වාගේ අපච්චිට අම්මට හොඳට සින්දු කියන්න පුළුවන් වෙන්නේ නැති නේද? ඒ අයව දැනුවත් කරන්න මෙන්න මෙහෙම ලක්කන්නේ පොඩි අලුත් වැඩක් පටන් ගන්න යනවා. මේක තාම මේ අපි ගෙඩිය පිටින් එළියට දාලා නැහැ. හරි. දැනට පොඩි ඉංගියක් විතරයි වාට අපි දීලා තියෙන්නේ. මේ ඉංගිය තේරුම් ගත්ත දහස් ගාණක් මේ වෙනකොට අපිට ප්‍රතිචාර දක්වලා හමාරයි. ඉතින් ඒ අය අතරට එකතු වෙන්න නේ. ලක්ෂ ගණනක් ජනතාව
1: අතරින්
0: වයසක් නැහැ. සින්දු කියන්න වයසක් නැහැ. ඔය කවුරු මොනවා කිව්වත් කලාව ආට් එක කියන එකට වයසක් නැහැ නේ. ආදරයටත් වයසක් නැති කොට නේ. ඉතින් ඕනම කෙනෙක්ට තමන්ගේ හැකියාවක් තියෙනවා නම් ලස්සන ගීත ගායනා කරන්න අනිවාර්යෙන් අපිට ඔබේ ගීතයේ කොටසක් රෙකෝඩ් කරලා එවන්න. උදේ 7:26 වෙලාව.

0: මේ 7:30 වෙලාව අපි මොනටම ඊයේ රාත්‍රියේ දිනුම් ගදෙල්ලාද, ඒ කියන්නේ 6 සෙනසුරාදා රාත්‍රියේ දිනුම් ගදෙල්ලාද, ජයග්‍රහී ලොතරැයි ප්‍රතිඵලයේ මතක් කරලා ඉන්නවනේ.
1: ඔව් අපි කියන්නේ සුබ දවසක ලොතරැයි මම පටන් ගන්නම්. මීන ලග්නය වාසනාවන්ත අංක 6 26 සහ 54. මීන ලග්නය 6 26 54, විශේෂ අංකය 3 7 9 4. විශේෂාංකය 3 7 9 සහ 4. NLB ජයලොතරයියේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0.171. N 0.171. අද සම්පත ලොතරයියේ අංක රටාව 76376.376M. 76376.376M. හඳහනේ කුම්භ ලග්නය වාසනාවන්ත අංක 19 30 32 සහ 49. කුම්භ ලග්නය 19 30 32 49 තමයි හඳහනේ අංක උනේ. දන නිදාන එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 16 30 40 සහ 63. එල් ඉංග්‍රීසි අක්ෂරය 16 30 40 සහ 63. මෙගා පවල් ලොතරැයියේ වී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 5 වාසනාවන්ත අංක 23 33 53 සහ 64. වී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 5 වාසනාවන්ත අංක 23 33 53 64. ගොවිසත ලොතරැයියේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 23 42 72 සහ 77. සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 23 42 72 සහ 77. මහජන සම්පත ලොතරැයියේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් 1.0.376. එම් 1.0.376 මේ තමයි වාසනාවන්ත ජයග්‍රහී අංක. ඉතින් අදත් ඔබ මිලදී ගන්න රුපියල් 40ක් දීලා ඔබේ වාසනාව උරගා බලන්න. හැමෝටම පුළුවන් ජයග්‍රහණීකට යන්න.
0: ගීතයක කොටසක් ගායනා කරලා එවන්න කියලා ඔබේ නමගම විස්තරත් එක්ක. ඉතින් එහෙම කියපුවම සමහර කට්ටිය මේ එවලා දිනවා අපේ සාමාන්‍ය WhatsApp නම්බරයකට. බීම් එකේ තියෙන 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට නෙමෙයි ඔබේ ගීත ඛණ්ඩය එවන්න ඕනේ. ඒ සඳහා වෙනම දුරකථන අංකයක් තියෙනවා 0.706 366 166. හරි, 0.706 366 166 කියන WhatsApp අංකයට තමයි ඔබේ ගීත ගායනා කිරීමේ හැකියාව පිළිබඳව තොරතුරු විස්තර අපිට එවන්න ඕනේ. මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර එවන්න ඕන දුරකථන අංකය තමයි 0.7 0.3 93.5 93.7 කියන නම්බරේ. ප්‍රශ්න මතක් කරමු.
1: ඔව්, මේක හරි සරල ප්‍රශ්නයක්. උත්තරේ ඊටාම ළඟ තියෙන ප්‍රශ්නයක්. ඒක පොඩි ගණිත ගැටලුවක්. ඔයාලට හිතින් හදන්න පුළුවන්. ගණිත හැමෝම ගණිතයට දක්ෂ නැහැ නේ. හැමදාම මේ ගණිතය ගැන දෙයක් අහනවා කියලා හිතෙන්න පුළුවන්. පොඩි තර්කයක් තියෙනවා. මේ පොඩි තර්කේ ඔයාලට තියෙන්නේ විසඳන එක විතරයි. අපි අහන්නේ මෙන්න මෙහෙම. 300න් කාලට 300න් භාගයක් එකතු කරාම එන පිළිතුර දෙකෙන් වැඩි කරාම කීයද කියලා.
0: 300න් කාලට
1: 300න් භාගයක් එකතු කරලා එන පිළිතුර දෙකෙන් වැඩි කරාම කීයද කියලායි අපි
0: අහන්නේ. හරි නේද?
1: හරි.
0: මොලේට සමනල් ගැට වැඩන ප්‍රශ්න දෙයි හාමුදුරුනි. මොකද්ද මේ කරන්නේ? උදේ පාන්දර අපිට තියෙන ප්‍රශ්න වල හැටියට රණිල් ගිනල්ලා දැම්මනේ. තාම ප්‍රශ්නයක් කියලා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේවා මේ රණිල්ගේම ප්‍රශ්න නෙමෙයි. මේවා නිකන් ගෙදර ඉන්න ශිෂ්‍යත් පන්තියේ ළමයින්ට සුටුස් ගාලා විසඳ ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ අම්මේ අම්මේ කියලා දැන් උත්තරේ කියලා ඇති. ඉතින් ගෙදර කට්ටිය හැමෝටම එකතු වෙලා පොඩ්ඩක් තේ එකක් බොන ගමන් නේ, ගෙදර පොල් ටික ගාන ගමන්, වත්ති පිටියේ උදුළු ගාන ගමන්, සුද්ධ වයිට් කරන ගමන් ඔයාට මේ උත්තරේ හොයාගන්න පුළුවන්. පොඩි හිනාවක් යනවා දැන් සමහර අයට නේ. අපි අහගෙන සමහර ගැටේ අනේ මේගොල්ලන් මාර ප්‍රශ්න තමයි අහන්නේ කියලා හිනාවෙවි උත්තර හොයන වෙලාව. ඒ හොයාගත්ත උත්තරේ ඉක්මනටම ඔබේ නමයි ගමයි සටහන් කරන්න, ඊට පස්සේ පිළිතුරු සටහන් කළා 0.7 0.3 93.5 93.4 වන ආයම වතාවක් ප්‍රශ්න පොඩ්ඩක් මතක් කරමු. 300න් කාලට
1: 300න් භාගයක් එකතු කරලා එන පිළිතුර දෙකෙන් වැඩි කරාම එන උත්තරේ මොකක්ද?
0: සරුස් ගාල 1000යි කියලා කියන්නේ.
1: 2000යි වුණත් කියලා
0: ඔබට උත්තර ඉක්මනට අපිට කියන්න.
1: විශේෂයෙන් මේ දැන් වකය මේ පුරුද්දක් විදිහට අපි ප්‍රශ්න කිව්ව ගමන් අපිට පිළිතුරු වෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම හැමදාම අපේ ප්‍රශ්න අහගෙන ගෙදර උත්තරේ දීගෙන හිතෙන් ඔහි පාඩුවේ ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ ඔයා ඉන්නවා කියලා අපිට දැනෙන්න නේද? ඔයා අපිට උත්තරේ එවන්න නේ. එක දවසක් එවලා බලන්න.
0: අනිවාර්යෙන්ම එවන්න.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සි හයයි.

0: ලාංකේ විශ්වාසදිනු මක්ස් පෙන් සමහ ්‍යාපාරය විතින්ගෙන් පපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමස්වාංක්‍රී වීකටීමේ යන්ත්‍රයක සාතැම්බර හිමිකරුණෙකු වන්න අතම අමතන්න බිඳුව එකයි හතයි 647 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
1: ප්‍රශික්ෂේත්‍රයට නව පනක් ලපා තිබින් කසා කළ ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසා කළ ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලක්කඩ

0: වටයක් ගහ ගහ ඉන්නේ නැතුව නේද? නිකන් කාගෙන්වත් අහහා ඉන්නේ නැතුව දැන් නිකන් ඔයයි මේ දැන් ගන්නකෝ මේ වැඩේම එහෙමයි. රනිල් සමහර දේවල් දෙනවා ජීවිතේ. ඒක ඒ වෙලාවේ කරන්න ඕනේ. එහෙම නැතුව මගහැරිච්ච දැන් ගොඩක් තියෙනවා මේ අපේ ජීවිත දිහා හැරලා බැලුවත් නේද? අපිට එහෙම මගහැරිච්ච කරන්න ඕනේ දේවල් කොච්චර අපි මගහැරගෙන තියෙනවා. ජීවිතේ අනිත් එක හැමදාම chance හම්බෙන්නේ නැහැ. හරි. රේඩියෝ ඇතුලේ සින්දුවක් කියන්න රේඩියෝවෙන් ලෝකෙටම කතා කරන්න එහෙම ඔබට හීනයක් තියෙන නැති සමහර අය තියෙන බුලන් අනේ මොකද අපි නංග අපෝපෝ අපෝ එහෙම නෑ වගේ කෙනෙක් තියෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් අපේ රටේ අය එහෙම කැමතිනේ. අපි හරි කැමති ජනප්‍රිය චරිත වෙන සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න අපි කැමති. ඒ නිසා සින්දු කියන්න උනක් තියෙනවා නම් නේද? අතින් වියදම් කරගෙන කිසිම තේරුමක් නැතුව ස්ටුඩියෝ වල සින්දු හද හද ඒවා රේඩියෝ චැනල්ස් වලට ගෙනල්ලා දීලා නේද? ලක්ෂ ගාණක් CDs අපිට එකතු වෙනවනේ දවසකට. සමහර ලාවට ඒවා හරි ප්‍රමිතියට හැදිලා නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉච්චර ගාණක් නිකන් සමහර ලාවට ඔය CD එකක් එහෙම අරගෙන ආව මල්ලි කෙනෙක්ගෙන් නැගෙනගේ අපි යවුවොත් කොහොමද වියදම? අනේ ලක්ෂ දෙකමාරක් වියදම් කළා. හැබැයි ඒක ප්‍රචාරයට සුදුසු මට්ටමේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කොයිතරම් ඔබ ගායකයෙක් වෙන්න ඔබට ඔබේ හඬ එළියට දාගන්න ලොකු උමනාවක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් අවස්ථාවක් හදලා දෙන්න තමයි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. කාමරේට වෙලා නාන කාමරේට වෙලා සින්දු කිව්ව දැන් හොඳටම ඇති.
1: ඇති.
0: හරි. ඔබේ හැංගිච්ච දක්ෂතාවයෙන් මුළු රටම හොල්ලන්න ඔබට chance එකක් තියෙනවා. ආසම සින්දුවක කොටසක්. ඔයාට හොඳටම කියන්න පුළුවන් කියලා හිතෙන එකක් තියෙනවනේ. හරි. අන්න ඒ සින්දුවේ කොටසක් ෆෝන් එකේ හොඳට පැහැදිලිව රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ 0706 366 166 මේ දැන්ම WhatsApp කරන්න. 0706 366 166 මේ නම්බර එක ලීලා තියාගත්ත කමක් නැහැ. ඔබ දාන්න ඒ වගේම මේ ඔබ දාන්න කියන හැමෝටමත් මේක ෂෙයා කරන්න. දැන් ඔය අපි දැකලා තියෙන සෝෂල් මීඩියා වල එහෙම ඉන්නවා. වෙනම ක්ලබ්ස් තියෙනවා මේ රනිල් කැරෝකේ සිංගර් නංගිල මල්ලිලා අයියලා අක්කලා නැන්දලා මමලා ගොඩක්
1: ඉන්නවා සෝනෝ ඇප් එකේ.
0: හරි. ඉතින් ඒ හැමෝටම අපි කියන්නේ ඔබේ හැකියාව එළියට දාන්න. ඔබට හොඳ වටිනාකමක් හදාගන්න. මේ දැන්ම වාගේ සින්දුවක කොටසක් වා කැමතිව සින්දුවක කොටසක් අපිට 0706 366 166 කියන නම්බරයකට WhatsApp කරලා තියන්න. රයිට්. ඒ ගැන අපි කිව්වා. ඊට පස්සේ අපිට තව කියන්න තියෙන ප්‍රශ්නයක්. 300 කාලට 300 භාගයක් එකතු කරලා එන උත්තරේ දෙකෙන් ගුණ කරපුවම කීයද කියලා තමයි අද අපි අහලා තියෙන්නේ. පිළිතුරු ගණනාවක් හම්බෙලා තියෙනවා. හැමදාම මේ පිළිතුරු එවන කට්ටිය බලන් ඉන්නෝනේ. අපේ නම පොඩ්ඩක්වත් කිව්වනම් පොඩි එනර්ජි එකක් හම්බෙනවා කියලා. පොඩ්ඩක් බලමු කවුද උත්තර දීලා තියෙන්නේ.
1: මේ සමහර අය උත්තරේ වල තියෙනවා නම ඒවල නැහැ නේ මොකද සංක බලන්න. ඔච්චර කියලා.
0: හරි වටේ. දෙන්න වෙනා පාරක් නේ. ඔව්. ප්‍රශ්නෙත් එක්ක උත්තරේ මේ ප්‍රශ්නේ අහුණ ගමන් උත්තරේ වන්න ගලෙන් ඔබේ නමයි ගවයි සටහන් කරලා තමයි උත්තරේ වන්න ඕනේ. එතකොට අපිට ලේසියි බෝ හොයාගන්න. හරි.
1: කියමු ටිකක් නේ. ටිකක් කියන්නම් ඔක්කොම කියන්න බෑ. අපිට අහුවෙන ටික මයික් මොන්ඩි කියන. මාවතකමින් අනෝම රණවීර. ඊට පස්සේ වාද්දුවේ රූපසේන කෑගල්ලේ වසන්ති. එතකොට ප්‍රියංගා පොතුහැර. ඊට පස්සේ ගලේවිලින් මිෂෙල්. ඊට පස්සේ රුවන්ති සඳමාලි. කොච්චිකඩේ නිල්මිනි. අම්පිටියේ රේණුකා. කඹුරුපිටියේ කවීෂා. කෑගල්ලේ රවීන්ද්‍ර. කොට්ටාවේ රේණුකා. ඇහැලියගොඩ සුජිත්. අනිත් පේජ් එක තාම ලෝඩ් වෙන්නේ නැහැ ඉතින්.
0: රයිට්. එහෙම තමයි. දැන් ටිකක් කාර්යබහුලනේ. හතර වටෙන් දිගට හරහාට එනවනේ. ඉතින් ඒ අය අතරට එකතු වෙන්න කොහොම හරි උත්තරේ හොයාගෙන අපිට මෙසේජ් කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. රනිල් දැන් මේ ඊයේ පෙරේදා මගේ යාළුවෙක් මට කතා කරනවා. මාර ප්‍රශ්නයක්. ගෙවල් වල සමගිය නැති වෙන්න හේතු. හරි. දැන් ඔය සමාජ මාධ්‍ය ඇතුලේ සමහර ටෙලි නාට්‍ය ඇතුලේ මේ නිදහස් රැඩිකල් චින්තනයට ඉඩ හදලා දෙන්න හදනවනේ. හරි. මේ දවස්වල හරි වෛරල්. ඉතින් එහෙම ඩ්‍රාමාස් දැන් තැන්වල යනවා. ඒවා ගැන මිනිස්සු කතා බහ කරනවා. ඒ ඔක්කොම එක මගේ තාම උගත් මිත්‍රෙක්. ඔහු කතා කරලා කියනවා සමහර වෙලාවට මේ මාධ්‍ය ඇතුලේ පෙන්නන සමහර දේවල් නිසා පවුල් ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා. සමහර ටෙලි නාට්‍යවල සමහර අන්තර්ගතයන් නිසා මිනිස්සු ඒ වගේ ස්වාධීනත්වයක් පෞල් ජීවිතය තුළේ අපේක්ෂා කරන්න හදනවා. අකින අපි ජීවිතේ තේරුම් ගන්න ඕනේ. හැබැයි ජීවිතේ තේරුම් ගන්නවා කියන එක ඇතුලේ සමහර කාරණා අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. අපි යාළුවේ කාස්ට්‍රේ කරනවා. බිනදට යාළුවේ කාස්ට්‍රේ කරන්න පුළුවන්. සැමියාට යාළුවේ කාස්ට්‍රේ කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි සැමියාට වඩා තවත් මිතුරෙක් යාළුවෙක් විදියට සලකනවා නම් එහෙම නැත්නම් ඊටාම දුක සැප බෙදා ගන්න තැනක තියෙනවා නම් අපේ සමාජයේ තව මෙතෙන්ට ලෑස්ති නැහැ. හරි. ඉතින් මේ වගේ මේ නිර්මාණ හරහා සමාජයට දෙන පණිවිඩය සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් තියෙනවා කියලා මගේ යාළුවෙක් කතා කරලා කියනවා. මං කිව්වා ඔය ප්‍රශ්න වාට නෙවෙයි බහුතරයක් අයට දෙනවා. පෞල් ජීවිත ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න අපි අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එක තමයි රණින් ලොකුම ප්‍රශ්නේ. හරි. අපි විවාහයක් වෙනවා කියලා කියන්නේ දෙන්නෙක් නේද? විවිධ මතවාදයන් දරන දෙන්නෙක් නේ. සමහර වෙලාවට එක්කෙනෙක් UMP අනිත් එක්කෙනා ශ්‍රී ලංකා. තව එක්කෙනෙක් නැන්දම්මා මේ JVP. එහෙමනේ දේශපාලන මත මතාන්තර ගණනාවක් තියෙනවා. එතකොට සමහර විට මේ බිරිඳ ක්‍රිස්තියානි ආගමේ, ස්වාම පුරුෂයා හින්දු ආගමේ, හරි. ඉතින් එහෙම විවිධ අන්තවාදයන් මේ අපි නියෝජනය කරන්නේ. එතකොට මේවා ඔක්කොම එක තැනකට ගේන්න වෙනවා පෞල් ජීවිතයක් ඇතුලේ. හරි. එතකොට අපි කියන්නේ ඉස්සර නිගමන නෙමෙයි පොරොන්දම් කියන ලිංග පොරොන්දම ඉඳන් බලලා එහෙමනේ විවාහයකට එකතු වෙන්නේ. ඉතින් හරි අමාරුයි. මිනිස්සු 100%ක් ඔයාට ගැළපෙන කෙනෙක් හෝ මට ගැළපෙන කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ තියෙන දේවල් ගලපගෙන ජීවත් වෙන්න ඕනේ. ඒකටනේ මේ ඔළුව කියලා එකක් දීලා දින අපිට මොලේ කියලා එකක්. හරි. ඉතින් එතකොට අපි හැම වෙලේම මේ අර ගෙදර ඇතුලේ කතා කරන දේවල් ඇතුලේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි බොරුවට සමහර ලාට කියනෙත් කියන බුලන් මේක බොරුවක් නේද? බොරුවක් හරි කරන්න වෙනවා අපිට. අපේ තියෙන බැඳීම් ටික ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනේ. අපි අපේ ගෙදර ඇතුළට අර මේ බුදුදහමේ දැන් කිව්වනේ අපි පිටගින්දර ඇතුළට ගන්නත් එපා, ඇතුළේ ගින්දර පිටට දෙන්නත් එපා. හරි. මොකක් කරි වෙච්ච ගමන් අම්මට කෝල් කරලා අම්මේ මට මේ මිනිස්සුත් එක්ක ඉන්න බෑ. හරි. එහෙම නැත්නම් යාළුවිට කතා කරගන්න මේ මාර ප්‍රශ්නයක් නේ. අපේ එක්කෙනාට මොකද්ද වෙන සම්බන්ධයක් තියෙනවනේ. ඉතින් ඔන්න ඔය හතර වටේ ගිනි දියන්න ගියාම අන්තිමට ඒවා පත් වෙන පුපුරලා යන තැන අපිට හිතා ගන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඍජුව කතා කරන්න. ඔබේ ස්වාම පුරුෂයත් එක්ක, ඔබේ දරුවොත් එක්කලා එක ටේබල් එක වාඩිලා කතා කරන්න. මට ඔයාගේ මෙන්න මේ ක්‍රියා පටිපාටිය අල්ලන්නේ නෑ. හරි. මොකද්ද මේකේ තේරුම? ඔයා විවාහක ස්වාම පුරුෂයෝ, විවාහක බිනිදක්, ඔයාගේ මේ සම්බන්ධකම, මේ යාළුකම අපේ පවුල් සමගිය බිඳිලා යන්න හේතුවක් වෙන්න බලවන්න ඕන. හරි. ඔයාගේ මේ තියෙන ඇයි හොඳයි මේ Facebook එකේ කියන chat එක එච්චර හොඳ නෑ. ඕකෙන් අපේ පවුලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හරි. හස්බන්ඩ් කියන්න කියලා. ගෙදර අය කතා කරන්න. හරි. කතා කරලා මේ ප්‍රශ්න ටික විසඳගෙන ඔබ සතුටින් ඉන්න. මොකද අපි ලොකු කාලයක් ජීවත් වෙන්නේ නෑ රණින්. අපි ජීවිතේ නිතාම පොඩි කාල පරාසයක් නේ. ඒ කාල පරාසය ඇතුළේ ජීවිතේ හරියට අවබෝධ කරගෙන තේරුම් අරගන්නේ නැතුව අනවශ්‍ය සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ මේ ලෝකේ මෙන්න මේ වගේ කෙනෙක් මට හම්බුණා නම් නේද? අපිට ලැබිච්ච බිරිඳ හෝ ස්වාම පුරුෂයා සම්බන්ධයෙන් ජීවිතේ ඕනම මිනිසෙක් එක වෙලාවක කියනවනේ අපරාධ මේ මිනිස්සු බැන්නේ. සමහරවිට ඔබටත් මේ ඇඟීම ඇති. හැබැයි අන්තිමට හරි ඔය හුඟාක් සෙල්ලම් දාපු මිනිස්සු ඉන්නෝනේ. හරි හතර වටේ ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය කරගෙන ගෙදර ඉන්න වයිෆ්ට දරුවන්ට සලකන්නේ නැතුව මම තමයි වීරයා, මට අතේ මිටේ සල්ලි දිනවා, මට ඕන දෙයක් තමයි මං කරන්න කියලා හිටපු හුඟාක් මිනිස්සු දණින් වැටෙන වෙලාවක් තියෙනවා. මොකක් හරි අසනීපයක් වෙලා, මොන නැත්තං අනතුරක් වෙලා, මොකක් හරි දෙයක් වුණාම හොඳට හොයලා බලන්න ගෙදර ඉන්න බිරිඳ දරුවෝ ටික යාගේ දෙමව්පියෝ නෙවෙයි දෙයාගේ ළඟ හිටියේ කියලා. සල්ලිවාගේ බලය හැම වෙලේම තියෙනකොට හුඟාක් මිනිස්සු අපේ ළඟට එනවා. හරි. අපි හරි වීරත්වයට පත් කරලා අපිට නිකන් සලකන වගේ පේනවා. හැබැයි අපිට කරදරයක් වෙච්ච වෙලාවට, අපේ ජීවිතේ කඩාවැටිච්ච වෙලාවට ඇත්තටම අපේ ළඟ ඉන්නේ අපිව දැනුණු අය විතරයි.
2: හදවත නිවන්න වගේම හදවත දවලා අලු කරන්නත් ආදරයට පුළුවන්.

0: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 3

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
2: වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.3 93.5 93.7 සමාජ ගවේෂණය. දැන් වෙලාව 08:00.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: ගුවන් ජයග්‍රහී වාසනාවන්ත උදෑසනක්. රනිල් අපි අද කල්පනා කළා පොඩි තුරතුරු සොයා බැලීමක් සිදු කරන්න ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම වැඩිහිටියන් සමාජගත කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින ගැටලු සහ බාධාවන් බහුවිධ වෙනවා. සමාජ ආර්ථීය සහ මනෝවිද්‍යාත්මක වශයෙන් බලපාන මේ ගැටලු ප්‍රධාන කොටස් කීපයකින් අපිට විග්‍රහ කරගන්න පුළුවන්. වැඩිහිටියන් සමාජගත වීමට ඇති බාධාවන් විදිහට මේ පවුල් ව්‍යූහය වෙනස් වීම, සාම්ප්‍රදායික පවුල් ක්‍රමයේ විශාල පවුල් බිඳවැටලා න්‍යෂ්ටික පවුල් ක්‍රමයක් ස්ථාපිත වීම, එතකොට මව්පියන් සහ දරුවන් පමණක් සිටින පවුලක් අපි න්‍යෂ්ටික පවුලක් කියලා කියනවා. එතකොට වැඩිහිටියන් හුදෙකලා වීමට වැඩි ඉඩ කඩක් තියෙනවා. අනිත් පැත්තෙන් ප්‍රවාහන සහ ප්‍රවේශ වීමේ අපහසුතාව, බොහෝ වෙලාවට පොදු ප්‍රවාහන සේවා සහ රාජ්‍ය ගොඩනැගිලි වැඩිහිටියන්ට පහසුවෙන් භාවිත කළ හැකි ලෙස නිර්මාණය වී නොමැති පසුබිමක්, රෝන් නිවෙස්වලට කොටු වීම ප්‍රධාන හේතුවක්, එතකොට වර්තමාන ලෝකයේ තාක්ෂණය මත පදනම් වීම නිසා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීමට නොදන්නා වැඩිහිටි සමාජ සම්බන්ධතාවලින් සහ තොරතුරු හොමාරුවෙන් බොහෝසේ දුරස් වී සිටීම, මෙහෙම කාරණා ගණනාවක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම වැඩිහිටි නිවාස සහ සුරකුම් මධ්‍යස්ථාන පිළිබඳ ගැටලු ගණනාවකුත් තියෙනවා. වැඩිහිටි නිවාස ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට රැකවරණය ලබා දෙන ප්‍රධාන ආයතන වුණත් ඒවායේ පවතින ගැටලු කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මූල්‍ය සහ සම්පත් හිගය, බොහෝ වැඩිහිටි නිවාස පවත්වාගෙන යන්නේ පරිත්‍යාග මත. ඒ නිසා නිරන්තරයෙන් මූල්‍ය අර්බුද හේතුවෙන් ගුණාත්මක ආහාර, ඖෂධ සහ සේවක සුබසාධනය අඩාල වෙනවා. ප්‍රමාණවත් පුහුණු සේවක හිගයක් තියෙනවා. වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සහ මානසික තත්ත්වයන් ගැන මනා දැනුමක් ඇති හෙද කාර්ය මණ්ඩලයක් සුරකුම් කරුවන් ලෙස, එහෙම නැත්නම් කෑගිවර්ස්ලා විදිහට ඉන්න ඕනේ. නමුත් ඒකත් ප්‍රධාන ගැටලුවක්. එතකොට එහෙම තත්ත්වයන් ගණනාවක් එක්ක තමයි අපි කතා කරමින් ඉන්නේ. මේ වැඩිහිටියන් සුරකීම, වැඩිහිටියන් බලා ගැනීම, මේ සම්බන්ධයෙන් සමාජය තුළ යම් කතිකාවක් නිර්මාණය වෙලා තියෙන නිසා රනිල් අද සර්ච් ලයිට් මේ සමාජ කතිකාව ඇතුළේ අපි තීරණය කළා කතා කරන්න. කවුද මේ වැඩිහිටි ප්‍රජාව? ඇයි වැඩිහිටියන් අපි බලාගත යුත්තේ? වැඩිහිටියන්ගේ කාර්යභාරය සහ ඔවුන් එදා සමාජයේදී පළදායිව යොදාගත් ආකාරයත්, අද වෙනකොට වැඩිහිටියන් හුදෙකලා වීමත්, මේ කියන කාරණාවලට බලපාපු සමාජාර්ථීය කාරණාටික, ආර්ථික අනිපත, දේශපාලනික සංසිද්ධීන් ටික පිළිවෙලට විග්‍රහ කරගෙන මේකට ජනතාවගේ අදහස් එකතු කරලා දෙමව්පියන් වැඩිහිටියන් බලාගැනීමේ වගකීම, විශේෂයෙන් ආබාධිත සහ මානසික සෙමෙන් වැඩෙන දරුවන්, මේ ආදී කණ්ඩායම් පවා ළමා නිවාසවලට, වැඩිහිටි නිවාසවලට එකතු වීම, ඒ තුළ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන්, මේ පිළිබඳව කතා කරන්න අපි කල්පනා කළාද සර්ච් ලයිට් සමාජ කතිකාව ඇතුළේ.
1: මදුශංක, දැන් අපේ සංස්කෘතිය ඇතුළේ අපි අර කතාවට කියනවනේ ගුරුන් දෙගුරුන්වත් වැඩිහිටියන් කෙනෙකුවත් කතාවක් කළහොත් නැගිට උත්තර දී මෙහාපත්. දැන් සිරිත් මල්දම වෙන්න පුළුවන්, බුදුගුණ අලංකාර වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට සැලකීම, වැඩිහිටියන් පිදීම, ඒවා මේ අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච කාරණා. අපේ පවුල්වල, අපේ පවුල් සංස්කෘතිය ඇතුළේ වැඩිහිටියෝ මේ කියලා වැඩිහිටි නිවාසයකට දානවා කියන්නේ නිකන් ළමයි බය කරන්නේ කියන කතාව කියලා. ඒක එහෙම අපේ සංස්කෘතිය ඇතුළේ තිබෙන්නේ නැහැ. සමාජයේ ඉස්සරහට ඔයගොල්ලෝ න්‍යෂ්ටික පවුලේ කතාව, හරි, සහ ඔබ දන්නවද මේ ලංකාවේ සහ ලෝකයේ ජපානය කියන රටෙත් මේ රටවල් බොහෝමයක තියෙන මේ ප්‍රශ්නයක් තමයි වැඩිහිටි ජනගහනයේ වර්ධනය. එතකොට ඔය දැන් ඔය කියන සමහර රක්ෂණ ආයතන, සමහර ආයතන පුරෝගතනය කරනවා එන්නේ එන්නේ වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා කියලා. අවුරුදු 60ට වැඩි ජනගහනය මේ වන විට 118ට වඩා වැඩි වෙනවා. 1981 වසරේදී 6.6% වෙච්ච මේක 18% වෙනවා කියලා කියන්නේ 2040 වෙනකොට මේක 25%. ඒ කියන්නේ හැම 4 දෙනෙකුගෙන් එකයි ලංකාවේ වැඩිහිටි ජනගහනයට අයත් වෙනවා කියලා තමයි පුරෝගතනය කළා තියෙන්නේ. එතකොට මේක 2070 වෙනකම්ම අඛණ්ඩව වෙනවා. මොකද දැන් පවුල් ඇතුළේ දරුවෝ හදන්නේ නැහැනේ මේ ආර්ථික මට්ටමත් එක්ක. එතකොට දරුවන්ගේ අනුපාතය අඩු වෙලා රටක් ඇතුළේ වැඩිහිටි ජනගහනයේ අනුපාතය වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩිහිටියෝ වැඩි වෙන්න ගන්නවා.
0: ඒක ඇතුළෙම මේ අර අපි කියන ආර්ථිකමය කාරණාව බොහොම පැහැදිලිව පේන දෙනකොට ශ්‍රමික ශක්තිය, එහෙම නැත්නම් වැඩ කිරීමේ හැකියාව තියෙන පිරිස විශ්‍රාමිකයන් බවට පත් වෙමින් ඉන්නවා. නමුත් ආර්ථිකයට උරු දෙන්න පුළුවන් ඊළඟ ජෙනරේෂන් එක ජෙනරේට් නොවීම රටක ආර්ථිකය වාර්තාගෙන යාමටත් බලපෑමක් එල්ල වෙනවා කියන කාරණේ මේ අතුම අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි අපි ආයෙත් අපේ ප්‍රධාන මාතෘකාවට ආවොත් වැඩිහිටි ප්‍රජාවේ ගහණය ඉහළ මට්ටමක තිබුණත් අලුත් පරම්පරාව, එහෙම නැත්නම් මීළඟට රට බාරගන්න ඉන්න පරම්පරාවේ යම් අඩුවීමක් අපිට දකින්න හම්බෙනවා.
1: පුළුවන් කාලේ අපිව බලා හදාගෙන නේද රටට හරි හම්බ කරලා දීලා, රට ශක්තිමත් කරලා ඒ අය වයෝවෘද්ධ වුණාම අතෑරලා දාන එක හරිද? වැඩිහිටියන් මේ සමාජයට බරක්ද? මේ කතාව තමයි අපි අද පටන් ගන්න සූදානම් වෙන්නේ. මේ ගැන කතා කරන්න බොහෝ දිනෙකට බොහෝ කරුණු කාරණා ඇති. කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්නට වඩා අපේ සමාජයේ කොතනටද යන්න ඕනි කියන කාරණා පිළිබඳව අපි කතා කරොත් හරි වටිනවා. අපිට හැමදාම මොකක් හරි මාතෘකාවක් අද ගන්නකොට තියෙන්නේ අහල පහල කෙනාට වැරදි කියන එක. වැරදි පෙන්නලා දෙන්න ඕනේ මදුෂංක අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔබට පේන දේවල් ඇසට පෙනුන්නේ නැහැ වගේ ඉන්න හදන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්න ටිකට අපි යහපත් තිරසාර පිළිතුරක් හදා ගන්න ඕනේ රටක් විදිහට.
0: දැන් මේ කාරණාව කතා කරන්න හේතුව තමයි හොරණ වැඩිහිටි නිවාසය සම්බන්ධයෙන් අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නක් ඇති වෙනවා. ඒ හරහා ජීවිත කිහිපයක් අපිට අහිමි වෙනවා. තවත් පිරිසක් රෝහල්ගත වෙනවා. ඉතින් මේ මහ පොළොවට යමක් කරපුවා. එහෙම නැත්නම් මේ මහ පොළොවේ උරුමය තියෙන මිනිස්සු. එතකොට මේ වැඩිහිටි නිවාසයේ ගිනි ගැනීමත් එක්ක යම්කිසි හානියක් සිදුවීමත් එක්ක තමයි මේ සෙනෙහසේ කැදැල්ලට වෙච්ච හානියත් එක්ක තමයි මේ පිළිබඳව කතිකාවක් සමාජය තුළින් නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙන කතාවත් එක්ක රණිල් අපිට පැහැදිලි වෙනවා ලංකාවේ ලියාපදිංචි වැඩිහිටි සහ ළමා නිවාස සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන. දැන් මේ ස්ථානයට එනවනේ මේ විවිධ විමර්ශනවල ධාරින් විවිධ පිරිස්. එයා ඇවිල්ලා ඒ සේවක මණ්ඩලයෙන් අහපුවම අනේ ඉතින් අපි මොනවා කරන්නද, උසාවියනුත් සමහර වෙලාවට වෙනවා, රජයනුත් වෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයනුත් වෙනවා. ඉතින් අපේ ආයතන වලට මේ වැඩිහිටි ප්‍රජාව දරුවෝ එවන්නේ ඒ ආයතන වලින්. අපි එතකොට මේවා පුණ්‍ය ආයතන විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. මෙන්න මෙහෙම කතන්දර කියනවා. එතකොට ලියාපදිංචි නොවන තැනකට රජයෙන් කොහොමද කෙනෙක්ව අනියුක්ත කරන්නේ? මෙන්න මෙතන ඔබට සුරකුමක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේක අපි හරියට කියව ගන්න ඕනේ. මේක මෙතනින් නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මේ කතාව අවසන් කළා. ගින්න නිවිලා අලු ටික හුලඟි පාවෙලා ගියාට පස්සේ හුඟක් වෙලාවට අපිට අමතක වෙලා යනවනේ. එහෙම නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි මේ කතාව පටන් ගන්නේ.
1: Facebook එකේ දැම්ම ලොකු ලොකු ලිපි, ලොකු ලොකු හැලි, ලොකු ලොකු එයා තමන් හිතන විදිහ ලොකු ලොකු කිව්වට තරහ වෙන්න එපා. මේක අපි එහෙම ලිපියක් ලියලා අත හොද ගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන්නේ අපේ සමාජය ඇතුලේ තියෙන ඛේදවාචක එක.
0: මේ වැඩේ කරපු ලොකු අයියත් එක්ක ඇරියස් එකක් තියෙනවා සමහර වෙලාවට. හරි. ඒක දෙපැත්තකින් අපි දැක්ක. සමහර අය ලියලා තිබුණා මේ මිනිස්සයා හරි මේ වැඩිහිටියෝ බලාගත්තේ නැත්නම් කවුද බලාගන්නේ. ඒකත් හරි සාධාරණ කතාවක්. හරි. හැබැයි තව කොටසක් ලියලා තිබුණා මේ මිනිහට වටින්නේ සල්ලි විතරයි, මිනිස්සුන්ගේ ජීවිත නෙවෙයි. එහෙම කොටසකුත් ලියලා තිබුණා.
1: අන්දක සමාජ මාධ්‍යතු තව එක පැත්තකින් මේක බලලා තිනවා. සමහර අය කියලා තිනවා මේ හුඟක් අය මිය ගියේ මේ උන්ට දන්වැල් දාලා උන් ගැට ගහලා තිබ්බ හින්දා කියලා. ඔහු එක විශේෂණ නේ කියනවා ඩිමෙන්ෂියා වැනි දරුණු රෝග තත්ත්වයන් තියෙන තනි තනිව පාලනය කරගන්න බැරි අයට ඒ විදිහට කමැත්තෙන් උනත් ගැට ගහලා තියාගන්න
0: සිද්ධ එක පැත්තකින් කරා. මේක ඒකෙදි රනිල් සමහර තැන් දෙන දැන් අපිට අපේ ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ සමහර වෙලාවට අපි දොරවල් වහලා දොර යතුරු තද කරලා තියාගන්නවා. මේ තියන්නේ ගිනි ගන්නකොට පිච්චිලා යන්න කියන බලාපොරොත්තුෙන් නෙවෙයි. මොකද ඒ අය කොහේ හරි තැනකට ගියොත් ගේට්ටුව අරගෙන ඉතාම සූක්ෂමයන් විශේෂයෙන් ওই ඩිමෙන්ෂියා වගේ තත්ත්වයන් තියෙන අය ඊළඟ තප්පරේ මොනවද කරන්න කියලා මතක නැහැනේ. කන්න දීපු අම්ම කෙනකින් තාත්තා කෙනකින් කවුරු හරි වොත් කාලා දින්නේ කියලා නැහැ කියලා කියනවා. දැන් ඕක බහුතරයක් අයට තියෙන ප්‍රශ්නයක්. ගෙදරට කවුරු හරි ඇවිල්ලා මේ තාත්තා කාලා දින්නේ කියලා ඇහුවොත් කියන්නේ නැහැ මං ගෑවේ නැහැ. මේ කාලාද හොදපු ගම. හරි. කෙනෙක්ට එළියෙන් බලලා හිතෙන උලන් මාර දරුවෝ ටිකක් තමයි ඉන්නේ මුන් කන්න දෙන්නේ නැහැ මේ මිනිහට. මේ මිනිහට උදව් කරන්නේ නැහැ මෙයාට ඕන දේ. හැබැයි ඒ தත්ත්වය අත්විඳින්නේ ගෙදර ඉන්න පිරිස. ඒක අපි හරියට කියවා ගත්ත නැත්නම් අපිට හිතෙනවා මේ දරුවෝ මේ හරි නපුරු එහෙම පිරිසක් කියලා.
1: මදුෂංග මේ අහගෙන ඉන්න ඔබ හොඳට හිතලා බලන්න. අද සමාජය ගත්තාම අපේ තරුණ පිරිස හරි තරුණ මදෙන් ඉන්නේ. බස් එකකට නගින්න හදන කොන්දොස්තර මත ඇඬි නගින්නකො මොකද්ද කරන්නේ අංකල්? ඔයා කොහොමද මේ ගාට නගින්නේ? මේ මිනිස්සුන්ගේ අතපය හයිය තියෙන කාලේ දරුවන්ට රටට කරලා හරි හොඳ තනතුරු දරලා හොඳට උගන්ලා ගුරුවරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංජිනේරුවෝ වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ගේ අතපය පණ නැති වෙනකොට මේ මිනිස්සු බස් එකකට නැගගන්න බෑ, ඇඟ ලොක් වෙනවා, අසනීප වෙනවා. ඒකට මේ මිනිස්සුන්ට සමාජය සලකන්නේ චමින්ද චමිල ඔන්න වගේ නම් ගියාගෙන මේ සමාජය හරි කූරයි, තමන් වයසට යන්නේ නැහැ, තමන් මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන හරි තරුණ මදෙන් ඉන්න පිරිසක් අපි සමාජයේ දකින්නවා. මේ මිනිසුන්ට සලකන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ, ඇඟට ගොඩ වෙනවා. ගෙවල් වලත් ඔය තත්ත්වේ තියෙනවා.
0: දැන් මේකට හේතු ගණනාවක් තිබුණා. සාම්ප්‍රදායිකව ආච්චි අම්මා සීයා කියලා කිව්වේ රණිල් පවුලේ ඊළඟ පරම්පරාව නිර්මාණය කරපු පිරිස. මට හොඳට මතකයි අපි කිව්වේ කිරියත්තා කිරියම්මා කියලා. ඒගොල්ලන් අපිට ජීවිතේ කියලා දුන්න. අපේ කිරියත්තා තමයි ඔය අපිට බොහොමයක් කවි හැම පාඩම් කළේ. හරි. අපිට සද්ධර්ම රත්නාවලිය, එතකොට ඔය මේ මොනවද කියන්නේ සකස්කදී බුද්ධ ගච්ඡේ කියවලා මේ වගේන් කොහොමද අපි ඉස්සරහට යන්න ඕනේ, වගේන් ගන්න තියෙන සමාජ පණිවිඩයේ ඉතිහාස කතා, තුඩුගැමුණු කුමාරයා මෙන්න මෙහෙමයි රටේක්ෂේ සත්කලේ, ඒ අනාගත පරම්පරාවට ඓතිහාසික කාරණා විශේෂයෙන් ජීවිතයේ කියාදීමේ වගකීම තිබුණ වැඩිහිටියෝ ළඟ. පසු කාලීනවර රනිල් කිව් වගේ චමිලා චමින්ද ලෙවල් එකට අච්චම්ම සිය වැටිලා ඒ අය සමාජ මාධ්‍ය ඇතුලේ සහ විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ ගුවන්විදුලි නාලික ගණනාව මේ අපි අතින් වෙච්ච වරදත් අපි පිළිගන්නේ මේ ආච්චී සීයා කියලා කියන්නේ නිකන් කොමිටල් එකක් වුණානේ. හරි, මේ සීයා තමයි මේ කටවඩක් හොකවුනම ඒ සීයා වෙනවා. ඊට පස්සේ යා මේ විහිළු සපයන්නේක් බවට පත් කරන එහෙම වැඩසටහන් ගණනාවක් එහෙම ගියා. ඉතින් ඒවා යම් යම් ආකාරයෙන් බලපෑම් එල්ල කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. කොහොම හරි අවසාන විග්‍රහයේදී අපිට සිද්ධ වුණේ අර සීයා ආච්චි අම්මා කියන එක සමාජයට බරක් වීම, ඒ අය සමාජයෙන් පැත්තකට වීම, මෙන්න මෙහෙම ප්‍රශ්න කීපයකුත් අපිට නිර්මාණය වුණානේ. අර රත්නශ්‍රී සර් එක වෙලාවක කියනවා මේ ඉස්සර ආච්චි අම්මයි සීයයි කියන්නේ අනාගත පරම්පරාවට ජීවිතේ පවරා දුන්නු කට්ටිය. ඊට පස්සේ ඒ ආච්චි අම්මට සීයට අපි කියන්නේ ආච්චියේ පෝච්චියේ නේද? එහෙම කිව්වා මේ ආච්චිගේ මූණ කන්න පූස නටනවා. ඔන්න ඔහොම සාහිත්‍යකුත් නිර්මාණය වෙනවා. මේ ඔක්කොම අවසාන විග්‍රහයට අරගෙන බලමු රනිල්. මේ අර දීර්ඝකාලීන ව්‍යාපෘතිද කියලා හිතෙන ගානට වැඩිහිටියා සහ ඊළඟ පරම්පරාවේ ආච්චි අම්මයි මොණුපුරා මිනිබිරියේ අතර තිබිච්ච සම්බන්ධතාවය කොහෙන් හෝ ගැලවුණා.
1: සංග අනගාලික ධර්මපාලතුමා කියනවානේ සුද්ධ කවදා හරි මේ රට දාලා යනවා. හැබැයි එහෙම යනකොට මේ රටේ කළු සුද්ධ ටිකක් ඉතුරු කරලා යනවා. ඔවුන් මේ රට විනාශ කරනවා, මේ රටේ සංස්කෘතිය විනාශ කරනවා කියලා. ඒ කතාවේ ඒ කියන්නේ අපි ලොකුවට කතා වෙනවා පිට රටවල වැඩිහිටියන්ට මේ යම් වයසක් ගියම ඔබත් හොඳටම දන්නවා ඒක. මේ යම් වයසකට

0: ටික අපි අතෑරලා දාලා අපි ඒ රටවලට ආවඩන්න අරගෙන තියෙනවා.
1: දැන් මේක ඇතුලේ ප්‍රණිල් අපි මේ අර මනුෂ්‍යත්වය ඇතුලේ කියවා ගන්න ඕනේ කොටසක් තියෙනවා. ආර්ථික වශයෙන් නවුන් පළදායිව යොදාගන්නේ කොහොමද උන් මේ රටේ ආර්ථිකයට බරක් නොවන පිරිසක් බවට වැඩිහිටියන් පත් කරගන්නේ කොහොමද? වැඩිහිටියෝ විතරක් නෙමෙයි දැන් මේ නිවාස සම්බන්ධයෙන් කතා කරද්දී ළමයින්ටත් ප්‍රශ්නයක් තියෙනවනේ.
0: ඔව්.
1: දෙමව්පියන් හරි ආකාරයේ විවාහයකින් තොරව දරුවන් බිහි කිරීම, දෙමව්පියන් අතර ඇති වෙච්ච දික්කසාදේ වගේ ප්‍රශ්න, දරුවාගේ අයිතිකාරත්වය
0: පරිගණක
1: පරිවාස හරි විශේෂයෙන් ඊට පස්සේ අතවරයන්ට අපචාරයන්ට ලක් වෙච්ච සමහර දරුවන්ට අත්නීරණම මේ සියල්ල පිළිබඳව අපි අර මොකක් හරි සිදුවීමක් වෙනකොට කතා කරනවා, එතනින් එහාට නතර කරලා දානවා. දැන් මේ මං කියන්නේ විචාරශීලී ලිපි ලේඛන එකතු කරපයි පත්‍ර ඔක්කොම ගත්තම තියෙන්නේ එහෙමනේ. හොරණ වැඩේට නිවාසයේ අරමුණ ගැන පුල් විමර්ශනයක්, නීති සංශෝධනයේට පියවර අරන් කැබිනට් අනුමැතිය නීතිපති ළඟට යවලා, එතකොට රෙගුලාසි බලාත්මක කිරීමත් අවසාන අදියරේ, ගිනිගත් වැඩිහිටි නිවාසයට අයත් සේරු පිටිය මාපිය සෙවන ගැනත් ආන්දෝලනාත්මක වාර්තාවක් මෙහෙම පත්තරවල දිගින් දිගටම තියෙනවා. එතකොට අඟුරු අතුරුදී දෙවි ගිය සෙනෙහසේ කැදැල්ලට මව්බිම පත්තරේ ගිය ගමන කියලා වෙනම ආටිකල්ලයක් මව්බිම කරලා තියෙනවා. දැන් මේවා අපි සිදුවීමක් සිදුවෙච්ච ගමන් කතා කරනවා. ඊට පස්සේ අපිට මේක අමතක වෙලා යනවා. මං කියන්නේ මේකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. ලංකාවේ මේ කියන ඔක්කොම තොරතුරු ගින්න පත්තු වෙන්න කලින් හොයාගත්තා නම් හරි, මේවට අදාළ නිලධාරීන් බැලන්දියක් ඉන්න ඕනේ. සමාජ මේ සේවා දෙපාර්තමේන්තුව ඉන්නවා, එතකොට වැඩිහිටි ලේකම් කාර්යාලය ඉන්නවා. මේ අය මේ කියන වගකීම හරියට ඉටු කරලා තිබුණා නම් රණේ හරි, දැන්නේ කියන්නේ 400 ගාණක් තියෙනවා, 100 ගාණක් තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් ඔය කියන කතන්දර එළියට එන්නේ දැන් නම් මේ ගින්න පත්තු වෙන්න කලින් අපිට මේ වැඩේ ඔයාගෙන මේකට නිසි වියවර අරගන්න පුළුවන්කම තිබුණා නම් මේ ජීවිත ගණනාවක් අපිට බේරගන්න තිබුණා.
0: තව බොහෝ කරුණු කාරණා තියෙනවා ඒවා අපි කියනවට වඩා, සහ මේක සමාජ විද්‍යාත්මක ගැසින් පුරවැසියෙක් විදිහට ඔබේ දැක්ම, ඔබේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීම අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ගැන ඔබට සමාජ විවේචනයක් තියෙන පුළුවන්, එහෙමත් නැත්නම් මේවට විසඳුම් අපි කොතනින්ද වරද්දගත්තේ කියන කාරණාව පෙන්වා දෙන්නට ඔබට හැකියාව තියෙනවා. වන්දනා මේ වෙලාවේ ප්‍රදේශ කිහිපයකට වහිනවා. හැබැයි වැස්සස්සෙත් ඔබ අපි වහගෙන ඉන්නවා මේ මාතෘකාවේ වටිනාකම නිසා. ඔබට කියන්නට බොහෝ දේ ඇති, අපි දන්නවා. අපිට කතා කරන්න මේ නම්බර සටහන් කරගන්න 011-1275-765 වගේම ඔබේ අදහස් අපිට අකුරු කරන්න WhatsApp වලට 07-03-93-5-97 07-03-93-5-97 වැඩිහිටියෝ මේ සමාජයට බරක්ද? අපි කතා කරමු.
1: උදේ 8:16 දැන්.

0: අතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: පෑහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
2: කොහොමද බෙරිවිලා
3: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා
2: තුමයි මේක හදලා බලන්නකො
4: ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.

0: මේලගේ පරම්පරාවේ හඬාපි හොයාගෙන යන ඔබට ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඔබට ලස්සනට සිද්දු කියන්න පුළුවන් කියලා යාළුවෝ කියනවා, ගෙදරයි කියනවා, ශාවාගේ වොයිස් එක නම් සුපිරි කියලා කවුරු හරි කියනවා නම් මේ දැම්මම ලස්සන සින්දු ගැල්ලක් රෙකෝඩ් කරන්න ෆෝන් එකේ. ඊට පස්සේ අන්න ඒ සින්දු කොටසත් එක්ක ඔයාගේ විස්තර තොරතුරු ටික අපිට WhatsApp කරන්න 0706 366 166 කියන නම්බරයකට. එතකොට අපිට පුළුවන් ලංකාවේ මීළඟ පරම්පරාව හොයන හඬ. ඔබේ හඬ නම් ලෝකයට ඔබේ හඬ අරගෙන යන වගකීම ලක්කඩ අපි ගන්නලා ඇස්සී කියලා මතක් කරනවා. ඉතින් මේ වැඩේ පොඩ්ඩක් ඉක්මනටම සිද්ධ වෙනවා. ඒ නිසා දහස් ගාණක් අය අතරට නේද, ලක්ෂ ගාණක් ජනතාව අතරට එකතු වෙලා ඔබ හොඳ තරගයක් ලබා දීලා බොබේ ගමන හදා ගන්න කියලා තමයි අපිට කියන්න වෙන්නේ.
1: පදුෂංග, අපි කතා කරන්නේ වැඩිහිටියන් සමාජයේ බරක්ද කියන මාතෘකාව යටතේ. අපි හුඟක් දේවල් ඔබට කිව්වා, අපි දන්න දේවල් සහ අපි සොයාගත් කරුණුත් එක්ක අපි කතා බහ කරමින් මේ කතාවට ආරම්භයක් ගත්තා. පොඩි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණක තත්ත්වයේ හින්දා හුඟක් අයට අපිට සම්බන්ධ වෙන්න අපහසුයක් තියෙනවා කියලා යම් කාරණයක් තියෙනවා. නමුත් අපි කොහොම හරි ඔබව සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරනවා.
0: හරි, ආරම්භ බලන්නකෝ. මෙන්න මේ නම්බර්ස් වලට ගත්තොත් පුළුවන් අපිට කතා කරන්න.
1: 0112 775 285 0112 775 285 සටහන් කරගන්න. ටිකක් උත්සාහ කරන්න වැඩිපුර. මේ කාලගුණ සත්‍යයත් එක්ක ඔබට අපහසුයක් තියෙන බුණ. නමුත් කොමාරි ඔබ අපි සම්බන්ධ කරගන්න. ඒ වගේම 0112 775 766 කියන දුරකථනාංක මම නැවත කියන්නම්. 0112 775 285 0112 775 766 ඒ වගේම ඔබේ අදහස් අපිට WhatsApp කරන්න පුළුවන්. 0703 93 5 93 7 කියන අපේ WhatsApp නම්බරයකට, එහෙම නැත්නම් SMS නම්බරයකට ඔබට මැසේජ් එකක් තියන්න පුළුවන් ඔබේ අදහස මෙන්න මේ විදිහයි කියලා. දැන් මෙහෙම එකකුත් තියෙනවා. සමහර මේ කාරණා කතා කරනකොට අපිට එනවා පොඩි ගිල්ටි එකක්. එහෙම නැත්නම් වරදකාරී හැඟීමක්. මොකද අපි මේ යුතුයකම් ඉටු කරන්නේ නැතුව තමයි මේ කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු දෙන්නේ මදුසංග මිනිස්සු ළඟ තියෙන ඒවානේ. කුණු තියන අය කුණු දෙනවා. මඩ තියන අය මඩ ගහනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ බෙදනවා. ඒතර කතා කරන්න හයියක්, කතා කරන්න ශක්තියක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ මේ සම්බන්ධයෙන්.
0: හරි, ඔබ ඔබේ අම්මව අපච්චිව බලා ගන්නවා. ඔබේ ආබාධිත රෝගී දරුවෙක් ඉන්නව නම් ඔහු හෝ ඇයව ඔබ බලා ගන්නවද? එහෙම නැත්නම් ඔබට ප්‍රායෝගිකව මේ කටයුත්තේදී තියෙන යම්කිසි ගැටලුකාරී තත්වයක් තියෙන මොලේ මේ සමාජය සනසන්න කරන වැඩක් නෙවෙයි. අපි කළ යුතු හොඳම දේ කරන්න බෑ. සමහර වෙලාවට එක දරුවෙක් විතරයි ඉන්නේ. සමහර දෙමව්පියෝම කියනවා, අනේ පුතේ ඔයා ඔයාගේ ජීවිතේ පිළිවෙලට අරගෙන යන්න ඕන. ඔයා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. මමත් අපච්චි දෙන්න කොහේ හරි හෝම් එකක ඉන්නම්. මොකද අපි කැමති එකට අපිට නිදහසේ ඉන්න ලැබෙනවා නම් ඒක තමයි වටින්නේ. එහෙම කියන වැඩිහිටියෝ දෙමව්පියොත් මේ සමාජයේ ඉන්නවා. මේක අම්මා පුතාට කියනවා, තාත්තා පුතාට කියනවා, මේ තුන්දෙනා අතර යම්කිසි කතිකාවක් තියෙනවා. හැබැයි සමාජයේ දකින්නේ මොකද? අන්න අර මනුස්සයා තමන්ගේ අම්මව තාත්තව කොච්චර දුක් මහන්සියෙන් හදව මිනිස්සුද, ඒ දෙන්නම මහලු බඩමකට දාලා. ඔන්න ඔතෙන්ට තමයි සමාජයේ කතා කරන්නේ.
1: බූරුව කරේ තියාගෙන ඊට පස්සේ බූරුවගේ පිටේ නැගලා ඊට පස්සේ බූරුව කරේ තියාගෙන මොනවමගේ කතා තියෙනවනේ.
0: ඒ වගේ තමයි.
1: මේ අපිට අමතුමක් තියෙනවා මුලින්ම මේ හුන්නස්ගිරියෙන් විජේරත්න මහත්තයා. අයිබෝන් විජේරත්න මහත්තයා.
2: අයිබෝන් මහත්තයා, මේ මොකද්ද මේ සින්දුවක් වෙන සින්දු භාගයක් කියන්න කියලා
1: කිව්වා. ඔව්.
2: දැන් මම ගත්තේ.
0: වැඩේ පොඩ්ඩක් එතුමා පටලගෙන තින්නේ. හරි, ඒක මේ වෙනම වැඩක්. ඒකට අපි දුරකථනංගයක් ඔබතුමාට ලබා දීලා තියෙනවා. 0702 076 6 එහෙම නැත්නම් 0706 366 866 කියන නම්බරයකට තමයි ඔබේ සින්දු කොට සෙවන්න ඕනේ. දැන් අපි අද කතා කරමින් ඉන්න ප්‍රධාන මාතෘකාව තමයි දෙමව්පියන් වැඩිහිටියන් රැකබලා ගැනීම මේ සමාජයට බරක්ද කියන කාරණේ. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට කතා කරලා ඔබේ අදහස කියන්න. දැන් වැඩිහිටියන් බලා ගැනීම, වැඩිහිටියන් ආදරෙන් බලාගන්නේ මේ වර්තමාන පරම්පරාවට, එහෙම නැත්නම් මේ සමාජයට බරක්ද? මේකනේ අපි කතා කරමින් ඉන්නේ. එහෙම මේ සමාජයට බරක් නොවි ඒ වැඩිහිටියන් බලා ගැනීම සඳහා අපිට මොනවද කරන්න පුළුවන්? විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාව ගැන අපි කතා කරනකොට ඒ වගේම තමයි ළමා නිවාස කියලා කොටසක් තියෙනවා. මේ ළමා නිවාස සම්බන්ධයෙන් උත් අපි යම් අවධානයක් යොමු කරන්න උත්තර මේ වගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙනවා. අගුරුවාතට සිද්ධියත් එක්ක සෙනෙහසේ කැදැල්ල ගිනි ගන්නවත් එක්ක අපිට මොකද්ද කරන්න පුළුවන්? හොරණ වැඩිහිටි නිවාසේ අරමුණ ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ද මේවා ව්‍යාපාරික අරමුණුද කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. හැබැයි ව්‍යාපාරික අරමුණක් වුණත් මේකෙදී අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය කාරණා කීපයකුත් තියෙනවා. දැන් ව්‍යාපාරික අරමුණකින් මේ වගේ වැඩක් කරනවා කියලා කිව්වත් හරි මේ වගේ වැඩක් කරන්න පොඩි තවත් කෙනෙක් වෙනුවෙන් අපිට කැපවෙන්න පුළුවන් හැකියාවක් තියෙනත් උන්නේ අනාථ නිවාස බිස්නස් එකේ ලාභේ නම් මිනිස්සු අදනවා 71,000යි ඒක ගුණ කරනවා 35,000න් කීයද කියලා බලන හැබැයි ඔය වැඩේ ඔහොම කරන්න හදන අය අඩුයිනේ එහෙම තව කෙනෙක් බලා ගන්න ඕන කියලා හිතන ප්‍රමාණය අඩුයි. ඕක ලේසි වැඩක් නෙමෙයි. සල්ලි ලැබිච්ච පළියට කරන්න පුළුවන් ව්‍යාපාරයකුත් නෙමෙයි රනිල් මේක.
1: මදුෂංක ඒක නෑක මහත්තයා ඉන්නවා කොළඹ.
0: ඔව්.
1: ඒක නෑ මහත්තයා අයිබුවන් කියන්නක අදහස.
2: මම කියන්නේ මේකයි. මං අනන්ත දැකලා තියෙන මම රිපයර්ස් වලට ෆෑන් ඒවා මේවා රිපයර් කරන්න යනවා කැල්දේෂන් අස්තේන්නේ. ඔය කැල්දේෂන් ආමි කියලා ඒ වර රාජකීයදී තිබ්බට ඒ චෙක් කරන්නේ පෙන්ෂන් එක ගාලියා ගන්නවා කැල්දේෂන් ආමි එකෙන් ඒක අරගෙන මම මේ බනිනව නෙවෙයි. ඒක අරගෙන අර මිනිස්සුන් අතනවත්තගෙන කැම බීම ඔහේ නෝමලිටි හදලා දෙන්නේ. අර සම්පූර්ණ පෙන්ෂන් එක යන්නේ කැල්දේෂන් ආමි එක. අව අනිත් කතා ඇවිල්ල ඔය අර සෙවන මේ සෙවන කියලා කොච්චර සෙවනවල් දැම්මට ඒ මිනිස්සු ප්‍රධාන පරමාර්ථය ඇවිල්ලා පෙන්ෂන් එක හරවන්න කියන ඒගොල්ලන් ඉනමට හැරෙව්වම මාසික ඒගොල්ලන්ගේ ඉන්කම් එක එනවා අර මිනිස්සුක දෙන දෙයක් කාලා නිකන් බලාගෙන ඉඳයි තියෙන්නේ ඉතින් අර මිනිස්සු ආරක්ෂාව කියලා ඒකට ගියාට ඕක තමයි ඔතන වෙන සීන් එක මම මේ හොරට දැකලා තියෙනවා මම බනිනව නෙවෙයි මම හොඳට දැකලා තියෙනවා මේක පෙන්ෂන් එක තියෙනවනේ පෙන්ෂන් එක ඒගොල්ලන්ගේ නමට මාරු කරනවා මාරු කරලා ඉවරලා ඒගොල්ලන්ට නවතින්න දෙනවා ඉතින් අර මනුස්සයාට අයිතිකාරය දෙනවා සම්පූර්ණ පෙන්ෂන් එක ඒ මිනිස්සු කියන තියෙන හැටියට පරිප්පු ඔය හාල් මැස්සට යද්දාන කෑම දෙනවා මම මේ ඇස් දෙකට දැක්කම දර බොහොම ඉස්සෝති ලක්කන මාත්‍රුනේ මම කතා කළාට බොහොම ඉස්සු ජය වේවා
0: බොහොම ස්තුති ඔබතුමාටත් දැන් මේ කියන වැඩිහිටි නිවාස බොහොමයක මූල්‍ය ප්‍රශ්න ගණනාවක් තියෙන ඒක තමයි මහත්තයා කියන කාරණේ අපිට බැහැර කරන්න බෑ මේක බොහෝ දැන්වල අපි දකින දෙයක් සමහරවිට දෙමව්පියෝ වැඩිහිටියෝ දැන් මේ තරුණ කාලේ රනිල් තරුණයන්ගෙන් අහවම ඇයි දැන් මේ දැන් ලොකුම ප්‍රශ්නයක් කියන තව ඉස්සරහට බොහෝ පිරිසක් දැන් විවාහ වීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා ලංකාවේ තරුණ පරම්පර ලෝකේ බහුතරයක් රටවල් වල මේක තියෙනවා නමුත් ලංකාවටත් අර ඒ වගේ දේවල් ඉක්මන් දෙනවා විවාහ නොවි ස්වාධීනව ජීවත් වීම ඇතුලේ තමන්ට ප්‍රතිලාභ තියෙනවා කියන කාරණේ තමයි බොහෝ දෙනෙක් කියන්නේ ඔයගේ අවසාන කෑල්ලේ හම්බෙනවා රනිල් මෙහෙම එකක් මේ මංගේ මොනව හරි හම්බ කරගෙන තියෙනවා නම් ඒ දේවල් මේ වැඩිහිටි නිවාසයකට ලබා දීලා මම ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත
1: කරනවා.
0: එහෙම දේකුත් සමාජය තුළ තියෙනවනේ. හැබැයි දැන් ඔය ඒකනායක මහත්තයා කියපු කතන්දරේ අන්තිම කාලේ වෙනකොට අපිට අතේ පයේ හයිය ශක්තිය නැහැ. ඒකට අපි කවුරු හරි ළඟ වැටලා ඉන්න ඕනේ. අපිව බලා කියා ගන්න කෙනෙක් නැහැ. එතකොට අපේ පෙන්ෂන් එක නෙමෙයි අපි ගාව තියෙන කෝටි ගානක දීපල දුන්නත් ඒ මිනිස්සු සත්භාවයෙන් අපිව බලයිද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒ වට ප්‍රමිතිගත ආයතන තියෙනවද? ඒ අයට නිවැරදි වැටුපක් ලැබෙනවද? එතකොට මේවා බොහෝ වෙලාවට පුණ්‍ය ආයතන විදිහට ක්‍රියාත්මක කරන්නේ කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. වෙනත් ආගමික මේ සභාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම දැන් තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. අර ප්‍රතිපාදන නොමැතිකම නිසාම රනිල් අපි කියනවා මේ දාන වේලක් බාර ගන්න.
1: ඔව්.
0: හරි. එතකොට දාන වේලක් බාර ගන්න කියපුවම ඒකට ප්‍රමිතිගත ආහාර ටිකක් ලැබෙනවද? එහෙම නැත්නම් සමහර දවස් තියෙනවා මේ වැඩිහිටි නිවාසෙට දානයක් කාලෙකින් හම්බෙලා නැහැ. එතකොට මේ අයට ආස දේවල් ටික කන්න අඳින්න ඒ ටික ලැබිලා තියෙනවද? එහෙම නැත්නම් මේව පවත්වාගෙන යද්දි දැන් මේ ගිනිගත් මේ වැඩිහිටි නිවාසෙ සම්බන්ධයෙන් කතා කරද්දිත් දැන් නේ කියන්නේ.
1: ඔව්.
0: හල් මැසෝ තිබුණේ දංවැල් දාලා තිබුණේ මේගොල්ලන්ට කන්න තිබ්බේ නැහැ බලන්නකො නිකන් වාට්ටු වගේ ඔහෙ දාගෙන හිටිය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ පිරිසුදුකම නැහැ ඔය ඔක්කොම කතන්දර කියන්නේ දැන්
1: ඔව් මදුෂංක මම දන්න සාමාන්‍ය වාසය දෙන මං ගිහිලා දින අත්දැකීම තියෙනවා අපේ සිතෝතුම් බොහෝ දෙනෙකුත් ගිහිලා දිනවා මම හිතන්නේ ඒක පාලනය වෙන්නේ මේ ගංගාරාම විහාරස්ථානයේ හුණු පිටියේ ඒකේ ඔය කියන අර මනස සෙමින් වර්ධනය වෙන වැඩිහිටියෝ සහ දරුවෝ ඉන්නවා හරි මේක තියෙන්නේ මේ පාර්ලිමේන්තුව අසල ප්‍රදේශයේ ඒකේ තියෙන පිළිවෙල කියන්නේ ඒක විශේෂයෙන් අගය කරන්න ඕනේ කියන්නේ අර ඔය කියන පාලනය කරගන්න බැරි වැඩිහිටියෝ ළමයි මනස සෙවින් වැඩනා ඉන්නවා දාන දෙන්න ප්‍රමිතියක් තියෙනවා එහෙම නැත්නම් බහාණ්ඩ තමයි වියලි ආහාර තමයි අරගෙන යන්න ඕනේ එතකොට ඒ දාන එක්කෙනෙකුට පිළිගන්නවට පස්සේ ඒක දෙන වෙලාවක් තියෙනවා එතකොට ඔවුන්ට සලකන විදිහක් තියෙනවා ඒ මම නම් සඳහන් කරන්නේ නැහැ මේ හැමදැනම පොඩි පිළිවෙලක් කාලසටහන ඕන්නේ ඒකට ගොඩක් මහන්සි වෙනවා ඒක හරි අගය කරන්න ඕනේ කියන්නේ මේකේ ලේසි වැඩක් නෙවෙයි අපි මේ කටින් කිව්වට හරිද එතකොට හරි අපි මේ ගැන තවදුරටත් කතා කරමු.
0: මේ ගැන කතා කරද්දී රනිල් ඔය වගේම වැඩිහිටි නිවාසයක් පිළිබඳව මට මේ මතකයේ තියෙනවා මා කඳුර පැත්තේ පන්නල මා කඳුර පැත්තේ තිබුණා මා ඔය අසබඩට වෙන්න මේ වෙල්කම් විලේජ් කියලා ආයතනයක්. හරි විදේශීය මං හිතන්නේ හොලන්ඩ් මහත්තයෙක් තමයි මේක ඉස්සෙල්ලා ෆවුන්ඩ් විදිහට හිටියේ. ඒ අයට වෙනම නිවාස හදලා ආගමික ස්ථාන ටික නිර්මාණය කළා. මේ පරිසරය ඇතුළේ ඉරිදට පූජාව තියෙනවා. පොය දවසට ස්වාමීන් වහන්සේලා වැඩලා ධර්ම දේශනා කරනවා. ඒ වැඩිහිටියන්ට හරි සුවපහසුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තිබුණා. යුනිෆෝම් එකක් ඇඳපු හෙද කාර්ය මණ්ඩලයක් ඉන්න. එතකොට වෛද්‍යවරු ඇවිල්ලා මේ වැඩිහිටි අම්මලා තාත්තලා පරීක්ෂා කරනවා. හරි එහෙම හරි ලස්සන ගම්මානයක්. එහෙම වැඩිහිටියෝ බලා කියා ගන්න තැනුත් තිබුණා. එතකොට සමහර තැන්වල මේක ව්‍යාපාරික අරමුණු වලින් මොකක් හරි ශාලාවක් හදා ගන්නවා. ඔගේ ඇඳන් කීපයක් දානවා. හැමෝටම වැසිකිලි පහසුකම් ටික හරියට නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නත් එක්ක තමයි මේක යන්නේ. එතකොට මේ වැඩිහිටි නිවාස සහ ළමා නිවාස ප්‍රමිතිගත වීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳව රටේ ජනතාව විදිහට ඔබට යම්කිසි අදහසක් ඇති. මේ වැඩිහිටියෝ අපේ සමාජයට බරයිද නැද්ද ඔබට දැනුම් දෙ කියන්න අපි ඉඩ කඩ හදලා දීලා තියෙනවා. අපිට අවතුමක් තියෙනවා.
1: අපිට අවතුමක් තියෙනවා දිනේන්ද්‍ර හලාවතින්. දිනේන්ද්‍ර අයිබෝන්.
3: අයිබෝන් මේ ඔබතුමාලාද කතා කරන්නේ අපිට හොඳම කාලීන මාතෘක මම හිතන්නේ සිසැසි කැදල්ලත් එක්ක වෙන්න තියුණත් මේම කතා කරන එක නිශ්චය ආකල්ප වෙනස් කරන්න යොමු කරන එක බොහොම හොඳයි. මටත් ඔය වැඩිහිටිය ගැන ලොකු අත්දැකීමක් තියෙන එක්කෙනෙක්. එතකොට මම හිතුවා වැඩිහිටියෝ මේ අතහැරලා තීම මම හිතන්නේ ඒකට කාටවත් දරුවන්ටවත් සමාජයට දොස් කියන්න බැරි තමයි. විවිධ ප්‍රශ්න රාශියකුත් තියෙනවා. එතකොට ආර්ථික ප්‍රශ්නයි සමාජීය ප්‍රශ්නයි මේ දේශපාලන කරණීයයි ඔක්කොම එකතු වෙලා මිනිස්සු මේ වැඩිහිටියෝ අතෑරීම හරිම දුක්ඛිතයි. හේතුව ඔබතුමාලට මතක ඇති අපි ඉස්සර අතීතේ නම් අපේ ආච්චිලා සීයලාගෙන් අපි හරියට කතන්දර අහනවා. කියන්නේ කොමත් එක රටක කතන්දර කියලා ආච්චිලා සීයලා අපිට ලස්සන කතන්දර කියනවා. ඉතින් ඒව අහන්න අද ආච්චිලා සීයලා ගෙවල් වල නැහැ. ඒ තරමටම අපි ඇතර දාලා. ඒ කියන්නේ මේ හදන අපේ ලස්සන සැඳ නියුස් ඒ ආච්චිලා සීයලට ගැලපෙන්නේ නැහැ වගේ දැනෙනවා. එතකොට මම පුරුදු වුණා මේ අපි දේශනයක් දුන්නට වැඩිහිටියෝ ගැන කතා කරුවට එහෙම කරන්න කිව්වට ඒගොල්ලන්ට ඒ අත්දැකීම ගන්න බැරි හින්දා වැඩිහිටි නිවාස තෝරගෙන මිනිස්සු සමග එකතු වෙලා දාන වේලකුත් වැඩසටහනක් සංවිධානය කරලා උන් සමග ගිහිල්ලා මේ වැඩිහිටියන්ගේ දැනෙන වේදනාව දුක ඒකවලගේ මානසිකත්වය අර යන අයට පෙන්වන්න. එතකොටවත් එක්කෙනෙක් දෙන්නෙක් හරි තමන්ගේ දෙමාපියන්ට ආදරෙන් සලකයි කියලා හිම බලාපොරොත්තු මම පුරුදු වෙලා හිටියා. ලංකාවේ සමහර විට පළවෙනි නිවාසය කියලා කියනවා. ඒකම වැඩිහිටිය 300ක් පමණ ඉන්නවා ඒ ස්ථානේ. එතකොට ඒ කට්ටියට මම යන්න පුරුදු වුණේ ඒ වැඩිහිටි නිවාසයේ ආසන්න අපේ මේ මඩපුල් සිද්ධාස්ථාන රාශියක් තියෙන ප්‍රදේශයක්. එතන මම යන ජනතාව සමග ගිහිල්ලා වැඩිහිටියන්ට ආහාර වේලක් රැස්සට උයන දීලා අපි ඒව සංග්‍රහ කරලා එතකොට අපි යනකොට සංගීත භාණ්ඩ ටිකක් කරයි යනවා. ගිහිල්ලා මේ ඔවුන් සමග සින්දු කියලා ඔවුන්ව මේ විනෝදරයක දවසක් හරිපත් කරලා එතකොට කන්ද බොන්න දීලා එතකොට ඒගොල්ලෝ ගියාම මේ චූටි දරව අරයි යන අයව මේ අපිත් එක් සමග යන අයගේ පොඩි දරුවන්ව ඒ වැඩිහිටියෝ අතපත ගානවා. අත ගානවා උන්ට දරුව මුණුපුර මතක් වෙලා උන් ආසයි මේ දරුවන් අතපත ගන්න උන්ගේ කියඳ විඳින්න. ඒකම ඉල්ලනවා අනේ ෆෝන් එක ටිකක් දෙන්න ලොකු අමුතුමන්ට කතා කරන්න ඉස්කෝලේ මහත්තයට කතා අංක මතකත් නැහැ. ඒ වුණාට ඉල්ලනවා කතා කරන්න. අවුරුදු 10ක නිවසකින් ඇවිල්ලා නැහැ. ඔයලා බලපුවම වැඩි සමහර යෝහ වෙච්ච නැති අය ඉන්නවා. ගොඩාක් ඉන්නේ සමතුරු දරන දරුවන්ගේ හොඳට අධ්‍යාපනයේ දුක් ඉඳලා උගන්නපු දෙමාපියෝ තමන් ගොඩාක් ඔතන ඉන්නේ. මම යන හින්ද අවුරුදු 10ක් 15ක් තිස්සේ මම යන හින්ද මම දන්නවා මාත් එක්ක යන අයට මාර දුක තිබෙනවා ආපු දෙන්නේ. ඒ වුණාට ඊට පස්සේ මම ඒගොල්ලන් ඉතින් ඔය මේ ආගමික තනක් අන්දෝගනේ නොහොම ඒ නිසා මම කියන්නේ මේ වැඩිහිටියව නිවාසයක ගත කරනවට වඩා හැබැයි ඔතන නැහැ ගොඩාක්ම දුප්පත් අයගේ දිමාපිය. ඔයාලා කොහොම හරි ගෙවල් වල එක වේල කන්ට දීලා හරි බලා ගන්නවා වගේ දැනුණා. ඉතින් මම ඉල්ලන්නේ මේ අහගෙන ඉන්න අයට අනේ මේ අපේ අම්මා අපේ තාත්තා මේගොල්ලන්ගෙන් ගන්න තියෙන දේ ගොඩක් වැඩි. ඉතිහාසය ගැන, ගම ගැන මේ දරුවෝ තනි කරලා දාලා ගෙවල් වල තියන්න නැතුව ආච්චිලා සීලෙක් ඉන්න පුරුදු කෙරුවා නම් ඒ ළමයිගේ මානසිකත්වය, ළමයි අපචාර ලක්ෂණේ වරවන්න ගොඩාක් අඩු වෙයිද? ආච්චිලා සීය ඒ නිසා මම ඉල්ලනවා අපේ සමාජයේ සැදැල් මේ තෙලිහසී කැදැල්ල ගැන ඔච්චර කතා කරනකොට ඇත්තටම හරි ගණගාටුයි. මමත් වැඩිහිටි නිවාස වලට ගත කරලා තියෙන බොහෝම අමාරුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගාමිතාරි හරහා ඉරියේ කිවිල්ලක් හදාගන්න ගියාම ඒව ප්‍රතික්ෂේප කරන ධනකට තමයි අසරණ මිනිසුන්ව යොමු කරන්නේ. ඒ නිසා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩිහිටි ලේකම් කාර්යාල ගොඩාක් නිලධාරී ඉන්නවා. ඒගොල්ල මේ මොන හරි වෙන්නේ ඉස්සරව සොයා බලන්න නැතුව දැන් අර කරපු මිනිස්සුන්ට නීතියට යන්න ඕන. ඒ වගේ කතිකාවක් ගොඩනගලා ඒකට ඉන්න ඇමතිවරු මේ වැඩිහිටි නිවාසණයට සමාජ සේවා දෙපාර්තමේන්තුව නිසා මේ ගැන හොයලා බලලා මේකට කටයුතු කරන්න අපි හැමෝම එකතු වෙලා මේ වැඩිහිටියෝ
0: හොඳයි බොහොම සුදී. ඔය විදිහට ඔබටත් යම් කිසි අදහසක් ඇති ඔබේ අදහස අපිට කතා කරලා කියන්නේ. දැන් රනිල් අපි කතා කරමින් ඉන්න මාතෘකාව තමයි වැඩිහිටියෝ බරක්ද මේ සමාජයට. වැඩිහිටි ප්‍රජාව අපි කොහොමද නිවැරදිව බලා කියාගන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරනවා. මොකද මේ වැඩිහිටි ප්‍රජාවගේ ආරක්ෂාව, ඔවුන්ගේ සෞඛ්‍ය, එතකොට ඔවුන්ගේ ආහාර පාන අවශ්‍යතා, මේ සියල්ල පිළිබඳව ටිකක් හොයලා බලනකොට වැඩිහිටි නිවාස ඇතුලේ දැන් මේ ප්‍රශ්නයත් එක්ක දිගින් දිගටම කතන්දරාවනේ. ලොකු අයියා මාස ගාණක්, අවුරුදු ගාණක් තිස්සේ මාසෙකට 35,000 ඉඳලා ලක්ෂ 2-3ක් දක්වා අරගෙන දිනනවා. හරි, ඔය වගේ කතන්දර ගොඩක් අපිට ඇහෙන්න තිබුණ. එතකොට වියදම සමහර විට අඩු ඇති, ලොකු ගාණක් ඔහුට ඉතුරු වෙනවා ඇති. මොකද දානමාන හිමත් ලැබෙනවනේ. හරි, එතකොට එතනින් තව ලොකු ලාභයක් ලැබෙනවා කියන කාරණේත් කියවුණා. ඒත් එක්කම කියවුණා මේ කන්න දුන්නේ ටිකයි. හරි, හිතේ හැටියට කන්න දුන්නේ නෑ මේ මිනිස්සුන්. හැබැයි අපේ ගෙදරදී මං අපේ තාත්තටත් අපි කන්න දෙන්නේ නෑ යාට හිතේ හැටියට. අපි ඒකත් පැහැදිලිව කියන්නේ ඒ කන්න නොදෙන්න හේතුව තමයි රනිල්, එයාට කන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ ලොකු අය සුද්ධ කරනව නෙමෙයි, අපි මේ කඩුගේ අතට
1: කතාව ඔහොම තියාගන්න. මේ ඉතරමතේ ගොඩක් වෙලා දුර
0: කරා. අයබෝන් ඉතරමතේ.
1: ඉතරමතේ අයබෝන් හම්බන්තොටි.
2: අයබෝන්.
0: ඔව්. කියන්නකෝ ඔබතුමාගේ අදහස.
2: ස්තුති අවස්ථාවක් තිබුද? මේම සමාජ අවස්ථාවක් තියෙනවා. දෙමව්පියන් දෙක බලා ගැනීම කියන එක. ඒක හරිය මේ ගිහින් දානවා නෙමෙයි, විශාල මුදලක් දෙවලා එහෙම කරනවා. දීර්ඝ නිවාඩුවක් ආවම හෝටල් කාමර පිරෙනවා. වැඩි කියෝ ගිහිල්ලා අර කාමරවල තියලා දරුවෝ මේ ප්‍රචාරිකා යනවා. ඒ මට්ටමට. ඒ කියන්නේ අරගුල්ලත් අරගෙන ගිහිල්ලා මේ විනෝදේ ඉන්න වෙන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. එහෙම තියෙනවා. ඉතින් මේක අද වෙද්දී මේ දෙමුපියන් දෙකබලා ගැනීමට රජය මැදිහත් වෙලා විශාල ප්‍රකෘතියක් කළ යුතුව තියෙනවා. එහෙම නොවේ නිසා තමයි මේ එක එක්කෙනා සමාජ කැමති විදිහට ඒක ජාවාරමක් කරගෙන තියෙන්නේ. ජපානයේ 40,000 ඉන්නවා මිය යන්න ලයිස්තුවේ. ඒගොල්ල කැම්ප් මේවා ටික ලැබෙනවා. යම් දවසක මැරල යනවා. මැරුණට පස්සේ අස් කරලා දානවා. ඒ ජපානයේ මොකද ඒ ආර්ථික කටයුතු අවසන් වුණාට පස්සේ ඒගොල්ලට යම් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේකට රජය මුදල් වින් කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් හෝ මොකද ඒ අය ඒ තැන්වල ඉඳගෙන සමාන ඇති අය එක පොත් කියවනවා, කැරම් ගහනවා, සාකච්ඡා කරනවා. ඉතින් ඉන්නවා ඉඳලා ඉතලා දෙමව්පිය බලන්න දරුවෝ ඉනවා. ඉතින් ඒක නරක දෙයක් කියලා සලකන්න එපා. අද තියෙන සමාජෙත් එක්ක දෙමව්පියෝ සැකීම අපහසු තත්යකට පත් වෙලා තියෙනවා මේ දරුවෝ. ඉතින් ඒක අපි දරුවන්ට කියන්නේ නැතුව ඒකට බරපතල රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. ඒක කරන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ. බොහොම සුදුසු අවස්ථාව දුන්නට.
1: බොහොම ස්තුතියි විතරන් මහතා. විතරන් මහතා වෙනම පැත්තක් පිළිබඳව සාකච්ඡා කරේ. අර මදුසංග කියපු කාරණේ ඔය ඉස්සල්ලා කියන කතාවට තව එකතුවක් තියෙනවා කරන්න. ඊට කලින් අපි පොඩ්ඩක් වෙලාව බලලා හිටියොත් හොඳයි කියලා හිතෙනවා.
0: උදේ 8 විනාඩි 47 දැන් වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
0: දෙමව්පියන් වැඩිහිටියන් පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. එතකොට වැඩිහිටි ප්‍රජාව ආරක්ෂා කර ගැනීම, එතකොට ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, මේ ආදී කාරණා සියල්ල සම්බන්ධයෙන් ඔබට අත්දැකීමක් ඇති. ඔබේ අදහස අපිට කියන්න පුළුවන් දුරකථන අංකයක තික්මනවා අපි මතක් කරගන්න
1: ඕනේ. 0112 775 2085 0112 775 766 මේ අමතුමට අපි ඉක්මනට අවස්ථාව දෙමු. රංජිත් මාතේ වත් එකමින් ඉන්න. රංජිත් මාතේ අයිබෝවන්.
5: අයිබෝවන් මාතේ අයිබෝවන්.
0: ඔව් කියන්න ඔබතුමාගේ අදහස.
5: මම ගොඩක් ඇටියෙන් කියන්නම්. මේ ගොඩක් මන් දකින්න එක ඇටි කියන්නේ අසන්වර බාර. ඒ කියන්නේ ලංකාවේ ඇත්තනම මේ වැඩි හිටිය කියන කට්ටිය දැන් මේ වැඩි වෙනවා. ඇත්ත නෑ කිසිම දැනුමක් නෑ. ඒ කියන්නේ වයසටම ඩෝන් මාස්ටර් මේ කැම්පස් දැනුම නෙමෙයි අපිට මේ සාමාන්‍යයෙන් ගමේ රටේ ජීවත් වෙන්න දැනුමක් නෑ ගොඩක් අය. ඇත්තටම මම ගමේ ගොඩක් කට්ටිය අතහැරලා ඉන්නේ මොකද කිසිම මේ සංවර භාවයක් නෑ. අපේ බලන්නකො ලංකාවේ ආච්චිලා කියලා හඳුනේ ඇඳුම් බලන්නකො ලබ්බට විටි ගැහුවා වගේ සමහර කට්ටිය දෙන්නේ ආච්චිලා දෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හොඳ නෑ. ඉතින් අපේ ලංකාවේ අදිමත් වයසට යනකොට මොන හරි එහෙම එකක් අපේ නෑ. අනිත් එක අපේ ලංකාවේ අපේ පැරණි ගීත ගොඩාක් හරි මනක් අහනා වගේ හොඳ තේරුම් තියෙන ගීත තිබ්බේ අපිට. දැන් එහෙම නෑ ලංකාවේ හැම චැනල් එකකම මොකේ හරි ගන්න කර්තවන් නැති ගීත. ඇත්තටම පැරණි ගීත අහපුවාම අපිට මේ මනක් කැලුවා වගේ හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් ළමයින්ට දෙමව්පියන්ට. හොඳ ගීත තිබ්බයි ගීත දැන් ඔක්කොම යට ගිහින් තියෙන්නේ. ඒකත් තමයි ලංකාවේ විනාශයට හේතුව. පොඩි සමහරවිට ඇත්තනම මට උදාහරණයක් ඇටේ සම්බන්ධවල් මල් ජයට පිටිලා හරි කිසිම සුමුද. ඒ වගේ සින්දුවක් අහනකොට මේ පොඩි ළමයෙක් වුණත් හිත ගොඩක් දුර හැදෙනවා. නමුත් ඒ සින්දු නෑ දැන් අපිට.
1: රවි මහත්මය කොළඹින් කතා කරනවා. රවි මහත්මය අයිබුවන්.
6: අයිබුවන්
1: මහත්මය කියන ඔබේ අදහස.
6: ඔව් අගේ අදහස් මහත්මයා මෙහෙමයි. මම ඉන්නේ මගේ නෝනා කතිකාචාර්යයක් එයත් විශ්‍රාංශ විඳින්නේ. ඉතින් අපේ පුතා කසාද බඳින්න හැක්කිනාම අපි කිව්වා අපි දෙන්නගේ කැමැත්තෙන් අනේ පුතේ ඔය නිදහස ඉන්නවන අම්මයි මායි මෙහෙම තරග නවත්තන්න කියලා. ඉතින් අපි දෙන්න මේ මාස්ටර් ඉන්නවා. නමුත් මගේ පුතයි මගේ ලේලි හැම සුමානම් අපි වෙන බලන්න එනවා. බලන්න ගිහින් කයින්න බොන්න සීල් දී අපිට කියනවා හැඟුම් පැඟුම් කියනවා ඔක්කොම කරනවා මහත්ය. නමුත් මට දුක හරිද අපි කැරැත්තෙන් ආවනේ නුම් මගේ පුතයි එලි මාමයි මගේ නෝන හැම දෙයක් කරලා නැහැ නේ මං කියන්නේ ඒ හැම දෙයක්ම
0: කියන්නේ
6: මං කියන්නේ මේ වැඩිහිනවට ඔය රවත්තන්න දී මහත්තයාගේ ගොඩාක් මේ දරුවෝ දූල පුතාලා ඒ වගේ ඇඳුම් පාන මුලට දෙමව්පියන්ට වැඩි වීදම් නෑ මහත්තයා නේ ඇයි මේ දෙමව්පිය රකින්න බැරි එහෙම නැත්තම් ඒ වැඩිහිනවට රවත්තන්න දෙමව්පිය අඩු ගානේ මාගේ නෑ බලලා තමාලා පුටි කදීල බලලා සතුටෙන් සන්තෝෂේලා අම්ම තාත්තා මුන් ගින්න කෙනෙක් හොඳ කොහොම මහන්සියෙන් දරුවා නු කරනවා ඒ දරුවෝ යහපත් මාර්ගයට දරනවා ඇත්තට එමු ඒ දරුවෝ අපි ගැන බලනවා අන්න එහෙම තමයි සමාජයේ වෙන්න ඕනේ. මේ සමාජයේ පිළිලි කියන්නේ අද මොනවත් නෙවෙයි විශේෂයෙන්ම මේ අමුතු විලාසිතාවල ඊළඟ ගොනු එකක් දුවපියට ඊළඟ ගොනු අඩුයි අපි මගේ නෝනායි අදාපෝගේ දරුවොත් මේ නැච්චන කුඩාක් කියනවා ඊළඟ බලලා දෙමෝපියන්ට මේක ලොකු කරන අය ඉන්නවා නේ. අන්න ඒ විදිය සමාජය ගොඩ ගන්න කියන මහත්ය එක බොහොම ලොකු දෙයක් නේ. බොහොම ස්තුති මහත්ය.
0: බොහොම ස්තුති ඔබතුමාට. දැන් රනිල් අන්නේ එතන තමයි අපි අර කියවා ගත යුතු තැන. මම කිව්වේ මේ කතා කරපු මහත්තයගේ මම ඉංජිනේරුවෙක් මගේ බිරිඳ කතිකාචාර්යවරියක් අපේ දරුවෝ ඉන්නවා ඒ අය විවාහ වෙනකොට අපි තමයි කිව්වේ පුතේ ඔයා ඔයාගේ ජීවිතය අරගෙන යන්න අපි මෙහෙම තනියම ජීවත් වෙන්න. හැබැයි දරුවෝ හැමදාම ඇවිල්ලා බලලා යනවා ඒ අයගේ කොටස ඒගොල්ලන්ගේ වගකීම ඉටු කරනවා. ඉතින් එහෙම අවබෝධයෙන් මේක වර්ග කරගත්ත පිරිසකුත් ඉන්නවා. හරි එතකොට අපිට එළියෙන් බලලා කවුරු හරි කෙනෙක් එතුමගේ පුතාර කිව්වොත් එහෙම පුදුම මිනිස්සෙන්නේ හැමදේම තියෙනවා අම්මලා තාත්තලා පුදුම විදිහට ගැප කිරීම කළා. ඔයා දැන් මේ ඒගොල්ලන් වෙනම නිවාසයක නවත්තලා එළ හොම් එක නවත්තලා මේ මොකද්ද ඔයාගේ තියෙන කියලා මේ සමාජයෙන් පහරක් එල්ල වෙන්න බුණා. හැබැයි සමහර තැන්වල තියෙනවා රනිල් ඇත්තටම දෙමව්පියෝම කියනවා. හරි. පුතේ ඔයානි දහසේ ජීවත් වෙන උනාට ඔයාට ජීවිතයක් තියෙනුනේ. ඒ නිසා අපි පොඩ්ඩක් පැත්තකින් ඉන්නම්. එහෙම කියන දැන් ඕනතරම් මේ සමාජෙ තියෙන තේරුවට මේ ප්‍රශ්නය අපි පැහැදිලි කරගන්න ඕනේ. වැඩි හිටියෝ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්? හොඳ කියවා ගැනීමක් සමහර තැන්වල මම කලින් කිව්වේ. දැන් මේ ලොකු අයියාගේ සෙනෙහසේ නවාතැන සම්බන්ධයෙන් කතාව ඇදිනකොට බොහෝ දෙනෙක් කියපු කෑල්ලක් තියෙනවා රනිල්, මේ සල්ලි හෙව්වා කන්න බොන්න දුන්නේ බොහොම ටිකයි. මං කිව්වේ අපේ ගෙදරත් එහෙම තමයි, අපේ තාත්තට දෙන්නේ බොහොම ටිකයි. හේතුව
1: අපි බය ලෙඩවෙයි කියලා.
0: ලෙඩවෙයි කියලා බයයි. ඒගොල්ලන්ට තියෙන සෞඛ්‍ය තත්ත්වය, එතකොට වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන ප්‍රමාණයන් තියෙනවා. එතකොට සහ අනිත් පැත්තෙන් ওই ඩිමෙන්ෂියා වගේ තත්ත්වයක් තියෙනවා නම් කෙනෙක්ට ඔහු හෝ ඇයගෙන් ඇහුවොත් එහෙම කාලා දින්නේ කියලා අනේ නැහැ. හරි. සීනි වලට බෙහෙත් ගන්න කෙනකින් ඇහුවොත් එහෙම මේ සීනි හොඳ නැහැ, නෑ එහෙම ප්‍රශ්නයක් නෑ, ගොඩක් කන්න එපා කියලා දින්නේ, පොඩ්ඩක් කන්න නෑ. එහෙම තමයි ඒ අයගේ හැසිරීම. හරි. දැන් අපි හිතමු ගෙදරට කවුරු හරි ඉන්න වෙලාවක මේ ගෙදර ඉන්න වැඩිහිටි අම්මා හෝ තාත්තා කියනවා මේ අර අපි සංග්‍රහ කරන ඕනේ පිටින් එන කෙනාට බිස්කට් එකක් කේක් එකක් දෙනකොට අර ගෙදර ඉන්න මේ රෝගී අම්මා හෝ තාත්තා කියන බුල මටත් කේක් කෑල්ලක් දෙනවා. එතකොට ඔන්න ගෙදර ඉන්න දරුවෝ කියනවා නෑ නෑ වාට හොඳ නෑ, වාට හොඳ නෑ, වාට දෙන්නේ නෑ. එතන මේ කතාව බලන් ඉඳලා කෙනෙක් ගිහින් කියන්න පුළුවන් අර පිටින් ආව මිනිස්සයා පුදුම මිනිස්සුනේ, මේ අපි ආපු වෙලාවේ කේක් කෑල්ලක් කිල්ලෝ අර මිනිස්සෙර දුන්නේ නෑනේ. හරි. මුගේ පුදුම ලෝභකමක් තියෙන හදපු අම්මා තාත්තා නේද? ඒ දවස්වල මට මතකයි ওই මාමා ওই ළමයාට ඉල්ලන ඉල්ලනදී අරන් දුන්නා. හරි. ඒ දවස්වල ওই නැන්දා මේ ওই පුංචි ඉල්ලන හැමදේම අරන් දුන්නා. මෙයා ආස කරන හැමදේම කන්න බොන්න දුන්නා. ඇත්ත. හැබැයි ඒ ආදරේ නැතුව නෙමෙයි, මේ ආදරේ උපරිම තියෙන දෙන සමහර වෙලාවට රණිල් අපි ඒගොල්ලන්ගේ කැම යම් කිසි පාලනයකට ගෙනල්ලා තියනවා වෙන්න පුළුවන්. හරි. ඒකේ එහෙම නැති තැන් තියෙන්නත් පුළුවන්. එතකොට ඔය කතන්දරේ ඇතුලේ අපි දැක්ක සමහර අය අර අවස්ථාවේදී බොරදියේ මාළු බානවා වගේ ප්‍රශ්නට මේ ඔය ලොකු අයියා කියන පුද්ගලයා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් හිටියා. මං කියන්නේ ඔහු හරි කියන කාරණේ නෙවෙයි. හරි. ඔහු ඒ ප්‍රමිතිය පවත්වාගෙන ගියේ නැත්නම් ඒවා සම්බන්ධයෙන් ඔහුත් වැරදි කරුවෝ. මෙච්චර කාලයක් ඔය සෙනෙහසේ කැදැල්ල කියන එක අපිත් දැක්කනේ. උතන හිටපු සමහර චරිත අපිට හරි ෆැමිලියයි. ඒගොල්ලන්ගේ වීඩියෝස් අපි දැක්කා. ඒගොල්ලන්ගේ මිනිස්සුත් එක්ක කතා කරන විදිය, ඒගොල්ලන්ගේ ඒගොල්ලගේ රණ්ඩු, ඔය ලොකු අය ඔය හැමදේම මේ Facebook එකේ එහෙම දාලා තිබුණා social media වල. හරි. එතකොට මේ එච්චර වෛරල් වෙනකොට, එච්චර මේක ජනප්‍රියත්වයට පත් වෙනකොට ඇයි රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් වැඩිහිටි ලේකම් කාර්යාලයක් තියෙනවා, එතකොට මේ සමාජ සුබසාධන දෙපාර්තමේන්තුව තියෙනවා, මේ වගේ ආයතන, එතකොට ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ගමේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉන්නවා, මේගොල්ලන්ගේ අවධානය යොමුනෝනේ ඇයි? දැන් ඔන්න කියනවා, මම දැක්කා අද පත්තරයකක් තියෙනවා මේ ගමේ සියලු දෙනත් ලොකු අයියත් එක්ක තරහෙන් ඉන්නවලු, මේක සම්බන්ධයෙන් දිගින් දිගටම මේගොල්ලෝ පැමිණිලි කරලා තියෙනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් ලොකු අයියා ගමේ අයත් එක්ක ලොකු ඇයි හොඳ අයියක් තිබිලා නැහැ, හිත අමනාපෙන් තමයි ඉඳලා තියෙන්නේ. ගිනි ගන්න වෙලාවෙත් බේර ගන්න ගිය අයටත් යම් යම් කතන්දර කිව්වා කියලා එහෙම මාධ්‍යවල තිබුණා. ඉතින් එතකොට ගමේ කට්ටිය පෙස්සන් ගහලා තිබුණා නම් අඩුම තරමේ මේ පෙස්සන් ටික විභාග කරන්න හරි රාජ්‍ය නිලධාරීන් එන්නේ මේ. දැන් ලොකු අයියා ගමේ මිනිසුත් එක්ක තරහයි, මගේ වැඩිහිටි නිවාසයට පෙස්සන් ගහනවා කියලා. හරි. වෙස්සන් ගහපු වැඩිහිටි නිවාසයේ ගින්නක් පත්තු වෙනකන් මිනිසුගේ ජීවිත අහිමි වෙලා යනකන් මේ ගැන හොයා බැලුවේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා අපි. මේක ඇතුළේ කියන්නේ කාට හෝ පහර ගහන්න නෙමෙයි, මේ ආයතනයේ පවත්වාගෙන ගිය මිනිස්සයා ව්‍යාපාරයක් කරන්න ඇති, හැබැයි ඔහුත් මේකේ පොඩි අමුතු කැලලක් කරනවා රනිල්. ඔබට මට අපහසු දේවල් ටිකක් තියෙනවා නේද? වැඩිහිටියෙක් ගුණත් අපිට ඒ අයගේ කුණු කැත ටික අත ගන්න බෑ. හරි. ඒ අය හැසිරෙන විදිහ සමහර වෙලාවට ඔය මනස දෙමින් වැඩන දරුවෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්, ඒගොල්ලෝ ටිකක් හරි අමුතු පිළිවෙලකටනේ ඉන්නේ.
1: මේ කතාව මේ හුදකලා සිද්ධියක් විදිහට අපි හුවා දක්වනවා නෙවෙයි, ඔබ මතක තියාගන්න මේක මේ සමාජ ඛේදවාචකේ නිරූපණයක් මතු කරගන්න.
0: මේක තමයි එක පැතිකඩක්.
1: ඔව් එක පැතිකඩක්. ඒක තමයි ඒක මත ඉඳගෙන තමයි අපි මේ සමාජ ප්‍රශ්නේ කතා කරන්නේ. මම හිතන්නේ අපි විරාමයක් අරගෙන නැවත කතා කරමු. මේ අතරේ 01127572 285 275 775 766 වගේ 07.03.93.5.93.7 කියලා දුරකථනංග අපි ඔබට විවෘත කරන අපි සින්දුවක් අහලා ප්‍රතිවිරාමයෙන් පස්සේ ආයෙමත් කතා කරමු.
0: උදේ 8:00 විනාඩි 57යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වනයක රින්දනය සමඟ ගම්ට රටට නොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි හත්සිය හයයි

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: කන්ක සන්තූරයේ සිට කල්පිටිය දක්වා බුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙරතුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලුගල විද්‍යා දෙපාර්තමේන්තුව දීවර සහ නර්ග ප්‍රජාවට දැනුම් දෙනවා. කන්ක සන්තූරයේ සිට බණ්ඩාරම හරහා කල්පිටිය දක්වා විල්ටෝබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 70ක් දක්වා වැඩි වෙන බවයි කාලුගල විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එබැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි. ත්‍රිකුණාමලයේ සිට බුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා මෙන්ම කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලිටෝබෙන් මුහුදු ප්‍රදේශවල සුළුගේ වේගය විටින් විට 5 කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩි වෙනවා. එබැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට රළුවන බවයි කාලුගල විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලිටෝබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.25 අතර මට්ටමකින් ඉහළ නැගීම හැකියාවක් පවතිනවා. එබැවින් දීවර සහ නාවික ප්‍රජාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර අදත් බස්නාහිර සහ සබරගමු පළාත්වල මෙන්ම ගාල්ල, බාතර, බහනුවර හා නොරිලි දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තදවස ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදිව කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ අතර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ සබිනාපා ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගයේ එකාසිය වාසිය උරගා බැලීමට පමණක් සීමා වුණා. ඒ ජයගත් බටහිර ඉන්දිය කොදිව කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. කෙසේ වෙතත් අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාවත් සමග තරගයේ අතර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. ඇමරිකාව සහ ඉරානය අතර යුධ උණුසුම යළිත් වර්ධනය වී තිබෙනවා. ඇමරිකා හමුදාව ඉරානයේ ඩ්‍රෝන් යානා සහ රේඩාර් පද්ධති ස්ථාරගත කර ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේද ගල්ෆ් කලාපයේ ඇමරිකා හමුදා කඳවුරු වෙත මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ සමග පෝක් සමුද්‍ර සන්ධිය හා අවට බුදු කලාපයේ අනාරක්ෂිතත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. කුවේට එක්සත් ජනපද ගුවන් කඳවුරු දෙකට සහ බහරේනයේ ඇමරිකා නාවික හමුදා කඳවුරුවලටද ඉරානය බැලස්ටික් මිසල ප්‍රහාර එල්ල කළා. බහරේනයේ පවසන්නේ ඩ්‍රෝන් යානා සහ මිසල ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කළ බවයි. මේක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දෙනවය විනාඩි 10 වෙලාව අපි කතා කරමින් ඉන්නේ වැඩිහිටි ප්‍රජාව සම්බන්ධයෙන්. මේ වැඩිහිටි ප්‍රජාව වර්තමානයේ අපිට හිරිහැරයක්ද කරදරයක්ද? ඔවුන්ගේ හැසිරීම නිසා අපේ එදිනදා ජීවිත පවත්වාගෙන යාමට අපහසුතාවක් තියෙනවා. එහෙම නැත්නම් වැඩිහිටියන් බලා ගැනීමේ වගකීම දරු පරම්පරාවට එහෙම නැත්නම් මේ සමාජයට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා කරද්දී විශේෂ කාරණා කීපයක් අපිට කතා කරන්නත් තියෙනවා. මොකද මේකට හේතු කීපයක් තිබුණා. දැන් අපි සමහර වෙලාවට හිතුවා වැඩිහිටියෝ අපිට කරලා නැහැනේ, අම්මලා තාත්තලා නේ මට කරපු දෙයක් නැහැ, අක්කට නංගිට මල්ලිට තමයි හැමදේම කළේ, දේපල ඉඩ කඩන් ටික වැඩිපුර දුන්නේ ඒගොල්ලන්ට, ඒ නිසා ඉතින් මම බලන්න ඕනේ නැහැනේ වගේ හැඟීමක අපි හිටියනම් නෑ ඒක වෙනස් වෙනවා. මෙන්න මෙහෙම නීතියක් පිළිබඳවත් මේ සිදුවීමත් එක්ක සමාජයේ කතාබහක් ඇති වුණා. දෙමව්පියන් සතු දේපල පවරා ගැනීමෙන් අනතුරුව එම දෙමව්පියන්ට නොසලකා හැර ඔවුන් වැඩිහිටි නිවාසවලට යොමු කරන දරුවන් සතු එම දේපල රාජසන්තක කිරීමට රජය පියවර ගන්න බව ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුන් මහතා සඳහන් කරලා තියෙනවා. එම දේපල රාජසන්තක කිරීමෙන් අනතුරුව එම මව්පියන් රැක බලා ගැනීමේ වගකීම රජය බාරා ගන්නා බවද ඔහු සඳහන් කළා. මීට අදාළ අනපනත් සංශෝධනය කිරීමට පියවරගෙන ඇති බවත් එම සංශෝධන මේ වන විට නීති කෙටුම්පත් අංශය වෙත යොමු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. දරුවන් දෙමව්පියන් සතු දේපල ඉතා සූක්ෂම ආකාරයෙන් ඔවුන්ගේ නම් වලට ලියාගෙන ඔවුන් වැඩිහිටි නිවාසවලට යොමු කරන බවට හා නොසලකා හරින බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදාළ අනපනත් ශක්තිමත් කළ පසු මව්පියන්ට නොසලකා සිටීමට දරුවන්ට ඉඩක් නොලැබෙන බවද පැවසුවේ මහතා. වැඩිදුරටත් කියා සිටීම මව්පියන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ පෝෂණය මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන ඇති බව. ඉතින් ඔන්න දැන් අපිට එහෙම මගහැරලා ඉන්න පුළුවන් කමක් නැහැ. වැඩිහිටියන් අපි පුංචි කාලේ අපිව බලා ගන්නවා. මේක නීතියක් දාලා නීතියෙන් හිර කරලා කරන්න ඕන එකක් නෙවෙයි රණී. මේක හදවතින් මිනිස්සු කරන්න ඕන වැඩක්. අම්මලා තාත්තලා අපිව බලාගත්තේ කවුරුත් නීති දාපු නිසා නෙවෙයිනේ. එතකොට අම්මා අප්පච්චිව පරිස්සමට ඔවුන්ගේ ජීවිතයේ අවසාන කාලේ බලා කියා ගන්න වැඩේ අපි කරන්න ඕනේ. අපිට කොයිතරම් මුදලක් වැය වුණත්, අපි කොයිතරම් කැපකිරීම කරන්න වුණත් අපේ ජීවිතයේ සමහර සතුටු දේවල් අපිට මගහැරෙන්න පුළුවන්.

0: මේ දාමයේ ක්‍රියාත්මක වෙනකොට අපි එක්තරා කාලයක කැපකිරීම කරනවා වගේම ඊට වඩා වැඩිපුර කැපකිරීම ප්‍රමාණයක් දෙමව්පියෝ අපි වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම පිළිබඳව හෘදයාංගම මිනිස්සුන්ට නීති දාලා නීති රාමුව ඇතුලේ කොටු කරන්න ඕනේ නැහැ. අර එක අම්ම කෙනෙක් කතා කරලා ඇය කියනවා අපි වැඩිහිටි නිවාසවලට ගියාම අපිට වැඩිපුරම දකින්න හම්බුනේ දූපත් පවුල්වල නෙවෙයි, යමක්කමක් තියෙන පවුල්වල මිනිස්සු තමයි තමන්ගේ දෙමව්පියන්ව මේ වැඩිහිටි නිවාසවලට ගෙනල්ලා දාලා තියෙන්නේ වගේ කතාවක් කියුණා. ඇත්ත සමහර තැන්වලදී මේකට හේතුව තියෙනවා මේ කෘෂිකර්මාන්තයත් එක්ක බද්ධ වෙලා ඔවුන් ග්‍රාමීය ආර්ථිකය තුල ජීවත් වෙන්නේ. ඒකට ලොකු මිල මුදල් වල අවශ්‍යතාවක් නැහැ. ගෙදර කවුරු හරි කෙනෙක් රැඳිලා ඉන්නවා. නමුත් දැන් නාගරික සමාජය ඇතුලේ ධනවත් පවුල් වල ඉන්නේ එක දරුවයි දෙමව්පියෝ හදලා තියෙන්නේ. ඒකට අහල බහල මිනිසුත් එක්ක අපිට තියෙන පර්චස් හයේ තාපෙන් බෙන් වෙච්ච බැඳීමක්. එතකොට එහා ගෙදර මිනිස්සු දන්නේ නැහැ මෙහා පැත්තේ මොනවද වෙන්නේ කියලා බලා කියා ගන්න කෙනෙක් නැහැ. දැන් මේකම අරන් ගියොත් එහෙම රනිල් අපි පුංචි කාලේට දමහේන පාරට ඇවිල්ලා රනිල් පාරෙන් ස්කූල් වෑන් එකෙන් බස්සල ගියාට පස්සේ එතන ඉඳන් හැමෝම දෙමව්පියෝනේ. පුංචි කාලේ අපිව බලාගෙන මුළු ගමක් හිටියා. ඒ ගමේ වැටමායිම් තිබුණේ නැහැ. අපේ ගමට ඉස්කෝලේ ඇරලා අපි කියනකොට අපේ දෙමව්පියෝ ගුරුවරු නිසා ඒගොල්ලෝ එනකොට කොහොමත් හතර පහ වෙනවා. ඒ කාලපරාසය තුලේ ගමේ මිනිස්සු අපිව රැක්කනේ. හරි, මගේ ගමේ මිනිස්සු මාව රකින්නවා, මගේ අයියව නංගිව අපිව රකින්නවා. එතකොට අපි එක ගෙදරකින් උදේට කන්නේ, තව තැනකින් දවල්ට කන්නේ, තවත් තැනකින් තමයි රැට කන්නේ. රෑ හතට වෙනකොටත් ගෙදර ආවෙ නැත්නම් තමයි දෙමව්පියෝ අපිගෙන හොයලා බැලුවේ. හැබැයි අපිට ඒ පරිසරය ඇතුළේ පුදුම ආරක්ෂිත බවක් තිබුණනේ. හරි, අපිව දිහා බලාගෙන හිටියනේ. කවුරුත් පවරලා නෙමෙයි, ගමේ මිනිස්සුන්ට තිබුණා වගකීමක්. ඒ මිනිස්සු එක වගකීම කරගත්තා. අපි කවුරු හරි එක රණ්ඩු කරනවා නම් මෙදෙහිත් වෙලා ඒක බේරලා අපිව සමදේකටපත් කළා. අපිට පත්තු වෙන්න තිබිච්ච අවස්ථා අපි ඒ වගේ මුදාගත්තේ ගමේ මිනිස්සු. දැන් සමාජය දිහා බලපම කවුරු හරි දෙන්නේ ගහ ගන්නවා නම් ඒක වීඩියෝ කරලා වෛරල් කරගන්න බලනවා මිසක් රණිල් අපිට එතනින් එහාට මේකට සමත ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ
1: කියන්නේ. මේ සංස්කෘතියේ තියෙන විකෘතිය මේ අපිට හැමතුම් ගොඩක් තියෙනවා. අපි මුලින්ම අවස්ථාව දෙන්නේ මොරටුවේ අනුෂ මහත්මියට. අනුෂ මහත්මිය අයිබෝවන්.
2: අයිබෝවන්. මම කතා කරන්න මොරටුවෙන්. ප්‍රශ්නය අහලා තිබ්බා මේ වැඩිහිටියන් අපිට බරක්ද කියලා. ඔව් ඔව්. තමයි ඒක බරක් නෙමෙයි. ඒකේ දෙපැත්තක් තියෙනවා. අද වැඩිහිටියන් කියන අයව විශේෂයෙන් අගය කරන්නේ මුදල් වලින් අඩුපාඩු තියෙන කට්ටිය කියලා මම තරයේ විශ්වාසයක් ඇතුව කියනවා. මොකද අපි ආණ්ඩුවේ රෝහලකට ගියොත් ඒකට ඒ අම්මා කෙනෙක්ව බොහෝම අමාරුවෙන් අරන් එනවා. තවත් දුවෙක් ඒ දුවට සමහර විට තව දරු උපතක් ලැබෙන්න තියෙනවා. තව දරුවෙක්ව අතින් අල්ලගෙන නැති බැරි කමට ඒක අපේ ලැබිලා තියෙන අපේ පවුල් පරිසරයෙන්.

0: ඒක නිසා මම අනිත් අනේක වාරයක් කියනවා වැඩි හිටියෝ අපිට හරීම වටිනවා කරා ගන්න බැරි නම් කමන්නේ දැන් මං අදට මගේ පුංචිව හදනවා ගෙදර තියාගෙන මොකද මං ඒක යාට අගය කිරීමක් කරන්නේ මාව පොඩි කාලේ හැදුවේ මාව පුංචි එයා බැඳලා නැහැ අවිවාහකයි එයාට ස්ටෙන්ස් දාලා ඔක්කොම කරලා තියාගෙන ඉන්නේ එයාට බරක් නොදී එයාගේ අවසන් කාලේදී එයාව බලා ගන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම දෙන්න ඉතින් හැමෝන්ටම ඒක අකාරිව කරගෙන යන්න බෑ ඒ වුණාට අපිට පුළුවන් කමනින් වැඩි හිටියන් බලාගමු ඒ වගේම වැඩි හිටියොත් ඒකෙන් අයිතු ප්‍රයෝජන ගන්න අරකයි දරුවෝ ගැන බොරු කතාවල් වටේට කිය කිය යන්න අරකයි කන්න දෙන්නේ නැහැ බොන්න දෙන්නේ නැහැ අපිට බනිනවා අර ඔබතුමා කිව්වා වගේ ඒ කෑම අපි සාමාන්‍යයෙන් වයසකට යනකොට සීමා කරනවා මොකද සමහර කෑම කන්න දෙන්න බෑ සමහර කෑම කෑවම එයාට හයිපෝ වෙනවා ඒ නිසා අපි සීමා කරලා ඒ මිනිසුන්ට කන්න දෙන්නේ ඒක අහන මනුස්සයා තේරුම් ගත යුතුයි කියන මනුස්සයා තේරුම් ගත යුතුයි වයසට ගියාම නම් ඒගොල්ලොන්ගෙන් අපිට දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ වුණාට ඒ ඩිමෙන්ෂියා ප්‍රොමෙලෙඩේ කියන එක අපි මුලදීම තේරුම් ගත්තොත් ඒ කෙනෙකුට අපිට යම් තාක් දුරට ආයුර්වේද වලින් බෙහෙත් වලින් ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා ඒක නිසා මං අත් දෙක වැඳලා ඉල්ලනවා අනේ දෙමව්පියෝ ඒගොල්ලොන් අසරණ කරන්න එපා අපේ අද හෝම්ස් පිරෙන්නේ මෙන්න මේක නිසායි ඉතින් ඔය ලොකු අයියා කියන පුද්ගලයාවත් මම අහලවත් කරලවත් නුකුත් නෑ මට හරි සංවේගී අපාතකින් මෙන් වෙච්ච කට්ටිය වහලේ හැමෝටම මොක්ෂ සුවය ලැබෙන්න ඕන ඒ වුණාට ඒ පුද්ගලයා ඒ දේ කරන්න පෙළඹුණේ ඔච්චර ප්‍රමාණයක් කට්ටිය එකතු වුණේ අපේ නැසලකින්ෙන් වෙන්න පුළුවන් සමහර අයට කරගන්නම බෑ සමහර අයගේ නැසලකින්ෙන් වෙන්න පුළුවන් මේ ළඟදි මගේ ගෙදර වැඩ කරන මට උදව් කරන ඒ ගෑනු කෙනාගේ අම්මාව ගෙනාව මේ දුර රූම් එකකි ඔළුව බලන්න බෑ තදි මකුණ යොළුවේ කන්දක ඇතුළෙත් මකුණ කාලා ඒ මනුස්සයාව කොළඹට ඇම්බියුලන්ස් එකකින් දා ඇවිල්ලා කළුබෝවිල හොස්පිටල් එකේ තියාගෙන එයාගේ මේ හිප් එකේ ලොකු බෙඩ් සෝසස් දෙකක් ඒකේ මොකක්ද අයිස් අරගෙන තමයි ඒ කෙනාට බෙහෙත් කරේ ඒ මනුස්සයාට කන්න වේල නැහැ. ඒ අම්මව තියාගෙන ඇඳට නෙට් එකක් දාගෙන කොණ්ඩෙ බූ ගාලා ඒ අය අසරණකමට දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා දෙමව්පියන්ගේ අගේ තියෙනවා. අපිට දෙමව්පිය කියන වයසට ගිය පුද්ගලයන්ව අපිට ඉගෙන ගන්න ගොඩාක් කතා තියෙනවා. එතකොට අපේ මේ තිබෙන වටිනාකම අපි මේ විදිහටම අරගෙන යයි. ඉතින් මං හැමෝන්ටම දෙවියන්ගේ පිහිට ඉල්ලනවා. හැමෝන්ටම හොඳට කරගෙන යන්න ඉල්ලනවා. මගේ අතින් වැරදක් වුණා නම් මට සමාව වෙන්න.
1: බොහොම ස්තුතියි ඔබතුමියගේ පැහැදිලි කිරීම ඔබතුමියගේ අදහස් දක්වන විදිහ වැඩනෝ මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කරන්න දෙමව්පියෝ අපිට බරක්ද එහෙම නැත්නම් දෙමව්පියන් බලා ගන්න අපි මොනවද කරන්න ඕනි මේ කාරණාව අපි බව කතා කරන්න මීට පෙර හැබැයි අපි කතා කළා රණී අපි ඒ වගකීම මාධ්‍යකරුවෝ විදිහට අපි මීට පෙර ඉටු කළා මේ වැවෙනි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් කියන කාරණේ ළමා නිවාස සහ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් යම්කිසි නියාමනයක් වැදගත් වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන කාරණේ මීට මාස ගානකට කලින් අපි කතා කළා හැබැයි
2: ඒ පිළිබඳ අවධානය සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරා ඕන එක යම් කතා බහක් අපිත් එක්ක තිබ්බා මේ මෙහෙම එකක් තියෙනවා මදුෂක දැන් මේ කතාවේදී අපේ පුරුද්දක් තියෙනවා මේ එක පැත්තකට වෙලා අනිත් පැත්තට
1: පාර ගන්න
2: පොන්දේසි විරහිතව ඇඟිල්ල දික් කරන يعني ඒක නිකන් සමාජ මාධ්‍ය රැල්ලට මොහිහිට බයිනවා නම්
1: පොඩි වෙලාවකට කලින් සමාජ මාධ්‍යයේ එක්තරා සහෝදරයෙක් ලියපු ලිපියක් හම්බෙනවා. අර අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවනේ මේ මගේ නංගිගේ දරුවා මෙතන හිටියා කියලා. හරි මං එයාව ඊට පස්සේ මේ ගොඩක් අය කමෙන්ට් දාලා තිබුණා ඔබ නම් පුදුම පුංචි අම්ම කෙනෙක්. හරි මේ බලන්න තිබුණනේ කියලා. හැබැයි ඒ සිද්ධියේ ඇත්ත කතන්දරේ දාලා තියෙනවා. ඇයගේම සහෝදරියක් නෙවෙයි නමුත් ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා රට යනවා එතකොට මෙයාට මේ කෙනෙක් නිසා කියනවා අක්කේ මගේ දරුවා පොඩ්ඩක් බලන්න හෝම් එකේ ඉන්නවා කියලා ඒ වගකීම පවර්ලා යනවා එතකොට අදටත් ඒ මියගේ දේහේ වැඩකටයුතු බාර අරගෙන කරන්නේ මේ කියන කාන්තාව ඇය තමයි මේ වැඩේ කරන්නේ හැබැයි මේ දරුවා මේ සමෙන් මනස වැඩන එහෙම දරුවෙක්. එතකොට එයාව ගෙදර තියාගෙන මේ කියන සහෝදරියට බලන්න පුළුවන් කමක් නැහැ. එයාගේ දරු පැටවගේ වැඩ දිගත් එක්ක. නමුත් මිනිස්සු මේ කතන්දරේ දැක්කේ සහ ඇයගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුල ෂෙයා කරමින් කියන රජයෙන් වන්දියක් ගන්න තමයි මේ මිනිස්සයා දැන් මේ මේකම් ගියාගෙන ඉන්නේ.
2: කතාව ප්‍රශ්නය අනුන්ගේ වෙනකන් විසඳුම් දාර්ශනිකයි. ප්‍රශ්නේ තමන්ගේ වුණාට පස්සේ තමයි ඔක්කොම දාර්ශනිකකම් නැති වෙන්නේ. අනිත් එක තමයි දැන් මේ කතා මේව කොහොමද අමාරුවෙන් පවත්වාගෙන යන්නේ? මේවට ඇත්තටම රජයෙන් අවධානය යොමු වෙනවද? ඕවා දැන් අපිට එළියේ ඉඳන් ලොකු කතා කියන්න පුළුවන්. මම සම්බන්ධ කරගන්න වෛද්‍ය රාජපක්ෂ මහත්තයාව කොළඹ ප්‍රදේශයේ ඉඳන් එතුමා නියෝජනය කරනවා මේ එල්ඩ හෝම් එකක්. එහෙම නැත්නම් මේ වැඩිහිටි නිවාසයක බාරකාරත්වයේ දරන කෙනෙක්. ඔහු ගාව තියෙනවා මේ බිම්මට්ටමේ ඇත්ත කතාව. මේකේ කටුක යථාර්ථය හෝ ඒවා මෙහි ආස්වාදය හෝ මොකද්ද මේකේ ඇත්ත කතාව කියලා අපි දැනගමු ඔහුගේ පැත්තෙන්, ඔහුගේ කෝණයෙන්. වෛද්‍යතුමනි, අයිබුවන්, සුබ උදෑසනක් ඔබතුමාට.
1: ඔව්, බොහොම පැහැදිලිව එහෙනම් අපිට කියන්න ඔබතුමාගේ අදහස්.
3: හරි, මම වෛද්‍යවරේ කතරම දාන්ට අවුරුදු 26 විතර මේ අත්දැකීමක් තියෙන දැනට අවුරුදු කියන්නේ 2007 විතර 7 වර්ෂයේ මගේ තාත්තා සහ මගේ චූටි මගේ අම්මගේ අයියා එයා ඒගොල්ලෝ හැදුවා වැඩිහිටි නිවාසයක්. මොකද ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ දැක්ක අවුරුදු දානකට කලින්. නමුත් අපිට දැනුනේ මේක තේරෙන්නේ මේක ලංකාවේ ඇති වෙන තිබ්බ දැන් අවුරුදු 30-40 කලින්. මේ සාකච්ඡා ඇත්තම හරිම වැදගත්. ලංකාවේ ඇතිවිය යුතු මේක කලින් ඇතිවිය යුතු. හරි, කොහොම හරි කමක් නැහැ. මම දැකපු දේ එකක් තමයි මේකට රාජ්‍ය මැදිහත්වීම ඇත්තටම අඩුයි. ව්‍යාපාරයක් ලෙස මිනිස්සු කරත් සමාජසේවයක් ලෙස කරත් නමුත් මෙතෙන්දී මිනිස්සු බලාගන්න ආයතන දෙන මුහුණ දෙන ප්‍රශ්න ගත්තාම කාටවත් ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒකේ වගකීම දරනවා වගේ මෙතෙන් තිය අපහසුතා වියදම් ඒවා තේරුම් ගන්න හරිම අපහසුයි. ලංකාවේ මිනිස්සු මේකේ දැනුවත් වීමත් ප්‍රායෝගිකව ලබන්න ඕන පුහුණුවත් ඒ වගේම ආකල්පනේ වෙනසත් හරිම වැදගත්. අනිත් එක තමයි දෙමාපියන් සහ වැඩිහිටියන් බලා ගන්නවා කියන්නේ ඒක හරිම අපහසුයි. මොකද දැන් ඔබතුමාලා මම අහගෙන කියනවා සමහරු ඡන්ද දුන්නේ නැහැ කියනවා, සමහරු සැලපිය නැහැ කියනවා. නමුත් ඇත්තටම වෛද්‍යවරයෙක් හැටියට අපි දන්නවා ඩිමෙන්ෂියා කියලා තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වෙට මේ විනාඩි ගානකට කලින් කෑම දුන්නට පස්සේ ඊට පස්සේ අහනකොට සමහරට කියනවා මට කෑම දුන්නේ නැහැ කියලා. ඉන්නේ ඒ වගේ රෝගී තත්ත්වයන් නිසා මේකේ කොමාරි වැරදි වැටීම් ඇති වෙන්න පුළුවන්. අනෙක් එක තමයි දැන් කාලේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට දාන දෙන්න විදියක් නැහැ. ආර්ථික ප්‍රශ්න තියෙනවා, ළමයින්ගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා රටේ තියෙන මේ ක්‍රයිසිස් එකත් එක්ක හරිම අපහසුතාවකට පත් වෙලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සුව දැනුවත් කරන්න. ඒ කියන්නේ නොලෙජ් ප්‍රැක්ටිස් තුන සම්පූර්ණ වෙන්න ඕනේ මම හිතන විදිහට. මේ රටේ දැනුවත් විය යුතුමයි. රටේ රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන්, මොකද මේකට තියෙනවා වැඩිහිටි ලේකම් කාර්යාලය තියෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා, සමාජ සේවා දෙපාර්තමේන්තුව තියෙනවා. අන්තිමට මම දැකපු දේ දැන් මගේ නංගි තමයි මගේ නිවාස බලාගෙන. මොකද මගේ අප්පච්චිත් නෑ, මගේ මාමිත් නෑ. ඉතින් එතකොට දැන් අපිට කරන්න දෙයක් නැහැ. මේක අතාරින් විදිහකුත් නැහැ. නමුත් සමාජ සේවයකින් ඇවිල්ලා කරන්නේ කැඩිච්ච පුටුවක් තියනවාද? කැඩිච්ච පුටුව කොහෙද තියෙන්නේ? ඒක ඉන්වෙන්ටරි එකට දැම්මද? එන්නේ එච්චරයි හොයලා බලන්නේ. ඒ ආරෙන වෙන කිසිම දෙයක් හොයලා බලන්න. ඉතින් ඒක නිසා දැන් කාලේ දාන හම්බෙන්නේ දැන් මට කරන්න දෙයක් නැහැ. දැන් මේ වරිණාස පාවිච්චි ප්‍රවත්තකන යන්න වෙනවා. ඒ නිසා දැන් ඔය මං අහගෙන ඔය ලොකු අයියා ගැන කිව්වා. ඒ පුද්ගලයා සමහර විට ලොකු බලාපොරොත්තු තියාගෙන ලොකු සමාජ සේවයක් විදියට මේක කරන්න ඇති. නමුත් වටේ පිටේ මිනිස්සු බලන්නේ එයාගේ වැරද්දක් හොයන්න වෙන්න පුළුවන්. මොකද මම දන්නවා මේක වැඩිහිටි නිවාසෙ පටන් ගත්ත දවස්වල දැන් 2007 මගේ චූටි මාමිට මගේ අප්පච්චිට විරුද්ධව ගමේ මිනිස්සු කැරි ගහන්න පටන් ගත්තා. හේතුව අපි වැරදි ආකල්පයක් දෙනවා කියලා. වැරදි ආකල්පයක් වුණාට ඒක මිනිස්සු අවබෝධ කරගත්ත අපි මේ සල්ලි හොයන්නේ මොකද? අපිට ඇත්තටම අපිට දේපල තියෙනවා, අපිට හොඳ රැකියාවක් තියෙනවා, අපිට මේක සල්ලි හොයන්න කරන්න අවශ්‍යතාවය නමුත් රටේ අවශ්‍යතාවයන් නම් අනිත් රටවල් විදේශීය රටවල් මේවට යොමු වෙලා තියෙනවා. දැන් අවුරුදු 30-40කට කලින් අපි තවම පිටිපස්සෙන් ඉන්න මොකද අපතන වෛද්‍යරෙක් හැටියට අපේ වෛද්‍ය සේවයේ මොකද හෙල්ත් මිනිස්ට්‍රියේ දැන් තාම ස්ට්‍රෝක් මැනේජ්මන්ට් නැත්තම් මේ වයස ගියාට පස්සේ එන්න ඕනේ ස්ට්‍රෝක් යුනිට් පිටවලා තියෙනවා ඒ වගේ රාජකාරී හරියට ප්‍රමිතියකට සිද්ධ වෙන්නේ නැහැ. ඒක මම අපි දැකපු දෙයක්. ඒක මං අහන දෙය. අපි මිනිස්සුන්ගේ ආකල්ප වශයෙන් අපිට මිනිස්සු දැනුවත් වෙලා නැහැ. මිනිස්සු නොලෙජ් නැහැ. ප්‍රැක්ටිස් නැහැ. ඉතින් ඕක ලොකු අඩුපාඩුවක්. ඇත්තටම ඔබතුමාට පුළුවන් නම් මේ මේ தත්ත්වය ඉෂේෂෙන් මොනවාටත් කලින් අපේ වැඩිහිටි ලේකම් කාර්යාල සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කරොත් වඩා සුදුසුයි. මෙන්න මේකට ඔබතුමාලා ඔය අරන් යන සේවාව ඉතාම වැදගත්. සාකච්ඡාව ඉතාම වැදගත්. මේක දිගටම කරගෙන යන්න.
1: හොඳයි ඩොක්ටර් බොහොමසුදී, එතුමා මේ නිවාසයක් පවත්වාගෙන යන කණ්ඩායමේ කතාව මේ කියන්නේ මෙහෙම නැති වුණොත් අපි හරි අසාධාරණයක් කළා වෙනවනේ නේද? අපි දිගින් දිගටම ජනතාවගේ පාර්ශ්වයේ එහෙම නැත්නම් මේ චෝදනා නගන්න ප්‍රමුණක් අවස්ථාව උදා කරලා දෙනවා වගේ චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ තවත් ලංකාවේ විවිධ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, අපි කතෝලික පියතුමන්ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් හින්දු මුස්ලිම් ආදී ආගමික නායකයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්, යම් කිසි කෙනෙක් වැඩිහිටි නිවාස ළමා නිවාස පවත්වාගෙන නොවුණ්ඩ තියෙන සැබෑ කතාවක් කියන්නේ කවුරුත් ඔවුන්ගේ පාර්ශ්වයට සම්බන්ධෙන්නේ නැහැ. අපි දැක්ක මේ මාධ්‍ය විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය කරුවන්ගේ යම් නියාමනයේ අවශ්‍යතාවය සමහර ප්‍රශ්නවලදී අපිට තේරෙනවා. දැන් අපි රූප මාධ්‍ය ඇතුලේ අපිට තියෙනවනේ අපිට ආවේනික වෙච්ච එහෙම නැත්නම් අපිට අපි ගරු කරන මේ ආචාර ධර්ම ටිකක් රැඳ මේ දරුවන් පෙන්වනවද නැද්ද, මේ අයගේ වොයිස් කට් එකක් ගන්නවද නැද්ද, මේ වොයිස් කට් එක කොයි විදිහටද යන්නේ ලෝකේ දියුණු රටවල්වල, ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල පවා මාධ්‍ය යම් යම් වර්ණයන් තියෙනවා. හරි, දැන් මැද පෙරදිග කලාපයේ තියෙන යුදමේ තත්ත්වය නිවැරදිව එළියට දෙන්නේ නැහැනේ. හරි, මේ ඒවා රටගේ ආරක්ෂාවට එහෙම නැත්නම් ඒ රටේ සංවර්ධනයට දියුණුවට බාධාවක්. නමුත් ලංකාවේ රැඩිකල් මාධ්‍යකරුවන් යයි කියා ගන්නා සමහර පිරිසක් ඉතින් ඉන්නවා. හැම එකම එළියට පෙන්වපුවම ඒක තමයි වීරකම කියලා. ඒක ඇතුලේ රටට ඇති වෙන බලපෑම, සමාජයට ඇති වෙන බලපෑම, ඊට පස්සේ මිනිස්සුන්ට ප්‍රායෝගික ඇති වෙන බලපෑම. දැන් හිතන්න මේ එල්ඩර් හෝම් ඇතුලේ, එහෙම නැත්නම් ළමා නිවාස ඇතුලේ යම් කිසි කෙනෙක් හිටියා, අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ අම්මලා තාත්තලා ඒ දරුවෝ එතෙන්ට දාලා හිටියා. සමාජයේ කවුරුත් දන්නේ නැති සිද්ධියක්. හැබැයි සමාජ මාධ්‍ය කරුවෙක් ගිහිල්ලා මේ අයගේ ඡායාරූප ටික එළියට දාපුවා. අර මං කලින් කිව්වේ අම්ම කෙනෙක්ට වෙච්ච ප්‍රශ්නේ. අන්තිමට දැන් ආවා නෑකම් කියාගෙන වන්දි ගන්න. මේ රජයේ සල්ලි කීයක් හරි කොටා ගන්න කියන සමාජ මතවාදී දැන් සමාජය තුල
2: හිල්ලක් නැතුව ඔහේ ගහර දාන්න. ඒ කියන්නේ අපි කොහෙද දුටු තැන ගහන්න? මොකද්ද ඒකේ
1: රීච් එක වැඩි වුණාම
2: සාධාරණයේ මොකද්ද? මේ මිනිස්සුන්ගේ ඇත්ත කතා මොකද්ද? සැඟවුණු කඳුළු කතා මොකද්ද? ඔක්කොම ටික අරගෙන ගහලා මඩ ගහලා මිනිස්සුන්ගේත් මඩ ගහලා මිනිස්සුන්ගේ වෛරය පතුරුල ඕක තමයි සමාජ මාධ්‍ය රැඩිකල් භාවය.
1: මියගේ අයට නිවන් සුව හෝ මොක්ෂුවය ප්‍රාර්ථනා කරනවා වෙනුවට ඔවුන්ගේ අනවශ්‍ය කතන්දර ගණනාවක් ඇදලා අරගෙන ඔවුන්ගේ මූණු ටික සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙන තැනට පත් කළා. ඒ ආව දිමෝපියෝ වොයිස් කට් එකක් දෙන ඒ හැමෝම ඒ වෙලාවේ මානසික පීඩනයකින් ඉන්නේ. ඉතින් අපි තේරුම් ගන්නත් ඕනේ මයික් එකක් දැක ගමන් ඉතින් එහෙම කියවන්න යන්න ඕනේ නැහැ සමහර කාරණාවලදී. ඔය දැන් ඔය ප්‍රශ්න වලට මොන දීලා දින අයත් දැක්කම අනේ මෙහෙමයි කියන් යන. මොකද මේ වෙලාවේ අපි හිතල මතල මනසින් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ රණි. අර කතාවකටත් කියනවා ඕනෑම දෙයක් අධික සතුටින් සහ අධික දුකින් ඉන්න වෙලාවේ කරන්න එපා. ඒ ගන්න තීන්දුව తీරන වරදින්න පුළුවන්. සමහර වෙලාවට අර දුක වේදනාව එක මොකද ඔයාගේ කවුද නැති වෙලා තියෙන්නේ? මගේ අක්කගේ පුතා කියලා කියපම මගේ ලොකු අම්මා, මගේ අම්මා, මගේ තාත්තා කියලා මේ මිනිස්සු මොන දේ වුණත් තමන්ව මේ ලෝකෙට බිහි කරපු කෙනා, එහෙම නැත්නම් තමන්ට නෑගමක් තියෙන කෙනා. ඒයව අතහරින්නේ නෑනේ. මේවා අල්ලගෙන අවසානයේදී ඔවුන්ව පහර පිට පහර ගහන දැන් අපි දකිනවා මේක නොවිය යුත්තක්. නමුත් කරන්න දෙයක් නෑ. වෙමින් පවතින අපි විරාමයක් ගන්න ඕනේ. ඊට කලින් අපිට පුළුවන්
2: ලොතරැයි ප්‍රතිපල මතක් කරගමු. දේ 9යි විනාඩි 32 වෙලාවේ අපි මතක් කරන NLB සුබ දවසක් ලොතරැයි ජයග්‍රහය අංක මීන ලග්නේ වාසනාවන්ත අංක 626 සහ 54 මීන ලග්නේ 626 සහ 54 විශේෂ අංකයේ 3794 NLB සුබ දවසක් ලොතරැයි අංක කිව්වේ. NLB ජයලොතරැයි ජයග්‍රහය අංක N.171 N.171 NLB ජයලොතරැයි. අද සම්පත ලොතරැයි අංක රටාව 76376.376M 76376.376M. හඳහනේ කුඹ ලග්නේ වාසනාවන්ත අංක 19 30 32 සහ 49 කුම්භ ලග්නයේ 19 30 32 සහ 49 ධන නිදානේ එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 16 30 40 සහ 63 එල් 16 30 40 සහ 63 මෙගාපවල උතරයේ බී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 5 වාසනාවන්ත අංක 23 33 53 සහ 64 බී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 5 වාසනාවන්ත අංක 23 33 53 සහ 64 ගොවිසෙත ලොතරැයියේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 23 42 72 සහ 77 සී 23 42 72 සහ 77 මහජන සම්පත ලොතරැයියේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1.0.376 M1.0.376 මෙමත කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්
1: උදේ 9:00 විනාඩි 34යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකා වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: ලකඩත් කියන්නේ උදේ 9යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
4: මේ සමහර අඳුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුරු අමෘතා.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් වාපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: රටම දකිනා නාගත හිමේ
4: සර්ච් ලයිට්

0: දෙනවය විනාඩි 43 අපි කතා කරමින් ඉන්නේ වැඩිහිටියෝ බරක්ද කියලා. හරි. වැඩිහිටි ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා තරුණ පරම්පරාව විදිහට විශේෂයෙන් වර්තමාන පරම්පරාව විදිහට අපිට තියෙන වගකීම යුතුකම කොයි ආකාරයෙන්ද තියෙන්නේ, මේ පිළිබඳව සමස්ත සමාජයේ කියවීම මොන වගේ තැනකද තියෙන්නේ කියලා අපි කතා කරමින් ඉන්නේ. අවාසනාවක මහත තමයි රනිල් අපි පටන් ගන්න වෙලාවේ ඉඳන්ම අපි කල්පනා කළා අපි බලාපොරොත්තු වෙන ඉඳලා මෙරටේ තරුණ පරම්පරාව මේ සම්බන්ධයෙන් කතා කර යාච්ඤම්ම සිය බලා ගන්න දෙමව්පියෝ වැඩිහිටියන් බවට පත්වෙනකොට ඒව බලා ගැනීම සම්බන්ධයෙන් පාසල් වයසේ ඉන්න දරුවන්ගේ ඉඳලා වර්තමාන තරුණ පරම්පරාවේ එකමතුමක් හරි ලැබෙයි කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා. හැබැයි අවාසනාවක මහත ඇත්තරම මේ වෙනකොටත් ඉන්න ජ්‍යෙෂ්ඨ පරම්පරාවයි ඊට මේ ජ්‍යෙෂ්ඨයන් බවට පත්වෙමින් ඉන්න පරම්පරාවයි අරෙන්න එහෙම තරුණෝ ළමා පරම්පරාවට මේ සම්බන්ධයෙන් කියවීමක් නැහැ. එහෙම නැත්තම් වෙලාවක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කොහොම හරි අපි ආසයි විශ්වවිද්‍යාල ප්‍රජා විශේෂයෙන් මේ රටේ උගතුන් බුද්ධිමතුන් සංකේන්ද්‍රගත වුණේ විශ්වවිද්‍යාලවලට. එතකොට මේ විශ්වවිද්‍යාලවල ඉන්න නංගිල මල්ලිලා හරි හිතනවා නම් වර්තමාන පරම්පරාව විදිහට වැඩිහිටියෝ පිළිබඳව වුණ දෙයක් කිසි කියවීමක් තියෙනවා නම් මේ තියෙන විනාඩි 15ක කාලය ඇතුළත අපි ආරාධනා කරනවා ඉක්මනින්ම අපිට අමතුමක් ගන්න මෙන්න මේ දුරකථන අංකවලට.
1: 0112757285 0112757866 මේ වට්ස්ඇප් පොස්සේත් ගොඩක් අය අපිට මැසේජ් දාලා තිබ්බ. අපි අනිවාර්යෙන් කොහොම හරි ඒවටත් ඉඩක් දෙන්නම්. අපිට එමතුමක් තියෙනවා කැලුම් ගාල්ලින්. කැලුම් අයිබුවන්. අයිබුවන්
2: මහත්මයා. ඔව්. මගේ අදහස ඇත්තටම මේ අපේ ජීවිතවලට අපි පන්න දෙගත්තේ අපේ ආච්චිල සියලාගෙන්. මේ දැන් අපිට දැන් ඇත්තටම දුකයි දැන් ඒ අය නැති වෙච්ච ගැන. මේ දැන් ඒගොල්ලොන්ගේ ඒ දීපු අඩුපාඩු තමයි අපි යන්නේ. අපේ තම අපි විවිධ රැකියාවල එහෙම නිරත වුණා. ඉතින් මේ ඉතින් ඒ අය දීපු ආදර්ශ තමයි අපේ ජීවිතවලට අපි ඒ කරගෙන තියෙන්නේ. දැන් මාත් මේ අපේ දැන් අපේ මිනිස්සු කලබල වෙන්නේ දෙයක් වුණාට පස්සේ. දැන් ඒකට හොඳම උදාහරණ රටේ තියෙනවා. මේ දැන් මේ මේ අවස්ථාවේ නම් අපි දැන් මේ මාතෘකාව ගන්න කලින් දැන් රටේ තියෙනවා මේ වැඩිහිටි නිවාස, ඒ වගේ ළමා නිවාස බොහොමයක් තියෙනවා. මේවා නියාමනයක් නිතුව දැන් මේ මාතෘකාව මුලින්ම කියුණානේ. මේ ඉතින් දැන් මේවා මේ ඇත්තම වෙන්න වීති මොකද්ද කියන එක දැන් අවබෝධයක් ගන්නම්. මේවට මේ බලධාරීන් නිහඬයි. අංක එක දැන් මේ වැඩසටහන වුණත් අපේ සාමාන්‍ය ජනතාව කතා කරා මිසක් මේ බලධාරීන් වාසියතු අය මේවයි කොයි බින්නවද කින්ද බන්ද කියන්න දන්නේ නැහැ. ඉතින් මේ අය කතා කර යුතුයි මේ ප්‍රෝග්‍රෑම් එකට වුණත්. ඇත්තටම එයාගේ යෝජනා මොනවද කියන්න තිබ්බනම් වඩා හොඳයි. මේ ඒ අයගේ නොසලකිල්ල අංක එක මම දකින්නේ ඒකයි. මේ වගේ දේවල් සිදුවෙන්න ඉතින් දේවල් සිදුවෙන්න කලින් මේ වගේ දේවල් සිදුවෙන්න සෙවිය යුත්තේ මම දන්න තරමින්. අංක දෙක මගේ තමයි ඇත්තටම මුල මේකට මේ ගුණධර්ම සාරධර්ම කියන එක අවශ්‍යයි අපේ පරපුරට ළමා පරපුරට. අපි ඒක අරගත්තා. මේ දැන් හොඳම දේ තමයි පහුගිය කාලේ මෙහෙම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒක එතෙන්දි මේ ඉතිහාසය සාහිත්‍ය මේක අනිවාර්ය විෂයන් අනිවාර්ය නොවන විෂයන් විදිහට තමයි පහුගිය කාලේ කතාබහට ලක් කරේ. එතකොට දැන් මේවෙන් සිදුවෙන්නේ මොකද්ද? මේවෙන් සිදුවෙන්නේ තව තවත් මේ කියන මේ ගුණධර්ම සාධර්ම කියන එක ඉතිහාසයක් නැති පිරිසක් බිහි වෙනකොට අපේ ට්‍රෙන්ඩ් එක ඉලක්කය රැකී ආරක්ෂා නම් මේව අතපසු වෙනවා. මේ කියන දේවල් අතපසු වෙනවා. එතෙන්දි මේ සිදුවෙන්නේ මේ වගේ දේවල්. එතකොට මේ වැඩිහිටියන් කියන එක සමාජයේ ගණන් ගැනීමට ලක් වෙන්නේ නැහැ. ඒක හන්දා මේ අධ්‍යාපනය කියන එක අධ්‍යාපනය ගුණාම බෞද්ධ අබෞද්ධ අපි බෞද්ධ පරිසරයේ හැදෙන වැඩි ළම අයනේ අපේ රට සමස්ත. ඉතින් මේවට විසඳුම් හොයන්න නම් මෙන්න මේ අධ්‍යාපනයේ මුල ඉඳලම දෙන්න ඕන. ගෙදර දොරෙන් දහම් පාසල හාමුදුරුවරු ගුරුවරු ඉතින් ඔන්න ඕව තමයි මේවට කේන් දස්ථාන. අපි අර උඩ ගිනි ගත්තට පස්සේ යට මේ වැඩක් නැහැ. උඩට විසඳුම් හොයලා මෙන්න මේ ආරම්භය මෙන්න මෙතන. මෙන්න මේවා තමයි අපි කතා කරේ යුත්තේ. අන්න ඒකයි මගේ යෝජනාව.
0: හොඳයි බොහොම සුති
1: කැලුම් ගාල්ලින් කතා
0: කරන්නේ. දැන් රනිල් අපි කිව්වනේ තරුණ පරම්පරාවට කතා කරන්න කියලා. තරුණ පරම්පරාව කතා කරනවට වඩා දැන් නිනි WhatsApp පොස්සේ සම්බන්ධ වෙන කාලවකවානුවකට තියෙන ඔවුන් මෙහෙම කතාවක් කියලා තියෙනවා. අපි මේ කතාව අහගෙන හිටියා. අපි කතා නොකළාට අපි හදවතින් වැඩිහිටි ප්‍රජාවට ගරු කරනවා, ආදරය කරනවා. අපි නිරන්තරයෙන් රජයට බල කරන කාරණා තමයි මේ සියලුම ළමා නිවාස සහ වැඩිහිටි නිවාස පිළිබඳ සංගණනයක් කරන්න, ඒ වගේ පහසුකම් පිළිබඳ සොයා බැලීමක් කරන්න, තවදුරටත් පවත්වාගෙන යා හැකි මට්ටමේ නැති අවම කන්ඩිෂන්ස්වත් සම්පූර්ණ කරලා නැති සියලු වැඩිහිටි නිවාස ටික වහලා දාන්න, රජය සහ පරිවාස එකට අදාළව ක්‍රියාත්මක කරන්න පුළුවන් නීති රීති වලට යටත් ආයතන වලට විතරක් අනුමැතිය ලබා දෙන්න. එතකොට අනිත් පැත්තෙන් කියලා දෙනවා ඔච්චර ව්‍යාපාරික මට්ටමේ මේවා කරනවා නම් මේවා ලියාපදිංචි නොකරන්න තියෙන හේතුව මොකක්ද කියලා රජයේ සොයා බැලිය යුතුයි. අනිවාර්යෙන් මේවා ලියාපදිංචි නොකරන්නේ එහි එක්කෝ හොර ජාවාරම් අදහසක් තිබෙන නිසා, එහෙම නැත්නම් ව්‍යාපාරික අරමුණු පමණයි තියෙන්නේ යම්කිසි ආදායමක් බදු විදිහට ගෙවන්න සිද්ධ වෙයි කියලා තියෙන බය නිසා. මේ වගේ ප්‍රශ්න දිහා උඩින් අතගාලා මෙන්න මෙහෙමයි වැඩිහිටියෝ සැලකුවේ නැත්නම් දේවල රාජසන්තක කරනවා වගේ කතන්දරයක් එළියට දාලා අත බියදා ගන්න හදන්න එපා කියලත් තරුණියෙක් කියලා තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ මල්ලිගෙනි.
1: තරුණ පරපුර නියෝජනය කරන පද්ම කියනවා මේ ගුඩ් මෝර්නින් දෙන්නටම අයියේ කාලින මාතෘකාවක් ගැන කතා කිරීම සම්බන්ධව පළමු ඔබලට අවංකවම ස්තුතියි. අයියේ මේ වැඩිහිටි නිවාසවල ඉන්නේ අපේම මිනිස්සු, අපේ ගෙවල් වල හිටපු අය. වයසට ගියාම බලා ගන්න බැරුව මහලු නිවාස වැඩිහිටි නිවාස වලට ගෙනihin දාන යාල බලා ගන්න බැරි නිසා නේද? ඇයි එහෙම ගෙනihin දම්මල ඒකේ ඉන්නේ මිනිසුන්ටම දොස් කියන්නේ? එතන ඉන්නේ අපේ පවුල් වල ඉන්න සමාජිකයන් විතරක් නෙවෙයි. තම තමන්ගේ වගකීම් ටික හරියට කළා නම් අද මෙහෙම මාතෘකා එන්නේ නෑ නේද? ඇඟේ හයිය තියෙනකන් එයා දරු හදපු විදිය පෝෂණය කරපු විදිය අමතක කරලා තරංකාරී ජීවිතයක් ගත කරන්න මුදල් පස්සේ පැන්නීම පිටුපස මනුස්සකම අමතක වෙලා මව්පිය දූදරු සබඳකම් අමතකුණාම තමයි මේ වගේ දේවල් වෙන්නේ. එයා කියන අනික සිගාලෝවල් සූත්‍රය අනුව දරුවන්ගෙන් දෙමව්පියන්ටත් දෙමව්පියන්ගෙන් දරුවන්ටත් යුතුකම් ඉටු නොවන තැන්වලදී මේ වගේ දේවල් වෙනවා. හොරණ වැඩිහිටි නිවාසය තුල සිදුවූ සිදුවීමෙහි බලාගත් අය අත නොව එතන වැඩිහිටියන් ගෙනihin දැම්ම අය තමයි වග කියන්න ඕනේ. මොකද ගෙදරක එකෙක් බලාගන්න බැරි නැක් කෙනෙක් බලාගන්න බැරි නම් 50ක 70ක් මිනිස්සු බලාගන්නේ කොහොමද? මේ මිනිස්සු කොච්චර ලොකු වගකීමක්ද? දැන් ඔය හිටපු එකේ බලාගත්ත මිනිසුන්ට බණිනව දොස් කියනවා. මේ සිද්ධිය රජයේ දැනක එහෙම වුණා නම් හරිද කොච්චර දොස් කියන්න ගනීද? එහෙනම් ඉන්න හැම වෙන්නේ නැහැ. ඒක එහෙම කතාවක් ඒ කියන්නේ. කාටවත් වරදි නොකිය අපේ වගකීම ඉටු කරනන් අද මෙහෙම වෙන්නේ නැහැ. මේ ඉන්න තැන මේ ඉන්න අපේම අය නේද? බුදුන් වැඩිය දේශයක් නේද මේ? ඇයි මේ මිනිසුන් මුදල් නිසා හොඳ ගතිගුණ නැති කරගෙන තිරිසන්නු ගාන්ට වැටෙන්නේ? තිරිසනුන්වත් මෙහෙම කරන්නේ කොහොම හරි තමන් එක රැක බලා ගන්න ඕනේ නේද කියලා ඒ හරි සංවේදී විදියට ඒක සටහන් කරලා තියෙනවා WhatsApp වල.
0: දෙමව්පියන් බලා ගැනීම, වැඩිහිටියන් බලා ගැනීම මේ කාරණාව පිළිබඳව සංවේදීව අපි සොයා බැලිය යුතුයි. එකපාරම අපිට මේකේ කිසිම පාර්ශවයකට ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර දෙමව්පියෝ කැමැත්තෙන් වැඩිහිටි නිවාස තෝරගත්ත, තවත් කොටසක් අකමැත්තෙන් දරුවොත් එක්ක ඉන්න ආසයි, මුණුපුරත් එක්ක ඉන්න ආසයි. නමුත් ඔවුන්ගේ නිදහස ගැන හිතලා වැඩිහිටි නිවාසවලට ගමන් කළා. කොහොම නමුත් අපේ සංස්කෘතිය ඇතුලේ ආච්චි අම්මා සීයා එතකොට අම්මල තාත්තලා දරුවෝ ඉන්න විශාල පවුලක් නේ තිබුණේ. ඒ විශාල පවුල අද න්‍යෂ්ටික පවුලක් බවට පත් වෙලා අම්මයි තාත්තයි එක දරුවෙකුයි විතරක් ඉන්න ගෙදරක් ඇතුලේ ඔවුන්ට තව වැඩිහිටියෙක් බලා ගැනීමේ අපහසුතාවක් ඇතිලා තිනවා. ඔවුන් වෙනුවෙන් කැප වෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට අපි දකිනවා අකමැත්තෙන් වුණත් වැඩිහිටියන්ව සමහර වෙලාවට වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා දාන්න සිද්ධ වෙන තැන්. හැබැයි අපිට මෙතනින් එහාට ගිය යම් කිසි දැක්මක් අවශ්‍යයි රනිල් රටක. දැන් විශේෂයෙන්ම වැඩිහිටියෝ බලා නොගෙන තත්වයටපත් වෙන්නේ ඔවුන් සඳහා විශාල වියදමක් අපිට දරන්න සිද්ධ වෙනවා. සමහර තැන්වලදී බෙහෙත් ඒත්ති කරන් දෙන්න වෙනවා. මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට ඔවුන් වෙනුවෙන් කැප වෙන්න ඕනේ දරුවන්ගේ පන්ති කටයුතු, අධ්‍යාපන කටයුතු, මේවට වෙලාවක් නැතු වෙනවා. ඒ නිසා සමහර දරුවෝ හිතනවා නෑ හොඳම දේ තමයි ළඟම තියෙන එල්ඩර් හෝම් එකට අපි අරන් ගිහිල්ලා බාර දෙනවා. හැබැයි මේ එල්ඩර් හෝම් එකට අපි ගාණක් ගෙවනවනේ. අපි මාසෙකට රුපියල් 35000ක් ගෙවනවනේ. එතකොට මේක නිකන් පිනට දාලා නෙවෙයිනේ. අපි ආ වෙනුවෙන් මාසෙකට රුපියල් 35000ක් වියදම් කරන ඕනේ වගේ තැනකට අපි ඔළුව හදාගෙන අපි ඒක සාධාරණීකරණය කරගන්නවා.
1: ඔය දැන් අපි අන්තිම විනාඩි කීපේ ඉන්න නිසා අපි තව එක එමුතුමට අවස්ථාවක් දෙමු. මොදුෂංග අපි වැඩසටහන අවසන් කරන්නත් ඕනේ. ඒ අතරේ අපි මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. මේ අද 10ට මියුසික් ගරාජ් පටන් ගන්නවා. මේ එකේ අද විශේෂ අමුත් එක්කිනවා. ඔයගොල්ලෝ ආදරය කරන නව පරපුරේ තරුණ පරපුරේ ගායන ශිල්පී ගජිදු ෆොන්සේකා.
0: ගජිදු වෙන්නේ නේ.
1: ඔව් ගජිදු වෙනවා. ගජිදුත් එක්ක ගජිදුගේ සින්දු අහන්න කතා කරන්න. ඒ වගේම ගජිදුගේ මොනවාද අනාගතේ කරන දේවල් ගැන දැනගන්න ඕන කවි රවි ලෑස්ලා ඉන්න මියුසික් රාජකර ගජිදු එක්කගෙන ඉන්නේ. ඒකත් මතක් කරන ගමන් නුවරින් ඉන්නවා අපේ යාළුවෙක් සමන්. සමන් අයිබුවන්.
3: අයිබුන් මහත්මයා, මේ මට මේ කතාවට මට කතා කරන දින මාතෘකාවට ඉස්සෙල්ලා මම කියක් කියන්න ඕන. රනිල් මනුසංක, මේ මේ ඊ ප්‍රදේශීය ප්‍රශ්නෙත් එක්ක දැන් මේ මේ නීති නිර්මාණයේ වැඩිවීමක් රජයට පවරාගෙන මෙහෙම මේ කරන්න ඕනේ දැක් මේ සමාජ තුළ දැන් අපිට පේන්න තියෙනවා. එතකොට මේ තුලින් මිනිසුන්ට දැන් මේ වගේ වයසක අය ගිහින් දාන්න තැනක් නැති වුණාම මහපාරට ගෙනත් දාන තත්ත්වය මං හිතන්නේ උග්‍රවෙන්ට බොහෝ දුරට ඉඩ දෙනවා. ඉතින් ඒක පිළිබඳව මේ සැලකිල්ල දක්වන්න කියන එක මට ඉස්සෙල්ලම කියන්න ඕන. ඊළඟට රණින් මල්සංක, මේ මේ ප්‍රශ්නේදී මම දකින්නේ මේක එකක් තමයි ආර්ථික කළමනාකරණය දුර්වලට පවතීම, අනිත් එක තමයි මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න. ඒකට හේතුව ඉස්සර අර වැඩිහිටි පාර්ශ්වය මිනිස්සුන පහට ගෙදර හදාගත්තා. ඒ වගේම තමයි ගෙදර තිබුණා වන් එඩිය, මෝල් ගහ, කුරහන් ගල, මාගල, තෝගි දෙවල් ගෙදර තිබුණා. එතකොට මිනිස්සු ඒ වගේ ආහාර හරි ගසගත්තා. ඒක ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පැත්තත් ඉස්සෙල්ලින් දැන් යුගින් යන තත්ත්වය ඒ කාලේ තිබ්බේ නැහැ. ඉතින් දැන් අපි නිකන් බැලුවොත් ඒ යන වියදම් බෙහෙත් වලට, එතකොට දැන් ඉස්සර බලන්න ඉස්සර සාමාන්‍යයෙන් අපිට තිබුණේ උණ හෙම්බ විශ්වාස විතරයි. නමුත් දැන් තියෙන ලෙඩ රෝග වෛද්‍යවරුවත් දන්නේ නැහැ. ඒ රෝගී තත්ත්වයකට පත් උනේ මේ වස විස කණ්ඩ පුරුදු වීම නිසා. ඉතින් මේ වස විස කණ්ඩ පුරුදු උනේ ඇයි? මේ වස විස කණ්ඩ හේතුව උනේ රනිල් මනුසංක, ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ රැකියාව, කියන්නේ ආර්ථික ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න නිසා ගෘහණිය නෑ අද. ගෘහණියක් නෑ. එතකොට මේ ගෘහණියක් යනවා ආර්ථික ප්‍රශ්න නිසා රැකියාවට. එතකොට දැන් අපි මේ කතා කරන්නේ වැඩිහිටි ප්‍රජාව ගැනනේ. වැඩිහිටියෝ පමණක් නෙමෙයි, තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවව ඒ අයට පෝෂණය කරන්න ඒ අයට රකබලා ගන්න හැකියාවක් නෑ. දරුවා හැදෙන්නේ ළමා සුරකින් මැදිස්ත්‍රණේ. එතකොට රැට රැස්කියා ළමයි මේ දරුවෝ අරගෙන ගෙදෙට ඉන්නේ. එතකොට වැඩිහිටියෝ බලා ගන්නත් බෑ, දරුවෝ බලා ගන්නත් බෑ මේ අයට. එතකොට මෙන්න මේ තත්ත්වය නිසා තමයි මේ වස විස කන්දක් පුරුදු වෙලා ඉන්නේ. එතකොට මේවට යන වියදම් බෙහෙත් ඒත් වලට මේ ආහාර පාන වලට යන වියදම් ඔක්කොම බලපුවාම ඒ ගෘහණිය රැකියාවක් කරලා ගන්න වැටුපට වඩා දෙගුණයක් විතර වැඩි. ඉතින් අන්න ඒක තමයි මම අර කිව්වේ ආර්ථික කළමනාකරණයක් නැති වීම. ඒ ආර්ථිකයේ කළමනාකරණය කරගන්නවා නම් තමන්ට පුළුවන් මේ මට මෙච්චරක් වියදම් යනවා, එහෙමනම් මම මේක කරන එක වැඩක් නැහැ, මම මේ විදිහට ගෙදර ඉඳලා මේ ගෙදර ළමයි ටික බලාගෙන දෙමව්පිය බලාගෙන ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවා කිව්වම ඒක මම හිතනවා මේ ඒ අයට මේ ඔය ටුජෙන් ලොකු වාසියක් කරන්න පුළුවන් කියලා. දැන් බලන්න වස විස අපිට ශරීරයට වෙන තත්ත්වය. දැන් අපි ওই මිනිස් තුන පහ ටික ගෙදර හදාගත්ත ඉස්සර එතන කොස් ගිරිය අලබතල මයෝ කටික කාලා මේ අපේ මිනිස්සු පෝෂණය වුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන මම මේ ගොඩාක් කියන තියෙන රසවත් දේවල්
1: සමන් මහතා පැහැදිලි සමාවෙන්න ඕනේ. අපි මේ කාල වේලාව අවසන් දැන් ප්‍රතිග්‍රාමයට සහාය
0: යන්න
1: ඕනේ. සමන් මහතා කියපු එකේ අර්ථය අපිට පැහැදිලි සහ හොඳ පැහැදිලි කිරීමක් මේ එතුමා මේකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක, එහෙම නැත්නම් මේ තියෙන වටපිටාවත් එක්ක පැහැදිලි කරමින් ආවේ. දැන් අපි බොහෝ අයට කතා කරන්න දුන්නනේ, බොහෝ අය කතා කරා, බොහෝ අය අදහස් දැක්වුවා. ඉතින් දැන් ඔබට තේරෙනවානේ වැඩිහිටියෝ වරක්ද කියන එකට වඩා අපි වැඩිහිටියන්ට සලකන විදිය සහ මේ රටේ තියෙන වැඩපිළිවෙල පිළිවෙලක් ඇතුව යනවද කියන කාරණය සහ මේකේ වගකීම ඒගොල්ලන්ට විතර දෙන්නේ කියලා තමයි අපිට හිතලා බලන්න වෙන්නේ. අපි ඉක්මනට වෙලා බලමු අවසරයට කලින් මේ උදේ 9 විනාඩි 56 වෙලාව.
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩතු නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස්වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
0: එවනගින් වෙලාව හරියද මෙදිරිය දත බඩගාල සූදානම වෙනවා. කවි රවි එක්ක නේ ළඟව අපි කවුරුත් ආදරය කරන ආදරණීය චරිතයක් එක්ක කතා බහ කරන්න, ගීත ගණනාවක් පිළිබඳව කතා කරන්න, හුඟක් දේවල් තියෙන. ඉතින් ඒවා මියුසික් රාජ්‍යයේදී සිද්ධ වෙයි. ඊට කලින් අපි යන්නේ වෙයි නේ. ඒගොල්ලන්ට ඉන්න නම් අපි යන්න ඕනේ. ඒ නිසා අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: ගජිදු පොන්සේකා, ගජිදු ඔයාගේ යාළුවා, ඔයා ආදරය කරන ශිල්පී ඇවිල්ලා ඉන්නේ. ගජින්දුට සහ කවිට රවිට මැදිරි බාර දීලා අපි යන්න කලින් අපි ප්‍රශ්නයක් ඇහුවානේ. 304න් එකට 300න් භාගයක් එකතු කරලා ඒක දෙකෙන් වැඩි කරාම කීයද කියලා එහෙම ඇහුවානේ. ඒවලේ සමානල් ගැටේ වැටුණට වැඩි. හරි, සුජිත් විජේසූරිය ඇහැලිය ගොඩින් 450 කියන උත්තරේ මුලින්ම එවලා තිබේ සුජිත්. එහෙනම් සුජිත්ට සහ මැසේජ් දීපු ඔක්කොටම තව ගොඩක් WhatsApp මැසේජ් එවලා තිබු මදුශංක. ඒ ඔක්කොටම ස්තුතියි කියන ගමන් අපි යන්න හදන්නේ.
0: වැඩිහිටියෝ බරක්ද මේ සමාජයේ කියන කාරණේ පිළිබඳවයි අපි කතා කළේ නෑ. වැඩිහිටියන් අපිට බරක් නෑ. හැබැයි වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම, දරුවන් ආරක්ෂා කර ගැනීම, රජයේ එතකොට රාජ්‍ය නිලධාරීන්ගේ සමස්තයක් විදිහට මේ සමාජයේම වගකීමක් සේ සලකන්න කියන පණිවිඩය මතක් කරලා අපි සමුගන්නවා රනිල් එක මම මදුශංකර්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවනි පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: පුත්තලම නොරච්චෝලයේ පොලිස් වසමේ දළුව මොය කටාසන්නේදී දියනමින් සිටි තුන් දෙනෙක් දිය ගිලීමේ ගොස් තිබෙනවා. මෙලෙස මේ ගොස් ඇත්තේ කාන්තාවන් දෙනෙකු සහ පිරිමි පුද්ගලෙකු බවයි පොලිස් බාධි කොට්ටාසය සඳහන් කළේ. වයස අවුරුදු 25ක තරුණෙක් සහ අවුරුදු 18ක මෙන්ම 19ක තරුණියන් දෙනෙකු දළුව මොය කට දියනමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදු වුණේ. ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෘතදේහ පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ අතර හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද වෙල්ල තීරයට පුද්ගලයෙකුගේ බලසිරුරක් ගොඩ ගසා ඇති බවට ලැබුණු තුතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කළා. බෙලසබිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62 බතුගම් ප්‍රදේශයේ පදිංචිකරුවේ. ගල්ලේ ඥාති දිවසක උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි ඔහු තනිවම මුහුදේ දිය දෑමට ගොස් දිය ගිලීමෙන් අනතුරු සිදු ඇති බවයි මූලික විමර්ශන වලින් අනාවරණය වුණේ. ඊශ්වල් හමුදාවේ එල්ලකළ ප්‍රහාරයකින් ලැබෙනනේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ලෙබනන් හමුදා ජනරාල්වරයෙකුද ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායලයේ තවමත් ලෙබනනට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. යලිත් මතුවෙමින් ඇති මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ දරුණු යුද උණුසුම වළක්වා ගැනීම සඳහා පාකිස්තානය මැදිහත් වී තිබෙනවා. පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමෙනි වෙත සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Good morning. උදේ 10:00 විනාඩි 4යි.

0: මොකදේ දහයයි විනාඩි නවයයි වෙලාව.
1: දහයයි දහයයි වෙලාව.
0: දහයයි දහයයි නෙවෙයි දහයයි යටයි වෙලාව.
1: මට මේ කැපිලා පෙන්
0: නවයයි
1: හරි. අද ගුඩ් මෝර්නින් ස්පෙෂල් ඩේ එකක් නේ අපිට හැමදාම වගේ. අපි ඉතින් මම දන්න ගෑල් ළමයි දෙන්නෙක් එක්ක පිටිමි නමයි කියලා මෙතන වාඩිලා ඉදී අනේ මන්ද මේ ප්‍රෝග්‍රෑම්ස් කරන්නද බැරිද කියලා මම මේ කල්පනා.
0: මට පුළුවන්. මට අවලක් තියෙනවා මොකද. අද ස්පෙෂල් කියන්නේ අද කොහොමත් සන්ඩේ ස්පෙෂල්. අදත් අපේ මියුසික් ගරාජ් වලට අපි වැඩට කෙනෙක් අරන් ඉන්නේ.
1: වැඩටි කරගන්නේ.
0: වැඩටි කරගන්න.
1: නැනි කෙනෙක්.
0: අපි සපෝට් එකට එක්කෙනෙක් අරගෙන ආවිල්ලා තියෙන මෙයාව හැමෝම දන්නවා.
1: හැමෝම දන්නා. අය අපිට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ.
0: ගොඩක් මේ තරුණ තරුණියෝ. අතර මෙයා සෑහෙන
1: ජනප්‍රියයි. මෙයාට වැඩිය මෙයාගේ සින්දු සෑහෙන ජනප්‍රියයි.
0: එහෙම කියන්න එපා. ඒ මනුස්සයාට කියන්නේ පුදුමනුස්සෙක් නේ ඔයා. Good morning Gachidu.
2: Good morning දෙන්නටම.
0: කොහොමද? කොහොමද අපි හොඳින් ඉන්නේ?
1: හරි
0: කොහොමද?
2: හොඳින් ඉන්න. හොඳින් කියන්නේ ගොඩක් සනීප නැහැ. හොඳින් ඉන්න.
0: මෙහෙමයි ගොඩාක් මෙතනට එන අය කියන්නේ සනීප
1: නැහැ
0: කියලා. ඒ දන්නවා සින්දු කියවයි
2: කියලා. කතා කරන ඉදින් තේරෙන්නේ
0: නැහැ. බලමු. අපි උනා දැන් පොඩි බලමු නේද? සින්දු ටිකක් කියවලා බලමු.
1: මේ අහන්න දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම කියනෝනේ ගජිදෝ මෙතනට ගෙන්නන්න වැඩිය මට අමාරුනේ ගජිදුගේ ෆොටෝ එකක් හොයාගන්න අපේ වෝල් පෝස්ට් එක හදාගන්න.
0: හරි අපි ඒක නිස්සකට කතා කරමු. තා වෙලා තියෙන අපිට 12 වෙනකන්.
1: ගජිදෝ ඉතින් දැන් දවල් 12 වෙනකන් ඔය ආදරය කරන කට්ටියත් එක්ක කතා කරන්න ෆස්ට් ටයිම් තමයි ලක්කන රැවෙලා තියෙන ගජිදෝ. ITN එක පැත්තට ඇවිල්ලා හොරාට යනවා. එබැයි මේ වතරෙන්නේ නැහැ. ඉතින් අද දවල් 12 වෙනකන් අපි අහගෙන ඉන්න අයට chance එක තියෙනවා ගජිදුත් එක කතා කරන්න.
0: ඉතින් ගජිදු කොහොමද විස්තර මේ දවස්වල මොකද වෙන්නේ?
2: මේ දවස්වල පොඩක් ආර බැවලයි මේ මගේ සින්දු නෙමෙයි පොඩ ආටිස්ලා කිහිප දෙනෙක්ට සින්දු වර්ගයක් හදන් යනවා. මම ෆිල්ම් එක සින්දුවක් කිහිපයක් හදන් යනවා. ඉතින් ඒ ටිකත් එක්ක පොඩක් වැඩ ටිකක් තියෙන හින්දා පොඩක් ඉන්න. ඉතින් පොඩක්
0: වැරදි කෂේප් එකේ කරගෙන යනවානේ. ඔයා මේ අපි දෙන්න දැකලා බය වෙලා තින්නේ නැහැ.
1: ඔයා දැකලා බය වෙලා ඉන්නේ. පොඩ්ඩක් නේ.
2: පොඩ්ඩක් මම බය
1: වෙනවා. බය වෙන්න එපා. මෙතනට එන හැම ආටිස්ට් මොතන වාඩිනාට පස්සේ මම දිහා විතරයි බලන්නේ. මෙයා දිහා බලන්නේ මෙයා බයිනවා.
2: ඔව් අර පොඩි කාලේ අපි කියන්නේ පොඩි කාලේ බය කරන්නේ.
1: මොකද මම හොල් බිල් වෙනවා.
0: ගෝණි බිල් නැහැ.
2: නෑ මෙයා කතා කරන ඉදිරිය බයයි.
1: දන්නවද දැක?
0: අයිසොන්. ඒ මගේ හැම අත්‍තරම් පෙනුමක් තියනවාද?
1: පෙනුමනේ තේමයි. කතා
2: කරද්දී
0: වොයිස් එක
1: ඔයා දන්නව නම් මේ මගේ හොඳම යාළුවා. ඒතර මම මෙයාත් එක්ක මොන වගේ ජීවිතයක්ද ගත කරන්න කියලා හිතාගන්න
2: පුළුවන්.
1: ගොඩක් අය කියනවා
0: අද දවසම අපිට ගජිතුත් එක්ක ඒ කියන්නේ 12 වෙනකන් කතා කරන්න chance එක තියෙනවා. දවසම නේ මේ 12
1: වෙනකන්.
2: බෑ
0: 12 හරි. ඉතින් ඔබටත් අපි අවස්ථාව දෙනවා ඔන්න ගජිතුත් එක්ක කතා කරන්න. ගජිතුගෙන් ඔය කැමති සින්දුවක් තියෙනවා නම් රික්වෙස්ට් කරන්න පුළුවන්. එයා ලයිව් සින් කරන්න ලෑස්ති. ගිටාර් එකත් අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න 2774604
1: ගජිදුගේ බොහොම අමාරුවෙන් හොයාගත්ත ෆොටෝ එක දාලා අපි හදපු වෝල් පෝස්ට් එකත් අප්ලෝඩ් කරලා තිනවා අපේ ලක්කන්න පේජ් එකේ. ඒ පැත්තටත් යන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් ඔයාලට chance එකක් තියෙනවා.
0: හරි, එහෙනම් දවල් 12 වෙනකන් ලස්සන සින්දු ටිකක් අහගෙන ගජිදුත් එක්ක අපි
1: ජෝඩු දාලා යන්න අපි.
0: උදේ 10:00 වෙනාඩි 12:00 දැන්.

0: දහන
1: උදේ 10යි විනාඩි 19යි
0: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
4: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: ඇහි දොර ගඟේ බලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: Music Garage with Kavi and Ravi.
4: දහයයි විනාඩි 21යි මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ 07.03 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට. මට පුළුවන්කම තියෙනවා මැසේජ් කරන්න. අද ඉන්නේ අපිත් එක්ක ගචිදු ෆොන්සේකා. ඉතින් යාට විශ් කරන්න. ඔයාලට කතා කරලා උනත් විශ් කරන්න පුළුවන්.
5: බලන්නනේ මෙතනද ඇක්ෂන් කවදනේ.
4: මෙයා ලයිව් බලන්න තිබ්බනම් හොඳයි.
5: නියමයි. කැමතිද නැහැ ලයිව් යන්න?
4: ඒකනේ හරි මේ කෝල් එකක් දෙන්න 2774604 2774810. ඔයා එපාත් කොහොමද යාළ කතා කරනවා? හරි ඉතින්
5: අපි වැඩි පටන් ගමුනේ අපි ගජිදුත් එක්ක සුහද සාකච්ඡාව ආරම්භ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ ලෑස්තිද
6: ලෑස්ති
4: ලෑස්ති නෑ වගේ
5: බෑගේ 12 වෙනකන් වෙලා දෙන්න බෑනේ මෙතන
6: වෙලා
5: යන්නේ ටික වෙලාවකින් කියයි අනේ බලන්නකො රවින් දැක්ම නිම වෙලාව ගිහිල්ලා නේ
4: කියන්නේ තව පැයක් ඉන්න බැරිද
6: ඔයම හිතනද මං ගියයි නෑ කියලාද
4: ගජිද මේ පොඩි කාලෙට යන් අපි වාගේ පොඩි කාලේ මතක ගැන
6: මොනාද
4: පොඩ්ඩක් රැව්වම උත්තරේනවා දැක්කද
5: ඉස්කලාට ටීචර් මතක් වෙන අඩක් ගන්න
4: වාගේ පවුල විස්තරත් එක්ක කොහොමද පාසල් කාලේ ගෙවුනේ ඒ විස්තර අපිට කියන්නකෝ අපි ආසයි දැනගන්න
6: චූටි කාලේ නේද
4: පවුල කී දෙනෙක් ඉන්නවද
6: ඔලේ අක්කයි මායි අම්මයි තාත්තයි චූටි කාලේ කිව්වොත් මොන්ඩිසෝරි අම්මත් එක්ක ගියේ අම්මත් එක්කමයි මොන්ඩිසෝරි ගියේ මේ නෑ නෑ අම්මයි එක්ක මොන්ඩිසෝරි පොඩි
4: ටීචර්
6: ඊට පස්සේ ඉතින් ස්කෝලේ ගියා
4: පොඩි ස්කෝලේ
6: ආදරේ මතක් කරනවා පාන්දර ශ්‍රීසමංගල විද්‍යාලය ඉතින් ස්කෝලේ යන කාලේ මොනාගෙනද දැනගන්න ඕනේ.
4: ඒ කියනවා ස්කෝලේ යන කාලේ කොහොම කෙනෙක්ද? ඒ කියනවා අට මියුසික් ෆීල්ඩ් එකට ආසාවක් තිබ්බද? චූටි කාලේ ඉඳන් එහෙම නැත්නම් වෙන හීනයක්ද තිබ්බේ? ඒ විස්තර මොනවාද කියලා අහන්නේ අපි.
6: මම හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න තමයි හීනයක් තිබ්බේ.
4: මේ
6: ඒ කියන්නේ හීනයක් තිබ්බ කියන්නේ පොඩි කාලේ හැමෝම කියන දේවල් නෙවෙයි.
4: ડોක්ටර්, ටීචර්,
6: පයිලට් කියලා හැමෝම කියන්නේ. ඊට පස්සේ මේ චූටි කාලේ කොහොමද කියන්නේ? මියුසික් ගැන ලොකු මේකක් තිබ්බේ නැහැ. ක්‍රිකට් වල මාර මාසයි. මම ඉස්කෝලේ මට මතකද මම 3 මාසෙටද කොහෙද අපි අනුරාධ සර් කියලා හිටියේ. මම ඉස්කෝලේ යන්නේ නැතුව ක්‍රිකට් මැචස් ඉස්සර තියෙනවනේ මේ ටෙස්ට් මැචස් යන්නේ උදේ 10 ඉඳන් යන්නේ. කොහොම හරි එහෙම මැච් එක බලන්න ගෙදර ඉඳලා ඕක මම ගොඩ දවසක් කරා. ඕක අපේ තාත්තා කියලා සරත් කුලංග සර්ට. ඒතර කුලංග සර් කියලා සරත් කුලංග ප්‍රවීණ.
4: ඔව්.
6: වේදියා ඉතින් සරත් කුලංග සර්ට කියලා ඒක අපේ අනුරාධ සර්ට කියලා ගුටි කෑවා මම. ඒක මට මතකයි.
4: ඔය 3 වසරේදීද?
6: 3 වසරේදී. ආ. මට මේ මැච් එකේ මම හිතන්නේ පකිස්තාන් ශ්‍රී ලංකා තිබ්බේ මැච් එක. ඔව් 3 වසරේ හෝ 4 වසරේ. 3 වසරේ හෝ 4 වසරේ. ඊට පස්සේ ක්‍රිකට් වල තමයි මාරු පිස්සුවක් තිබ්බේ. හැබැයි මට මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බා ගෙදර අම්මා මියුසික් සාමාන්‍යයෙන් අදාල්ලා තියෙනවා සහ අක්කා ඔය මියුසික් ඒ කියන්නේ හොඳට ඉගෙනගෙන තියෙනවා එයා මම දැන් විශාරද විතරයි කරන්නේ විශාරත්තව නිකුත් දෙක තියෙනවා ඉතින් එයා එක්සෑම්ස් එක කළා තාත්තත් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා ඒ කියන්නේ එයා සෙන්සුරාද විතරයි එයා ජොබ් එකක් කරා
4: හරි
6: ජොබ් එකක් කරන ගමන් තමයි අර
4: හොබි එකක් විදියට
6: නේද විදියට තාත්තා සින්දු තුනක් කරලා තියෙනවා සහ මේ නාලිකාවේ නම කියන්න පුළුවන්.
4: පුළුවන් පුළයිදී මේ ලක්කඩේ පුළුවන් ලයිටින් ලක්කඩ ඔක්කො
6: පුළුවන්. මම කියන්නේ ITN මම කියන්නේ අපේ තාත්තා නැති වෙනවා 2012 දී. ඒක මේ ITN එකේ සහ නාලිකා කීපයක පොඩි පොඩි නාට්‍ය වලට
4: දාන
6: තෙලි නාට්‍ය ගීත නෙමෙයි තාත්තා රංගපාලත් කියන පොත සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා දිනවා. මදනේ පොඩ මට ඇත්තටම ඊයේත් මං අහපු ප්‍රශ්නෙකදී මට දැන් අම්මගෙන් අහන්න ඕනේ ඒ කියන්නේ මම ඇහුව තාත්තා කරලා තියෙන ඩිරෙක්ට් කරලා තියෙන ඩ්‍රාමාස් ටික ඒ කියන්නේ ස්ටේජ් ඩ්‍රාමාස් ටික මට ඒ ටික මතක නැහැ දැන් ඒක මතක් කරගන්න ඕනේ ආයි මේ තාත්තා ඔය සම්මාන හතක් කරන් තියෙනවා තාත්තා අධ්‍යක්ෂණය කරපු නාට්‍යක පොඩි කාලේ ඉතින් එහෙම ඒත් මට තාත්තාගෙනම බන්දුල ෆොන්සේකා ඉතින් මියසික්වල එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ 2012 තාත්තා නැති වෙනවා. හැබැයි ඊට කලින් ඉඳන් අපේ තාත්තා පොඩ්ඩක් කැමති, අම්මා කැමති මම මියුසික්
5: කරනවා.
6: ඒ කියන්නේ ෆීල්ඩ් එකට, කියන්නේ ස්කෝලේ තරඟ වලට යන තාත්තා කැමති. ඉතින් ඒ 2012 පස්සේ තාත්තා නැතුණාට පස්සේ මම මියුසික් කියන්නේ ස්කෝලේ තරඟ කිසිම දෙයකට ගිහින්
5: නැහැ.
6: මම මියුසික් කියන එක අත්හැරලම හිටියා. ඉතින් එහෙම කියන් යනද වැඩිද?
5: නෑ නෑ, ඔයා කවයට කතා කරන්න පුළුවන් අද 12 වෙනකන් උනත් අපි ඔයා වහගෙන
6: ඉන්නවා. නෑ, ඒක තමයි. 2015 දී ඊට පස්සේ ඒ ලෙවල් වලදී රියැලිටි තරඟයක් දැකලා
5: 2015 ලෙවල්ස්
6: 2000 සමා වෙන්න.
5: ඒක නෑ,
6: 2015 වෙනි පටන් ගන්න. 2010 ලෙවල්ස් 2015 දී නෙමෙයි
5: පටන් ගන්නේ. හරි, සතා ගන්න කටි කමන්න.
6: හරිද? නෑ, කමන්න නෑ. ඒක ප්‍රශ්නයක් නෑ.
5: නෑ, මගේ වයසේ ඇච්චර වයස නෑ නේද?
6: ඔව්, අපේ මිස් වගේ මාත් එක්ක ඉන්නකනේ. ඉතින් 2015 ඒ ලෙවල්ස් වලට යද්දි පළවෙනි අවුරුද්දේ මම රියැලිටි තරගයක් දැකලා ගිටාර් එක ප්ලේ කරන්න ඕනේ වෙනවා. අක්කට හොඳ කීබෝඩ්, අක්කට හොඳට කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන්. එයාත් එක්කම යනවා ක්ලාස් එකකට. පස්සේ ගිටාර් එක චූට්ටක් ඉගෙන ගන්නවා මාසයක් විතර. හැම දෙයක්ම වම් කරන්නේ බාගෙට, පොඩ්ඩක් මෙහෙ කරනවා නවත්තනවා, කෝස් කරනවා නවත්තනවා. අපේ අක්ක ලස්සන්ට ඒ වැඩේ කරන් යනවා.
5: ඊපස්සේ
6: ගිටාර් එකේ කෝඩ් දෙක තුනයි මම දන්නේ. සී කැඩි ඒ ජී කැඩි ඇච්චරයි දන්නේ මම. ඉතින් ඊට පස්සේ 2015 ඒ ලෙවල්ස් වලදී මං කිව්වේ මං වැඩි කතා බහ කරන්නේ නැති කෙනෙක්.
5: ඔව්, ඒ වුණාට අපි අද කතා කරවනවනේ ආව මෙතන.
6: දැන් කතා කරනවා.
5: ආ, ඒ කාලේ ඉස්කෝලේ යන
6: කාලේ එරියස් එකත් එක්ක දැන් කතා කරන්න වැඩි මං පොඩ්ඩක්. හරිද? එතකොට ඒකත් එක්ක මට පොඩ්ඩක් නිකන් එක ගෑන ළමෙක් ගැන, ඒ ලෙවල් කාලේ ගෑන ළමෙක් ගැන පොඩි ආදරයක්, පොඩි ක්‍රෂ් එකක් එනවා, පොඩි බ්‍රෂ් එකක් නේ, ක්‍රෂ් එකක්.
5: අන්න එතන තරු ලකුණක් දාලා මාක් කරගන්නවා.
6: වැරදි පොතේ දාගන්නේ. වැරදි පොතේ දාගන්නේ. එතකොට ඉතින් එයා ගැන පොඩි ක්‍රෂ් එකක් තියෙනවා. දැන් මට යහළුවෙක්ටවත් කියන්න බෑ. මම එයාට අර මං කිව්වා මම වැඩි ඕපන් කතා කරන්නේ
5: නැහැ කියලා. ෂයි කෙනෙක්.
6: ඒ ක්ලාස් එකට ආපු තව කොල්ලෙක් මගේ යාළුවෙක්. ඒකෝල්ලා ට්‍රයි කරා. හරිද? ඒකෝල්ලා දැන් හොයනවා මෙයාගෙන කියලා. එයාටම කියනවා, එයාම හොයලා එයාටම අනිත් යාළුව ටික එක දවසක් කියනවා, මේ මට අතරත් මතකයි, ක්ලාස් එකත් මට මතකයි, මේ ඉතින් මේ මෙන්න මෙයාට දැන් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ කියලා කියනවා. ඕක කවුරුත් දන්නේ නැහැ, මම ට්‍රයි කියලා. ට්‍රයි කියන අමු ගන්න ඒ ගර්ල්වත් දන්නේ නැහැ දෙවියනි. මම ෆ්ලර්ට් කරනවා කියලාවත් හරි මම පොඩ්ඩක් නිකන් ට්‍රයි කරනවා කියලාවත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් අනාඩ ලිය මම පාන්දර එකට දෙකට ඔය කෝඩ් දෙන්නේ CDG විතරයි මම දන්නේ කියලා. දනිමි ඔබ වෙනායකගේ කියා. නොදනි තව මාදරේටම කියලා මුල් වචන දෙක ලියන එක තමයි පස්සේ කාලෙක මම නොට් නතර කියලා දාන්නේ. එතනින් තමයි මියුසිකල්
5: එන්නේ. දෙරි තමයි අනිකාලේ මහදාගෙන පටන් ගන්නනේ. බලනවා අපිට ක්‍රෂ් එකට කතා කරලා තෑන්ක් කරන්න
7: ඕන.
5: ඔයාව ගායකයෙක් කරන්න යන්න.
7: මේ මම හිතන්නේ මමත් මගේ ක්‍රෂ් එක ගැන මීටරේ දෙයක් කරා නම් මම හිත මඩත් ඉස්සරහට
5: පොඩි වීඩියෝ එකක් දාගන්න තිබ්බා.
6: ඒක නේවත් සින්දු ලියන්න හදලා.
5: නෑ නෑ, ආ සින්දු ලියන්නේ නෑ, ආ තනිකර රචනා ලියන්නේ. හරි, මේ 10:28 අපි ඒ දැනගත්තේ ගජිත කොහොමද මේ ෆීල්ඩ් එකට එන්නේ
7: කියලා.
5: අර ඕනම දෙයකට හේතුවක් තියෙනවා. න්යාට හේතුව වෙලා තියෙන්නේ ක්‍රෂ් එක. ඉතින් ක්‍රෂ් එක නිසා තමයි
7: ක්‍රෂ් එකෙන් ජීවිතේ දිනපු මනුස්සයෙක් තමයි
5: සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
8: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706

දෙන්නේ මාරාතිකයි. ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ප්‍රයත්නක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: උද 10 විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
5: Music Garage with Kavi and Ravi.
6: බලන්න මමයි ගජිතු එක වගේ කියලා මන්ට හිතුණා. මෙයා මෙහෙම කියලා ගජිතු
7: අර කතාවට ඌයි තින් මේ මිනිස්සුන්ට අහනවා.
6: ඔව් ඒක තමයි. මට අයිය ලබන සතියෙන්ද වෙන්නේ නැහැ.
7: හරි මේ අපි WhatsApp chat එක පැත්තට පොඩ්ඩක් ගිහින් එන්න ඕන. යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා එකතු කරගන්න. අපි කිව්වා 0.7 0.3 0.3 5 0.7 අපේ WhatsApp number එකට ඉක්මනින්ම message එකක් එවන්න කියලා. ඒ වගේම ඔයාලට අවස්ථාව තියෙනවා ගජිතුට wish කරන්න. ඔයා කැමති ගජිතුගේ voice එකෙන් අහන්න කැමති සින්දුවක් එහෙම තියෙනවා නම් අපිට කියන්න නේද?
6: Request කරන්න ගජිතුගේ ඕන සින්දුවක් කියන්න.
7: අපි මෙතන කොහොම හරි නේ කොහොම හරි වාට
6: කියවලා කාව්‍යක මෙන් බලන්න විතරයි ඕන ගජින්දු.
7: හරි අපි යමු chat එක පැත්තට. යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා මේ පැත්තෙන්. හයි good morning, මම නිරෝෂන් කිරින්දු වලින්. මට සින්දුවක් දෙන්න කියලා තියෙන ඉල්ලලා තියෙන සින්දුව දෙන්න මම try එකක් දෙන්නම්. ඒ වගේම මේ කවුද? දිෂිනී ඉන්නවා මේ වෙලාවේ අපි වහගෙන දරණියගල ඉඳන්. බොහොම ස්තුතියි දිෂිනී, ආවත් ඊළඟ සින්දුවට අපි එකතු කරගන්නවා. හයි කවි රවි good morning. සුපුරුදු ලෙන්ගතු කමින් අදත් ඔයාලා වහගෙන අපි වැඩ. මියුසික් ගරාජ් සුපර් ප්‍රෝග්‍රෑම් කියලා අපේ නිෂෝ තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ මැලේෂියා වල ඉඳන්. එයා වරද්දන්න නැතුව අපි වහනවා. ඉතින් බොහොම ස්තුතියි නිෂෝ ඔයාට. වයන් ගොඩින් ඉන්දික ඉන්නවා. එයාත් සින්දුවක් කියලා තියෙනවා. බලමු මං දෙන්න try එකක් දෙන්නන්නේ අද ලිස්ට් එකේ තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාට ඒ සින්දුව හම්බ වෙනවා. දැන් ඔයාට ඇහෙනව නේද දැන් ගිටාර එක පොඩි ටියුන් කරගෙන එනවා වගේ එක.
6: වැඩේ හරිනේ.
7: ඒ කියන්නේ කොල්ල වැඩේට ready.
8: ready.
6: දැන් මෙතන මේ ආටිස්ට් කෙනෙක් ගෙන්නලා. දැන් මෙයා සින්දු කියන්නේ නැතුව ඇයි දැන් මෙයා මෙයාට පෙන්නේ කිව්වේ කියන්නේ කොහමද?
7: අපි ආව ගේ
6: රංගපාන්න. අන්න නටන්නත් පුළුවන්නේ.
8: මට නටන්න පුළුවන්.
6: අය විෂුවල්ස් වල නටන්න.
7: ඒකනේ. හරි අපි මේ ලස්සන සින්දුවක් අහන්න යන්නේ ගජිතුගේ වොයිස් එකෙන්. ඔයා කැමතිම සින්දුවක් කියන්න. අපි ආයි චාන්ස් එක දීලා තියෙන්නේ.
8: දැන් මම කැමතිම සින්දුවක් කියන්නේ නැහැ. ඌ මේක කියන්න කියලා මේක කියන්නේ එපා කියලා කිව්වා. දැන් මේක ඒක අර
6: මම ඊගෙන කතා කරන්නේ ගජින්දු. මම ඊගෙන වා වෙනුවෙන් කතා කරා නේද?
8: මේ ඇත්තටම මෙහි අසාධාරණයි.
7: අසාධාරණයි.
8: මේ අක්කා එන සැරයි නේද?
7: අක්ක නෙවෙයි අපි දෙන්න එක වයසේ.
6: පුදුම ගේමක් දෙන්න එක වයසේ කියලා කියා ගන්න.
7: හරි. අපි අහමු.

0: මං කැමතිම සින්ද තමයි ඇකි.
1: දැන් ඔය සින්දුවක අපිට පොඩ්ඩක් කියන්න ඕනේ. කියන්නේ කවුද ලිව්වේ කිව්වේ අයියාට මේ වගේ සින්දුවක් කරන්න ඕන කියලා හිතුනේ.
0: මේ මේක නේද ගජිද වගේ හිට් වෙච්ච මං හිතන්නේ ගොඩක්ම හිට් වෙච්ච ෆස්ට් මන් සොන් එක.
2: ඔව්. මේ සින්දුවෙන් තමයි මම අර
0: ගමන පටන් ගත්තේ.
2: ගමන පටන් ගත්තේ නෙමෙයි.
0: නෙමෙයි.
2: අර මුලින් අර මියුසික්
0: එකක් වගේ.
2: ඔව් මියුසික් අර උණ කියන එකයි මං කිව්වේ 2015 දී මං හදන සින්දුව පස්සේ කාලෙක දැම්. හැබැයි ඒක ලොකුට සක්සස් වෙන්නේ නැහැ. නොටි නතර වගේ සින්දුව. ඒත් මං ආදරය කරන සින්දුව.
1: මේ සින්දුවට පසු වෙන හැදුනේ කොහොමද?
2: මේ මම 2020 දී මට මතකයි 2020 දී නොටි නතර සින්දුව දාලා මියුසික් අපි try කරනවානේ ගොඩක් කල් ඉඳන්. දැන් මං try කරනවා. ඒතර 2015 ඕක මේව කළා. මට පස්සේ හිතනවා 2018 ඉඳන් මේක කොහොමද මෙලඩියක් කොහොමද කම්පෝස් කරන්නේ. ඒතකොට මගේ මං මේ දැන් හදලා තියෙන හැම සින්දුවක්ම අද දක්වා හදලා තියෙන හැම සින්දුවකම ලිරික්ස් මෙලඩි මියුසික් කරන්නේ මම. එතකොට මියුසික් කියන එක එතකොට මියුසික් එතකොට කොහොම හරි 2018 ඉඳන් මම try කළා 2022 දී අර සමහර තැන්වලදී අපිට තියෙනවා අකමැත්තේ ගුණත් තීරණ ගන්න. දැන් මියුසික් දැන් අපි හිතන්නකෝ දැන් මම කොල්ලෙක් නේ මට වගකීම් එක තියෙනවා රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා සහ මගේ අම්මා ඉන්නවා යාව බලා ගන්න ඕනේ සහ මම කොල්ලෙක් විදියට මම ඉස්සරහට
1: කරන්න ඕනේ යුතුකම් ටිකක් තියෙනවා.
2: ඉතින් ඒකට මම ෆයිනෑන්ෂියලි මම කොහොමද ස්ටේබල් වෙන්නේ සහ මම ඒකෙන් ස්ට්‍රොง වෙන්නේ කියන එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් මම හිතන මේ ටික පොඩ්ඩක් නවත්තලා කියන්නේ මට ඉන්කම් එකක් නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථය. අපි හැම දෙයක්ම හොබි එකකට පටන් ගත්තත් අපි ඒ දේ ජොබ් එකක් විදියට සමහරට එද්දි ඒක තමයි අපේ ඉන්කම් එක.
1: සහ සමහරක් විට ඕක දිගටම අපිට ජොබ් එකක් විදියට කරගෙන යන්න බැරි අවස්ථාත් තියෙනවානේ.
2: තියෙනවානේ. එතකොට එතනදී අපි මම ගැන විතරක් හිතලා නෙමෙයි මගේ මම බලා ගන්න ඕන ඉන්නේ දැන් තාත්තා නැහැ මගේ අම්මා ඉන්නේ. එතකොට
1: පවුලක් බලා ගන්න ඕන
2: ඉන්න ඕනේ. හරි. එතකොට පවුලක් කියන්නේ මේ
1: අදින පවුල. අයියෝ වැරදි දෙමින් අල්ලගන්න එපා.
2: හරි හරි හරි.
0: දැන් නැහැ ඉතින් දවසක ඇත්ත ඉතින් යා පවුල බලා ගන්න
2: ඕනේ. ඉන්නේ බෑ ඉතින් ඒ එක්කම මම ඉතින් මේ පොඩ්ඩක් මේක හෝල් කරලා මම යනවා රට යන්න තීරණය කරනවා ජපාන්.
0: එතකොට
2: එතකොට ඒදීදී මම ට හම් වෙනවා අපි පාර්ට් ටයිම් ජොබ්ස් කරනවානේ. එතකොට මේ සුෂි දන්න සුෂි
0: දන්නවද?
2: රෙස්ටුරන්ට් එකක ඉතින් අවුරුදු දෙකයි ගණක් තර මම වැඩ කරනවා. ඉතින් ඒකෙදී ලංකාවේ මං විතරයි මුලින්ම වැඩ වෙන්නේ. අනිත් වෙන වෙන රටවල් වල කට්ටිය සහ මේ ජපනිස් කට්ටිය. ඊට පස්සේ තන්ට එනවා ලංකාවේ ළමෙක් කියනවා. ඉතින් මට මුලින් පේන්නේ නැහැ. ඉතින් අර දාලා මාස්ක් දාලා ඇස් දෙක විතරයි පේන්නේ. ඉතින් එයාට අපේ ඒ කියන්නේ මැනේජර් කියනවා මෙන්න මෙයාට පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් මුලින් බිගන් හොදන්න සීන් එක තමයි මුලින් තියෙන්නේ. මම ඕකේ ඕන සෙක්ෂන් එකේ වැඩ කරන්න දන්නවා. මම මාස 6ක් අතක් වැඩ කරපු නිසා මම ඕන සෙක්ෂන් එකේ වැඩ කරන්න
0: දන්නවා.
2: ඉතින් මම ඉතින් ওই සුෂි හදන ගමන් ඉතින් අරයට හෙල්ප් කරනවා. සෝ එයා ගැන පොඩි ආදරයක් ඇති වෙනවා. මම කෙටින් කියනවා
1: දෙකයි තරු ලකුණක් දාගන්න.
2: ඇයි ඉතින් 2022 තියාගෙන මට ආදරයක් ඇති වෙනවා.
1: 2022
2: දෙකේදී තමයි මම රට යන්නේ. ඔව් 2022. එතකොට මට මාසෙ මතක නැහැ එන.
0: මොකද 2022 කියලා කියන්නේ
2: අන්තිමම තමයි වැඩට එන්නේ. ඉතින් එයා ගැන පොඩි ආදරයක් ඇති වෙනවා. ඉතින් මම එයාම කියනවා හරි මොකක් හරි මම අහන්නේ. එයාම කියන යාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා
0: කියලා.
2: අපි ආලෝ හොඳ.
0: හරි.
2: සෙන්සුරාදිටිය විතරයි වැඩට ඉන්නේ එයා. මම ඉතින් සෙන්සුරාදිටිය
0: වෙනකම් බලාගෙන ඉන්නවා.
2: සෙන්සුරාදිටිය වෙනකම් බලාගෙන ඉන්නවා කියන්නේ අර උණ නෙමෙයි. සියලම බෝතලේ අතේ තියන් හරි. මම ගොඩක් තැන්වල කියන වැඩට යනවා. හරිද? හැබැයි දැන් එයාට කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තら මම හිතනවා මම හිතනවා කමන්නේ මෙයා මට පේන්න හරි
0: ඉන්නවනේ.
2: එයා මට පේන්න හරි ඉන්න. ඕක තමයි මගේ ඔළුවේ
0: තියෙන්නේ.
2: හැබැයි අපි ඒ දවස්වලම මේ අපි සකුරා බලලා නැහැ. සකුරා බලන්න යන දාගන්නවා මාර්තු සමයක. ඒක සමහර දවස්වලට ඒ කියන්නේ මාසේ ඒකනේ මාර්තු මාසේ තමයි මට මතක ඉදියට
0: ඒක
2: වෙනස් වෙන්න පුළුවන් එක එක කාලවලදී
1: කාර්තු වලට
2: වෙනස් වෙන්න පුළුවන්. ඉතින් සකුර බලන්න යන්නත් දාගෙන එයාට හොඳට සිං කරන්න පුළුවන්. මේ গিitar එක තමයි අරන් යන්නේ මං එදා. හරිද? গিitar එකනේ මං එහි ගත්ත গিitar එක ජපාන গিitar එක. මං ඇත්තටම ගොඩක් ආදරය කරන গিitar එක මගේ මෙලඩීස් ඔක්කොම හැදුනේ මේකින්. ඉතින් එහෙමත් දාගෙන තියද්දි මට මතකයි පෙබ්‍රවාරි 25 පෙබ්‍රවාරි මුල කියන මෙයා පෙබ්‍රවාරි 25 මෙයාට ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවා. ඒක රිසයින් වෙන්න වෙනවා. ඒක තෝ අනිත් ඒ කියන්නේ අපි part time jobs පතියට වැඩ කරන්න පුළුවන් පැය 28යි. ඉතින් එයාට අනිත් ජොබ් එකේ පැය ගාණක් වැඩි වෙලා වෙනවා කියලා. මට එදා හෙන මවුල් දැන් මෙයා මට පේන්නේ ඉන්නේ දැන්. එදා මම ඔව් එදාම තමයි එදා මම නිකන් වචන ලියනවා මට ඉන්න ඕනේ නුඹව පේනමානේ. නුඹට දුන්න ඕාලේ ආය ගන්න බෑ. එයා දන්නේවත් නෑ මම. එයා සමහරදී දන්නව ඇති මං හැමදෙස්සම ගෞ කරනවා. දැන් දන්නවා. මගේ මේ දවස්වල තේරෙනවනේ ඉතින් ඉතින් කොහොමරි සකුරා බලන්න යනවා ඊට
0: පස්සේ.
2: ඔය ඉතින් ඒ සකුරා බලන්න දන්න පොඩි ගඟක් දැලද්ද දොලද්ද මම දන්නේ නැහැ එහෙමයි තියෙනවා. මග ආදරත් තියෙන ඒ ෆොටෝස් සහ දාගත්තේ ඒවා. ඒකේ මම මේ මගේ මේ ෆෝන් එකෙන් තමයි මේ ඒකේ වීඩියෝ එක කරන්නේ. දැන් මට ඇත්තට ෆැසිලිටීස් තිබ්බේ නැහැ. එතන කට්ටිය හිටියේ නැහැ. ඉතින් නෝමල් මේ ෆෝන් එකකින් වීඩියෝ කරන්නේ. වීඩියෝ එක මම කියන්නේ කවර වීඩියෝ එක. අර සකුරා බලන්න යන දාගත්ත දවසේ
0: කියන්නේ.
2: ඉතින් ඒකේ ෆොටෝස් ටිකත් මග ගාව තියෙනවා. ඒකේ ෆොටෝ දෙක තුනක් ওই වීඩියෝ එකටම ඇඩ් කරලා
0: තියෙනවා.
2: ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් ඇත්තට සකුරා බලන්නේ. ඒකයි මම ඒකේ බර්ස් එකේ කියනවා සකුරා මල් පිපෙනා හවසක හමු වෙමු ආයෙත් මතු බවයි කියලා. එච්චරයි.
0: දෙකයි.
2: කියන්නේ?
0: දැන් දෙකයි. ක්‍රෂ් දෙකයි. තවත් සින්දුවක් ගැනහද තවත් ක්‍රෂ් එකක් එහෙම නැත්නම්
2: නෑ නෑ එහෙම නෑ
0: එහෙම කියන්නේ පානේ පානේ
2: නෑ ජෝඩු දාලෙන් බෙන්දම් දෙරිබන්
0: ඒ ස්ටෝරි එක සොයාමයි නේද මේ නුඹට දුන්නු වාලේ මියුසික් ඔක්කොම ඔයාගේ නිර්මාණනේ
1: දක්ෂයි නේ
0: දක්ෂයි එහාර මිනිස්සුන්ට රිදුනම මිනිස්සු නිර්මාණ
1: ඒක ඇත්ත රිදෙන්න ඕනේ හොඳම නිර්මාණ එළියට එන්න මමත් ඒක ඇත්තම විශ්වාස කරන දෙයක් අපි හැමෝම එහෙම තමයි ගොඩක් අයටනේ පොඩක් රිදෙන්න නෙවෙයි දැනෙන තැනක් නම් එතන ලස්සන
0: අවුට්පුට් එකක් හරි 10:47 වෙලාව දැන් ඔය සින්දුව අපි
2: වෙලාව යන්නේ
0: නෑනේ වෙලාව යනවා දැන් 10:47 බය වෙන්න එපා ඔයාම අමාරුවේ දාන්න ප්‍රශ්න නැහැ ඉඳලා හිටලා එකක් දෙකක් අහනවා විතරයි දැන් අපි මේ සින්දුව ගචිතුගේ වොයිස් එකකින් අහුවනේ මට අර කතාව කිව්වට පස්සේ මට හිතුණා මේ සින්දුව පොඩ්ඩක් ආයෙ අහලා බලන්න ඕනේ ඇත්තටම මෙයා මේ කියපු කතාවත් එක්ක ඒ රූපේ මවාගෙනනේ බලමු

0: Wonder Radio ITN.
1: උදේ 10යි විනාඩි 52යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා.
4: ඉවරයි. TVS Sport

0: 10 විනාඩි 55යි දැන් හරියටම වෙලාව. අපි ගජිත ෆොන්සේකාත් එක්ක කතා කරගෙන ඉන්නේ ආගේ විස්තර, ආගේ මියුසික් වැඩ ගැන. තව ගොඩාක් දේවල් තියෙනවා ඊළඟ පැයත් කතා කරන්න. ඉතින් ඔයාලටත් අපි chance එක දීලා තියෙනවා. එයාට wish කරන්න පුළුවන්. එයාගේ voice එකෙන් ඔයා අහන්න කැමති සින්දු මොන හරි තියෙනවා නම් අපිට කියන්න. අපි මෙතන බලෙන් හරි කියවනවා.
1: Okay. සංජීව දිසානායක අපි අහගෙන ඉන්නවා අනුරාධපුර Airport Road එකෙන්. Good morning. අපි සද්දටම අහගෙන ඉන්න කියලා කියන බොහොම ස්තුතියි. ඒත් එක්කම good morning dear Khav. මේ message එක මට නෙවෙයි ඔයාලට ආපු message එක.
0: Good morning.
1: කවද සුනිල් දෙන බඳු මැසේජ් එක දාතේ නෑ මතක් කරන අනිවාර්යෙන්ම. එතකම හයි ගජින්දු, අයියේ අනේ අපිට තව සින්දු ගොඩක් කියන්නකෝ කියලා මැසේජ් එකක් දාතේ නෑ.
0: හැබැයි
1: නංගි නම නෑ. හරි, එතකම නිර්මලාව එකතු කර ගන්න ඕනේ ගොඩාක් ආදරෙන්. අපි අහගෙන ඉන්නවා. ඊයේ ඉඳන් මං ගජින්දුගේ ෆොටෝ පෙන්නනවා. ගජින්දු කවුද කියලා පෙන්නන්න නිර්මලාට. හරි, කමක් නෑ. ඉතින් එලක පැද්දී අපි හම්බු මැසේජ් එකක් දාන්න 0607 0905 0907.

ஒப்பவேத்தின்ட ஆவி.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මීගොඩ දන්සලේ අරතුරු සම්බන්ධයෙන් සැගව සිටි පුද්ගලයා අත්අඩංගුවට තිබෙනවා. ඔහු ඊයේ සන්ධ්‍යාවේ ගොඩගම් ප්‍රදේශයේ තිබ අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. පසුගිය 31 වෙනිදා ගොඩගම් ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රොටී දන්සල පොලිමේ සිටි පිරිසක් වෙත බීමතින් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අරතුරු සමග පලා ගිය කැබ් රථයේ රියදුරා එදිනම අත්අඩංගුවටගත්තා. පරීක්ෂණවලින් අනාවරණය වුණේ කැබ් රථයේ තවත් 3 දෙනෙකු සිටි බවයි. ඒ අනුව විමර්ශන සිදු කළ පොලිසිය ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරමින්. ඉන් පැය 24ක් ගත වීමටත් පෙර කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට බහරවීමෙන් පසු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව ඔවුන් ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බඳරාගාරගත කිරීමටයි හොමග බහිෂ්ටවත් අධිකරණය නියම කළේ. එන්පසු අනෙක් සැකරුද මිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. ඔහුද හොමග අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රංශයේ ඓතිහාසික සංවත්සර සැමරුම් උත්සවයක් අමතමින් ඇමරිකා ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් යුරෝපා සංගමය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. ඒ යුරෝපීය රටවල් සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳව චෝදනා කරමින් මෙවැනි විට සංක්‍රමණිකයන් වෙරළ තීරෙන් යුරෝපයට ඇතුළු වීම ආක්‍රමණයක් ලෙසයි ඇමරිකා ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ. මෙවැනි විට සංක්‍රමණික අර්බුදය සමස්ත යුරෝපය පුරා ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Good morning. දවල් 11:05.

0: Radio ITN.
1: Music Garage with Kavi and Robbie.
2: එකලහයි විනාඩි 10යි දැන් වෙලාව. ගැචිදු ෆොන්සේකට දෙන්න කිව්වේ මියුසික් ගරාජ් අපේ ප්‍රෝග්‍රෑම් එක.
3: මගේ සහෝදර ආරාධනාවන් පිළිගෙන අවිල්ල ඉන්න මෙතන වාඩි වෙලා ඉන්න. ඉතින් යාගේ දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්න.
2: ඒක නසනයි.
3: හරි. මේ දැන් අපේ කලින් සැරයාවේ ජෝ පෙරේරානේ මේ ජෝගේ අලුත් song එකක් ඇවිල්ලා තියෙනවා. අපි මාට හිතුණා ජෝ අපි ළඟම සතිය දැන් කරදරයි. මෙයා ඉන්නහසේ ජෝට කතා කරන්න බෑ. එයාගේ song එකත් අපි රිලීස් කරන නිසා දිගටම අහගෙන ජෝගේ වාහකී තමිල් version එක ඇවිල්ලා තියෙනවා. මාර්ලස්සනයි. මට දැනගන්න ඕනේ කි තේරුම් ටික මොනවද කියලා ජෝට කෝල් එකක් ගන්න මේ විස්තර ටික අහගන්න ඒ නිසා අපි ලබන සතිය. අනිවාර්යයෙන්ම අපේ chat එකෙන් අහන්න පුළුවන්. ඒක ඔයාලා අහලා නැත්නම් යන YouTube එකට ගිහිල්ලා අහන්න ජෝගේ අලුත්ම song එකේ වාහකී තමිල් version එක ඊයේ තමයි රිලීස් වුනේ නේ. මම අහුවා ඉරේ. ලස්සනයි. ඒකත් මේ දැන් අද ජෝත් එක්කන් එන්න තිබ්බනේ වාට.
2: වාගේ යාළුවෝ කවුද ඉන්නේ මියුසික් ෆීල්ඩ් එකේ?
4: ඔක්කොම යාළු.
3: ඔක්කොම යාළු
2: මල්ලි. ඔක්කොම යාළු මල්ලි. අපි දන්නව මල්ලි. අපි අහන්නේ ඔයාගේ හොඳම යාළුවා
3: කවුද? සාමාන්‍ය එක්කෙනෙක් කියන්න.
4: බෑ එක්කෙනෙක් කියන්න බෑ ඉතින්.
3: තුන් දෙනෙක් කිය.
4: මට ওই ප්‍රෝග්‍රෑම්ස් වල කොටක් ජෝ හම්බ වෙනවා. සා ඉතින් ඉත අපි ජෝ එහෙන අපි එහෙන ආතල් එකේ ඉන්න ඉතින්. සා ඉතින් අපි සෙට් එකෙම ඉන්න ඉතින් මන් නම් වශයෙන් කිව්වොත් එක නමක් කර කිව්ව නැතුනත් ඒක
3: අවුල්. නෑ කවුරුත්
2: අවුල් නෑ. මම කියන්න ඔයාගේ මේ මියුසික් ෆීල්ඩ් එකේ ඔයාගේ යාළුවෝ පස් දෙනෙක් කිය. පහයි පහයි.
4: පහයි.
2: ඔක්කොම යාළුවෝ මල්ලි තමයි පහක් කියත් තෝරලා.
4: මීරාන් ජෝ පෙරේරා
2: හරි
4: තතර තරහ වෙනවා
3: නෑ නෑ හරි තව තමයි දැන් ඔය දෙන්නේ කියලා ඉවරයි
4: උවිඳු
3: හහ
4: ප්‍රනීෂා
3: හහ
4: බෑ
3: තව එක්කෙනයි
2: තව එක්කෙනයි
4: අනේ
3: තව එක්කෙනයි තව එක්කෙනක් කියනවා
4: ඉතින් ඔක්කොම කිව්වා
2: ඔක්කොම
4: කිව්වා හා එහෙම ඒ ගොඩක් ඉන්න පියත් අයියලා ඔයා හැප සෙට් එකම ඉතින් මම හැමෝත් එක්කම ඉතින් ඒ කියන්නේ හරි හොඳයි ඒගොල්ලෝ අපි
2: සපෝටිව්ද ඔයාට?
4: ඔව් මට වෙන සීනියර් ආටිස්ට් ලියන පියත් අයියා දිනේෂ් ගම්ගේ අයියා ඉතින් ඔය ගොඩක් මට දැන් මේ නම් වලින් කියන්න බෑ සමත් සංගීත ඔය හැමෝම මට ඇඩ්වයිස් කරනවා සහ මේකේ වෙනස අපේ අපේ අලුත් අපේ සෙට් එකේ ඉන්නේ අපේ ජෙනරේෂන් එකට හරිම ෆිට් එකේ අපි ඉන්නවා ඉතින් හරි හොඳයි
3: හරි දැන් මේ කාලේ ගත්තට පස්සේ ඔයා වැඩිපුරම අහන ඔයාගේ නොවන අනිත් ආටිස්ට් කෙනෙක්ගේ සින්දුවක් මොකද්ද කියන්නේ කියන්න පුළුවන්
4: මම මේ මිහිරංගේ මගේ හැරි කියලා සින්දුවක් තියෙනවා ඒ රටෙ ඉද්දි මම හිතන සෑහෙන්න පාරක් ගහපු සින්දුවක් අර ඒ කියන්නේ මම ඒකට පුදුම ලව් ඒ සින්දුවට මිහිරංගේ මේ මගේ හැරි හැබැයි ඒ වගේම තමයි අනිත් ආටිස්ට්ලගේ සින්දුවත් ඒ විදිහට මම අහනවා ඒක රිපීට් කර කර අහනවා
3: කොහොමද ඒක
4: නෑ අවංකවම අහනවා
3: ඒක නෑ අහන්නේ පෙයිනේ අහනවනේ අපිට එතකොට නේද ඒවා ගන්න හරි පුළුවන්නේ ඒත් එක්ක මට දැනගන්න ඕනේ කචිද දැන් වාගේ මේ නුඹට දුන්නු ආලේ කියලා කියන්නේ පොඩක් වෙනස් ටයිප් එක යන song එකක්නේ එතකොට ඊට පස්සේ ඔයා බැන්දම තේරේ බං එතකොට 27යි මොකද ඒ අනිත් සින්දු මොකද
2: මට
3: දෙන්න නෑ මට දෙන්න ලෝබයි නෙවේ
4: අනිත්
3: ජෝඩු දාලා ඒ වයිබ් එක වෙනස් කරන්න හේතුනේ ඇයි මොන වගේ තනකතිද
4: ඇත්ත කතාව තිබුත් එහෙම එතකොට මම වැකේෂන් අවුරුදු තුනකට පස්සේ ලංකාවට එනවා එතකොට අම්මා හැමතිස්සම ඉතින් අම්මලා ඉතින් ආසයි බඳින්න කලබල ඉතින් බඳින්න මං කාවද බඳින්නේ ඉතින් මට කවුරුත් නැහැ ඉතින් අම්මා ඊට පස්සේ කිව්වා ප්‍රපෝසල් මගේ ආදරත් අපේ අක්කගේ chat එකේ තියෙන ප්‍රපෝසල් ඔය නිකන් ඒවා අනමුණාදුණාද කේන්දර
2: ඒවා නේද අදහන් ගලපනේ
4: නේ ගලපනේ නේ මොකක්
3: කරේ ඉන්නවා ප්‍රපෝසල්ද බඳින්න තාගෙන
4: ඉන්නේ නෑ නෑ අම්මා හරි දැන් මට කවුරුත් නැති ඉන්නද ඒ ආසයි අම්මා හිතුවේ දැන් මම ආවට පස්සේ දැන් මම මාසයක් හිටු මාව එන්ගේජ් කළා ඒක මට තනියට කවුරුත් නැහැ නේ එහෙම නිකන් අර අම්මා ඉතින් යා
2: හෙන
4: අම්මා ඔව් අම්මා හෙනම මාරම සපෝටිව් මගේ අම්මයි අක්කයි ඉතින් හැම දෙයකටම සා ඉතින් ඉතින් යා ආසයි ඉතින් මම කවුරු හරි බඳිනවා නම් හරි දැන් මගේ ගැල්ලමක් නැති ඉතින් යා පොඩක් වොරි වුණා
2: ඔන්න ගැල්ලමයි වේකන්සි තියෙනවා යාලට
4: නෑ එහෙම නෑ
2: එහෙම නැත්තේ කොහෙද
4: හරි ඒ කියන්නේ වේකන්සි තිබ්බද එහෙම මට කවුරුත් අවශ්‍ය නෑ මේ වෙලාවේදී ඉතින් ඒ කියන්නේ මගේ මම මේ වෙලාවේ මියුසික්
3: නෑ හරිම කෙනා හරි වෙලාවට ආය අමුතුවෙන් හොයන්න දෙයක් නෑ ඉතින් දෙයිනේ කියලා මටත් මේ ජෙමිනි කිව්වා මේ අවුරුද්ද අවසානයේදී කරෝරි හරියයි කියලා
2: තාම ජෙමිනි
4: ගාමිනි
2: කොහොමද තාම 28යි නේද තාම 28යි නේ
4: මන්නේ 27යි
3: දැන් 28යි
2: නේ 27යි නේ
4: 27යි මට
2: ඒ කොහොමද ආගේ උපන්
4: 27යි හරි හරි 27යි
2: ඕකේ ඕකේ
3: හරි සින්දුනිස තාම 27යි
4: ඉතින් හැමදාම
3: 27යි
4: අනිත් එක තමයි මේ මම දැන් ඊළඟ සින්දුව දැන් කලින් මාස දෙක තුනකට දැන් මට දෙන්න ලෝබයි සින්දුව. ඉතින් මට පුළුවන් ඒ වගේම යන සින්දුවක් දාන්න මම එහෙම පොඩ්ඩක් කැමති නෑ. මට පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න.
2: ඒ
4: කියන්නේ අර ඒ කියන්නේ මට වෙනසක් කරන්න ඕනි කියන එහෙම එක නෙමෙයි. මම ඊළඟ එක දාන්නේ පොඩි dance type එකේ යන සින්දුවක්. අනිවාර්යයෙන්. ඒක මම දැන් හැබැයි ඔඩියන්ස්

0: හොඳ පැත්තර හැරන මට කමෙන්ට්ස් වලින් තේරුණා يعني ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරලා නැහැ يعني නොමදන් ජෝඩු දාලා බැඳම තේරෙවන් වගේ සින්දුවක් දාලා මට දෙන්න ලෝභයි වගේ ලව් සින්දුවක් දායි කාම් වයිබ් එක කියලා.
1: ඉතින් ඔයාසේ කාම් වයිබ් එකටද නැත්නම් පොඩ්ඩක් අර අර ඩාන්සින් ටයිප් එක
2: කාම් වයිබ් එකට මං ගෙස් කරනවා. දෙකටම ආසයි
1: වැඩිපුරම මොකක්ද ඔයා කැමති?
0: වැඩිපුරම කැමති. මොන ප්‍රශ්නයක් දෙකටම කැමති
2: මේ ඒත් එක මට දැනගන්න දැන් ප්‍රනීර්ෂව කොහොමද ඩුවට් එකට ගන්න ඔයාට හිතුනේ එහෙම අයිඩියා එකක් ආවේ?
0: මම ෆිල්ම් එකක තමිල් ෆිල්ම් එකක සිංහල වර්ෂන්ස් ටිකක් සහ මගේ එක ඔරිජිනල් එකක් කරන්න මට ආරාධනාවක් ලැබුණා තමිල් ෆිල්ම් එකක. ඒක ඊට පස්සේ මූවි එකේ නම කිව්වට
1: කමන්න
0: ආදිරන් කියලා මූවි එකේ. ඉතින් ඒ මූවි එකේ ඩිරෙක්ටර් මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙමයි සින්දු සිංහල වර්ෂන් ලිරික්ස් ටිකක් කරගන්න ඕනේ, සින්දු දෙක ලිරික්ස් කරන්න ඕනේ, ඔරිජිනල් වර්ෂන් එකක් කරන්න ඕනේ කියලා. එතකොට ඒ තමිල් ඒ මෙලඩියටම තමයි මම සිංහල ලිරික්ස් දාලා මට එව්වා ආටිස්ට්ලා හතර දෙනෙක්. ඒක ඩුවෙට් තිබ්බේ සින්දුවකම. ආටිස්ට්ලා මෙන්න මේ මේ ඔයා කැමති කෙනෙක් මැච් වොයිස් එක ඔයාට මැච් වෙන විදියට ඔයා මේකට ඇඩ් කරගන්න කියලා. එතකොට ප්‍රනීෂක වොයිස් එකක් දැන් මට එනවා. දැන් ප්‍රනීෂා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්, ෆේමස් කෙනෙක්. හැබැයි මොකක් හරි මේකකට මට ඒ වෙලාවේ ප්‍රනීෂා මෙන්න මේ මේ රියැලිටි තරඟයේ දිනපු කෙනා සහ මෙච්චර දක්ෂයි කියලා මම දැනන් හිටියේ
2: නෑ.
0: එයා දැනන් හිටියෙත් නෑ මාව. එද්දි කොහොමරි මම මේ වොයිස් එක දැක්කට පස්සේ මම දැන් දන්න බුදුන්ගේ කව එකක් කරලා තිබ්බා. මුතුම ලස්සනයි. ඉතින් මම එදා ආ ලස්සන මම ඩුවෙට් එකක් කරොත් එහෙම මේ මේ නංගි එක තමයි සින්දුව කරන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මෙයා අර සින්දුවේ ෆිල්ම් එකේ සින්දුවේ රෙකෝඩින්ග්ස් කරන්න ආවා. ඉතින් එදා ආවට පස්සේ මම ගියාට පස්සේ මගේ අර යාළුව අතර ඉන්නේ
1: මම යාරි කිව්වා.
0: ඔව්. එතකොට යාගේ ස්ටුඩියෝ එකේ තමයි වෝකල් රෙකෝඩින්ග්ස් කරේ. ඊට පස්සේ මම යාරි කිව්වා මේ මම ඩුවෙට් එකක් කරොත් මෙයා තමයි
1: තෝරගන්නේ කියලා.
0: ෆීමේල්. ඊට පස්සේ නංගිට ඇහුවා මේ ඒ වගේම මට ලස්සන සින්දුවක් ආවා. මම හිතනවා මම ඩුවෙට් එකක් කරමු කියලා. ඉක්මනටම හදන සින්දුවක්. වර්ස් එකට පොඩි කාලයක් ගියාට ඉක්මනටම හදපු සින්දුවක් සහ නංගි මේකට ප්‍රනීෂා මේකට කැමති වෙනා සින්දුවක්. ඉතින් අපි ආසයන් ඇඩේ කරා. මේකට උදව් කරපු ගොඩාක් ලොකු පිරිසක් ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි. ඉතින් හොඳට වීඩියෝ එකත් වැඩේ කරා. ඉතින් මම හිතනවා ඒක සක්සස් කියලා සහ මට ආපු කමෙන්ට්ස් වලින්. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. මම මේ වෙලාවේ ඒක මේ ස්තුතිවන්ත වෙනවා. එකෙනේ මගේ සින්දුව අහන හොඳ නරක දෙකම කියන මගේ එකෙනේ ප්‍රේක්ෂකයන්ට ඉතින් ඒගොල්ලන්ගේ ආදරේ හින්දා තමයි අපි මෙතනට ඇවිල්ලා තින්නේ. මම මේ පොඩි දොරක් කරේ ඇවිල්ලා තින්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ඒගොල්ලන්ට.
2: සමහර වෙලාවට තියෙනවා ගජින්දු එකනේ අපි හිතනවා මියුසික් හොඳයි මේකේ, සමහර වෙලාවක වචන හොඳයි, ලිරික්ස් හොඳයි, එහෙම නැත්නම් ඒ මෙලඩි එක හොඳයි, විෂුවල් එක හොඳයි. හැබැයි මොකක් හරි කඩුවක් තියෙනනේ මේ සින්දුව. මම හිතන්නේ පර්ෆෙක්ට් 100% පර්ෆෙක්ට් හැම පැත්තකින්ම. මම විෂුවල් එක බැලුවත් ඒ ෆීලිං එකේ විදිහටම තියෙනවා. මෙලඩි එකේ වචනවල ඔයාලගේ වොයිසස් දෙකේ හැමදේම අනික මට හිතුණා අනේ මේ සින්දුව දාලා මට කතා කරන්න කෙනෙක් ඉන්නවා නයි කියන ඒ තැනට යන තැනකට ගින්නන්න පුළුවන් සින්දුවක්. මාර ලස්සනයි, මාරම ලස්සනයි ප්‍රනේෂාගේ වල්දෙන වොයිස් එක. වාව් තමයි මේ
1: සින්දුව. හමුනේ 11:18.

0: මිසික් ගරාජ් ආග්නින වෙලාව 11:22.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්
2: තියාගන්න
5: Evening Drive with Chamit and Charu.
6: Sama Anugrahaya.
5: Rasayenut Ihala. Gunayenut Ihala. Vijaya Tose Mishranaya.
7: Vijaya Products. Ape Rasaya Rate Sevata.
8: Paata Podak Tilakala Kalal Kalave.
9: Aadire Unusuma. Virahave. වේදනාව
10: මගේ නොව දිනී සුරු කරුපති සහතන උපයමියන සුරු
11: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
9: ආදරණීය ජෝති
12: ආදරණීය ජෝති
13: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
11: අහිමි ආදරේ ජීවමාන හඬ
9: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
11: ජෝ ජෝ රාත්‍රී

0: Буду ගීතය ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: 11 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: V and Ravi.
1: එකලහයි විනාඩි 32යි දැන් වෙලාව. අර කියපු විදිහට ඔබේ කටහඬට වටිනාකමක් දෙන්න දැන් අපි ලෑස්ති වෙලා ඉන්නවා.
2: ඉතින් ගජිදු වගේ දක්ෂයන්ට අවස්ථාවක් දෙන්නනේ.
1: ගජිදු වගේ වෙන්න පුළුවන්.
2: වෙන්න පුළුවන්.
1: හරි, ඉතින් දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් සංගීතය කියන දෙයට පුළුවන් ජීවිතයක් වෙනස් කරනවා. ඒකට හිතක් සුවපත් කරන්න. දැන් මේ ගජිදු බලන්න හිට කීයක් සුවපත් කරනවද?
2: අපේ මෙතන හිට කඩනකම එතියේ මිනිස්සු කී දෙනෙක් හිට සුවපත් කරනවද කියලා
1: මම හිතන්නේ. දැන් ගොඩාක් අය අපි දකිනවා තමන්ගේ දැන් වාගේ යාළුව වෙන්න පුළං කියනවා වෙන්න පුළං ආට ලසන සින්දු කියන්න පුළං ඇයි
2: රියැලිටි වගේ
1: පොඩ්ඩක් ඉන්නකො කතාව කියනකන් ඉස්සෙල්ලා දැන් ඇයි රියැලිටි තරගයකට දාන්න නැත්තේ වගේ කියන්න පුළං දැන් ඔන්න chance එක ඇවිල්ලා තියෙනවා ලක්කන ස්ටාර් අපි පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නේ ඉතින් ඔයාටත් තියෙන්නේ හිට නිවන ආදරණීය ලස්සන කටහඬක් නම් ඔන්න ඒ කටහඬට වටිනාකමක් දෙන්න අපි ලෑස්ති ඉතින් ඔයා කියන ලස්සන ගීතයක කොටසක් 0.7 0.6 366 0.7 0.6 366 කියන නම්බරකට WhatsApp කරන්න තමයි තියෙන්නේ ඉස්සරහට මේ ගැන විස්තර දැනගන්නවට පුළුවන්කම තියෙනවා ලක්කන්ඩ ස්ටාර් වෙන්නේ කවුද කියලා අපි බලමු අපි ආවත් මෙතනට ගෙන්නනවානේ
2: හරි ඉතින් අද අපේ ස්ටාර් ඇවිල්ලා ඉන්නවා ඉතින් ගජිදු ෆොන්සේක අපිත් එක්ක අද එකතුලා ඉන්න තව පොඩි වෙලාවයි තියෙන තව පැය භාගයක් වගේ පොඩි කාලයක් තියෙන ඉතින් අඩන්න එපා තව පැය භාගයක් වුණාට කමන්න අපි ආයි දවසක එන්න පුළුවන්
1: නේද පැය භාගෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා හරි අපි එමු මේ ගජිදු වාගේ දැන් ආකිවන වාගේ මේ ජෙනරේෂන් එකේ ඉන්න ආටිස්ට්ලාට වාගේ කැමති සහ තව කවුද එහෙම වාගේ අර මොඩල් කරෙක්ට් එකක් වගේ ඉන්නව නම් එහෙම කවුද ඉන්නේ?
2: එම් ගොඩක් අය ඉන්නවා.
3: බොඩි කාලේ කැමති මේ BNS සංකල්හර.
1: හරි.
3: ගොඩ දෙනෙක් කැමති. ඒකට මම ගයන් අයියගේ සින්දු ගෑම්පෙරේරා.
1: ගෑම්පෙරේරා.
3: කැමති. ඉතින් ඉස්සර මම ඒ සින්දු කියනවා ඉතින්. ඒකලයි මම බාර ආසයි.
1: මටත් හිතෙනවා ඔගේ වොයිස් එකත් එක්ක ඒ ගෑන් ඔගේ වොයිස් එක පොඩ්ඩක් ළඟින් යනවා වගේ එකක්. අපිට ඒක නියම් බලා ගන්න පොඩි සින්දු කොටසක් කියලා පෙන්නනවා.
3: හරි. පොඩි කියලා.
1: කියමු කියමු අපි කියමු අපි මේ කොහමද ආව වෙලා විඳන් ඒ ගැන කතා වුණා
2: නේ. ආ ආ ආ.
1: ලැස්තිනේ ඔයා.
3: ඔලැස්සෙ මම පොඩි කියලා කියන්න.
1: හරි. අපි අහලා බලමු.

0: SMS.
1: වචනික මතක නැද නේද?
2: අචන කරන එකම ක්‍රමයනේ.
1: සමාවෙන්න එක වඩා අමතක වුණා.
3: වචන රචන කරන
2: එකම ක්‍රමය.
3: SMS.
1: සරබියා ආපු සින්දුවක් නේ සෑහෙන අතරත් අහන්න පුළුවන් පරණ
2: නේද? ඔව් ඇත්තටම ග්‍රෑන්ඩ් සින්දුවක්.
3: ඔය කැමති නැත්නම් ඒ වගේ ටයිප් එකකට සින්දුවක් කරන්න.
1: ආසයි.
3: ආසයි.
1: අනිවාර්යෙන් ඒ වගේ සින්දුවක් කවදා හරි
2: හරි මේ මට ඒත් එක්කම දැනගන්න ඕනේ දැන් ඔය මේ මියුසික් වීඩියෝස් වලට TikTok වැඩිපුර ට්‍රෙන්ඩ්ස් වෙනවනේ. එතකොට දැන් මේ ඔය ඒ වගේ දැක්කට පස්සේ ඒ වගේ වැඩිපුරම වැටිච්ච කමෙන්ට්ස් වලින් ඔයාලට අමතක නොවෙනම කමෙන්ට් එකක් මොනවා හරි තියෙනවා නම් ඒ මොකද්ද? මගද මේ ඇප් එකක් නැහැ කිව්වනේ ඔයාගේ ෆෝන් එකේ
1: මේ දවස් ටිකේ මේ දවස් තුනක් හතරක් විතර මම ඇප් එක කොම්ප්ලීට් කරලා තියෙන මේ දවස් ටිකේ පොඩ වැඩ නැත්තම් මොකද දන්නද වෙන්නේ නැහැ ඒක මං එහෙම නෙමෙයි කියන්නේ දැන් අපි සින්දුවක් හදාදි ඉදි හරි මේ පොඩි වෙලාවක් ඔකේ එක්ස්පෝර්ට් එක කියන ටයිම් එකේ හරි පොඩක් නිකන් හිතනවා අපි කීබෝඩ් එක දාලා ඒක ලෝඩ් වෙන ටයිම් එකේ තප්පර 10ටත් ෆෝන් එක අර උඩට පල්ලයට යනවා ෆේස්බුක් කරේ හරි ඒතර මේ දවස් ටිකේ මං චුට්ටක් වැඩ වැඩි හින්දා මේ ඇප් එක ඩිලීට් කළා දැන්.
3: එහෙම ඉන්න පුළුවන්ද දැන් අපිට නම් Facebook
1: දවස් දෙක තුනක් ඉතින් ඉන්න පුළුවන්.
3: එහෙමද?
1: දැන් මම හිතන්නේ තුනක්.
2: එහෙම මෙහෙම වැඩ දෙන මිනිස්සුන්ට පුළුවන් වැඩ නැති.
3: අපිට වැඩ නැහැ. අපිට වැඩ නැහැනේ.
2: මන් දන්නේ
1: නැහැ. එතන වැඩත් කියන්නේ ඒක නෙමෙයි අර අපි අර
2: ફોકસ කරන්න බෑනේ.
1: අනේ එකපාරට වෙනම තැනකට යනවනේ. දැන් අපි අර සින්දුවේ වැඩේ ඉන්නේ. එකපාරට ෆෝන් එකේ
3: මොකක් හරි
1: දැක් කරලා පස්සේ මයින්ඩ් එක පොඩ්ඩක් නිකන් ડિස්ට්‍රැක්ට් වෙනවා වගේ. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් හිතුවා මේ දවස් ටිකේ වැඩ වගේ තුන ඊට කිවිල කරලා ආය දානවා. ඒ කියන්නේ මේමයි දවස් 5යි 6යි ඊට පස්සේ ආය නෝකට ඉතින්.
2: පහක් කර ඉන්නවා කියලා කියන්නේ මහා
3: වෙනම එකක් නේ.
2: ලොකු දෙයක් නේද?
1: අපි ඉතින් අර ස්ටෝරි එකක් හරි මාකර දැක්කොත් තියෙන මගේ අර යාළු දෙන්නට මං දීලා තියෙන ඇක්සස්
2: එක ගන්නවා ඉතින්. අප්ලෝඩ් කරනවා තමයි තියෙන්නේ නේ. ඒ කියන්නේ මේ දැන් ෂූට් එකක් කරන වැඩේ මොකද වෙන්නේ ඉස්සරහට? දැන් ওই ફોટોස් ප්‍රශ්නයක්ත් තියෙනවනේ නේද?
1: ඔව් නේද? ඒක ලොකු ප්‍රශ්නයක් නේ.
3: ඇත්තටම ඔයා ෆොටෝ ගහන්න කැමති නැද්ද?
1: කැමති නැහැ.
3: ඇයි?
1: දන්නේ. ඉස්සරින් පොඩි කාලෙත් එහෙමලු. අපේ අම්මා කියනවා මම ෆොටෝ එකක් ගත්තදී බයිනෝනේ අඬනවලු. මං කැමති නැහැ.
3: ඒක අපි දැන් ඔයාගේ Facebook page
1: එකට තේරෙන්නේ නැහැ කියන්නේ.
2: ඉන්න තේරෙන්නේ
1: නැහැ.
2: පෝස්ට් කරන් තේරෙන්නේ
1: නැහැ. ඔව්.
2: නෑ මෙහෙමයි මම හිතන්නේ ඒක උනන්දුවක් නැතිකම මොකද ආටිස්ට් කෙනෙක් වුණාම ඒ ෂෝ එකක් කරාම සමහරු ෆොටෝග්‍රාෆර්ස්ලා එනවා හයක් හතක්වත් අඩුම එනවා. ඒතර යාල ෆොටෝස් ගහන යාල මෙයාව ටැග් කරලා දාන හැබැයි මෙයාව දකින්නේ නෑ. ඒ වායි ඩවුන්ලෝඩ් කරලා අඩුම තමන්ගේ Facebook page එකේ දාගන්න ඕමුණාවක් නැතිකම තියෙන්නේ. අපේ ඩිජිටල් එක සෑහෙන මහන්සි වුණා මෙයාගේ පෝස්ට් එක දාන්න. මම හිතන්නේ මාර අමාරුවෙන් මේ මං ඊට පස්සේ මේ අර අපේ ඔෆිස් එකේ වැඩ කරනක මං ගෝයාලුන්ට ගජිනගේ ෆොටෝස් නැහැ කියන්නේ මොකද්ද කියලා Google search කරා. ආ නේ නේද? ඒ තැනට පත්තලා
1: තියෙන්නේ. මං හිතනවා වාගේ
3: අපි ෆොටෝ ෂූට් එකක් කරලා දෙන්නම්.
1: නෑ ඔව් අනේ බොහොම ස්තුතියි මේ මම ෆොටෝ ෂූට් එකක් දැම්මේ මගේ යාළුවට කියලා. හරි තව ඉන්න දෙන්නේ තුන් දිනේ.
3: මොකද දැන් අද ඔයා ඇවිල්ලා ඉන්න විදිහයි පෝස්ට් එකේ තියෙන ෆොටෝ එක දෙකක්.
2: නෑ නේක ලොකු වෙනසක් නෑ. මං ඇහුවා නෑ නෑ දැන් ඒ මෙහෙමයි දැන් ඔය පෝස්ට් එකේ ගජිනවාගේ WhatsApp DP එක දෙනවා දන්නේ නැහැ. ඔක තමයි වාගේ WhatsApp DP එක තියෙන්නේ. හරිද? එතකොට මං ඒකේ අඩුව මේක හරි තියනද? පොඩ්ඩක් ඉන්න බලන්න ඕනි මම මොකක්ද දාලා තියෙන ඩීපී එක කියලා මගෙන් අහනවා.
3: ඒකවත් දන්නේ
1: නැහැ. ඉතින් මං හිතන්නේ මගේ Facebook එකේ cover photo එකක් මම අන්තිමට දාලා තියෙන 2020 කොහෙද? ඉතින් මට මතකද Facebook එකේ cover photo එක මම change කළා නේ 2020 ඉඳන්.
2: හරි මේ ඒත් එක්ක මට කියන දැන් වාගේ ඉස්සලාම සෝෂල් මීඩියා වලින් වැඩිපුරම ප්‍රතිචාර එන්න ගත්තේ මේ නුඹට දුන්න ඔයාලේකට නෙමෙයිද ඒකට
1: නුඹට දුන්න තමයි මං ආයේ ට්‍රැක් එකට වැටෙන්නේ
2: ඔයාලට හිතන්නම් ඔයාගේ හයර් ස්ටඩීස් නතර කරුප් එක අපරාධ කියලා ජීවිතේ කවදා හරි දවසක හිතනවා
1: නෑ
2: එහෙම පසුතැවෙන්නේ නැහැ ජීවිතේ
1: පසුතැවෙන්නේ මට සතුටුයි අද මං ගත්ත තීරණය සහ ගියවරුද්ද ඇවිල්ලා මම යන්න හිටියා අපේල් 15 ප්‍රභාලෝ යන්න හිටියදී මං ආයි ගියේ නෑ වැඩි කවුරුද්දයි තිබ්බේ ඊට පස්සේ මම එහෙ ගියා නම් මං එහෙම ඉන්න තිබ්බා ඒත් ඉතින් මම කැමති දේ කරලා සහ මම කැමති දේ කරලා අපි පොඩි හරි දෙයක් එකකින් සතුටක් සහ අපි එකකින් දෙයක් හම්බ වෙනවා නම් ඒක තමයි මගේ සතුට
3: සමහරවිට මං තෘප්තිමත් වෙලා ඉන්න බෑ නේද ඔක්කොටම කලින්
1: ඕකේ අර මම නිකන් පැහැදිලිව කියන දැන් ඒ කියන්නේ දැන් මම අකමැත්තෙන් මම ජොබ් එකක් කළා මම ගන්නවා මෙන්න මෙච්චර ලොකු පඩිය නිකන් අපි උදාහරණයක් නිකන් ලක්ෂයක් ගන්නවා කියලා නිකන් හිතමු හරිද එතකොට මම කැමැත්තෙන් කරලා සමහරට ලක්ෂයක් ගන්නත් පුළුවන් 150,000ක් ගන්නත් පුළුවන් 150,000ක් ගන්න පුළුවන්
3: හැබැයි
1: මම කැමති දේ කළා හැබැයි මට ඒකෙන් දෙයක්ත් හම්බෙලා හැබැයි මට අර තරම් හම්බෙන්නේ නැති වුණත් මම මානසික වශයෙන් මම
3: සතුටු
1: නම් මම හිතන එක තමයි ඕන කෙනෙක්ට හොඳම දේ අපි රිග්‍රෙට් වෙන්නේ නැත්නම් ලොකු කාලයක් ගියාට පස්සේ අපි රිග්‍රෙට් වෙනවා අයියෝ මට මේ දේ කරන්න තිබ්බ මේ කාලෙත් මම කරාන මම හිතනවා එහෙම කට්ටිය මට හම්බෙලා තියෙනවා අපරාදි මේක නැවැත්තුවානේ මම මේ
3: දිගටම කරන් ගියා නම්
1: මම මෙහෙම නැවැත්තුවානේ දිගටම කරන් ගියා නම් කියලා ඉතින් ඒකට ලොකු සපෝට් එකක් අම්මාගෙන් අක්කගෙන් මට හම්බුණා ඉතින් ඒ දෙන්නට ගොඩක් ස්තුතියි ඉතින් මම හැමදාම කියන ඉතින් හැමදාම කියන කෙනේ මම ඒගොල්ලන්ට ඩිරෙක්ට් කියන්නේ ස්තුතියි කියලා. ඉතින්
3: මම ඕන දැන. එහෙම කිව්වොත් තමයි නේ.
1: එහෙම කිව්වොත් තමයි.
3: හරි අපි WhatsApp chat එකක් පැත්තට පොඩ්ඩක් යන්න ඕන. ඩිලාන් නිරෝෂ් හංවලෙන් අපි වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඩිලාන් නිරෝෂ් අපිට කියලා තියෙන්නේ. ඒ වගේම කවි රවි බොය ගොඩින් සුමන මැසේජ් එකවල තියෙනවා. අපිට හොඳට ඕම වහිනවලු. හැබැයි කොයිතරම් වැස්සත් ඔයාලා දෙන්න අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බොය ගොඩින් සුමන අපි පොඩ්ඩක් normal message පැත්තටත් යමු. නැත්තම් මොකද අපි ලබන සතියේ තෙන්නෙපයි
2: වයිස් ඔව් ලබන සතියේ ගජිදු වෙන්නේ අපි දෙන්න එන්නේ පෙන් පස්සේ මේ කට්ටික් නම් කියන්නේ නැතු හම්බ කමෙන් සේපාලි අපි ආදරෙන් අහගෙන ඉන්නවා කියලා කියන යාගේ අම්මයි තාත්තයි අක්කයි අයියලා තුන්දෙනායි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියන්නේ එතකොට සේරුවා වෙලෙන් කෙඩියේ සමරසිංහ එක්කම එයාගේ ආලෝ හැමමත් එකතු කරගන්න කියලා කියන අයත් එක්කම අයිබෝවන් ලක්හඬ මට ලස්සන සින්දුවක් දෙන්න මම මල්ලිති මත්තේ ගොඩෙන් ඔන්න මල්ලිති ආවත් මතක් කරනවා අපිවත් එකතු කරගන්න අකුරැස්සෙන් දෙවුමිනි මහත්තයා අමි තපච්චි අයියලා දෙන්න නංගි නුවා නජත් හිමාක්ක හිරුවක්ක හිරු ලෝචි වගේම ගජිදෝ ඒටත් ගොඩාක් ආදරේ යාගේ සොංගස් ඔක්කොම අහනවා කියලත් කියන බොම්ම සුති නෝර ඉන්සන් ජීව අපිට කෝල් කරලා ඔන්න යාත් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා එත් එක්කම ගුණසිරි කූල් ස්පොට් එක පැත්තට යන්න ඕන යා එතන ඉඳන් උපාලි අපි අහගෙන ඉන්නවා යාගේ අධිපතිතුමයි ඔක්කොම වැඩ කරන කටේ ඔක්කොම එකතු කරන් ඊළඟ සින්දුව අහන්න තමයි අපි හදන්නේ
3: අපි වෙලාව බලලා සින්දුව අහමු 11 විනාඩි 43යි දැන්
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
0: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: come se te lo trovi. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: Music Garage with Kavi and Ravi.

0: 11 විනාඩි 52යි දැන් වෙලාව.
1: අහා අපිට යන්න වෙලාවත් ඇවිල්ලා නේ මන්දා ඉතින් දුකයි යන්න අන්නන. ඇත්තටම දුක නැද්ද යන්න දැන් අපිව දාලා?
2: දුකයි. අර වා කලින් කිව්ව වගේ ඇත්තටම මට දැන් දුකයි.
1: කොහොමද නේ හිතාද නැටි?
2: දුකයි. ඇත්තටම දුකයි.
0: මේ යන්න කලින් මෙයාගෙන් සින්දුවක් කියව ගන්නවද අපි මොකක් හරි?
2: නිදිමතේ ආවේ හරිද? නිදිමතේ ආවේ ඊ වැඩ වගේ තියලා ඊට පස්සේ අර වා කිව්වාගේම කියන්නේ දුක කියන එහෙම එකක් නෙමෙයි මම කියන්නේ ප්‍රෝග්‍රෑම් එක
1: ආදරයක් ඉදලා තියෙන දැන් එදා ජෝට වගේ
2: ලක්කන්නට ආදරයක් ඉදලා තියෙන නිසා ප්‍රෝග්‍රෑම් එක දෙන්න ඇත්තටම ලස්සන කරනවා. ඒ කියන්නේ මේ මම හිතන්නේ බෝරින් නෑ මේ නියමයි. සහ ඐැන්ක් යු. ඉතින් කියන්න ඕනේ මේ මට අද ආරාධනා කරාට ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි ලක්කන්නට ගොඩක් ස්තුතියි. ඉතින් සෝ මච් පිසින් මගේ පිසින් දු ප්ලේ කරනවාට ඉතින් ඒක ගොඩක් සෑහෙන වටිනවා. ඕනම ආටිස් කෙනෙක්
0: ඉස්සරහට ලස්සන වැඩ ටිකක් එන්නේ නේද?
2: ඔව් ඉස්සරහට මගේ වැඩ ටිකක් එනවා ටිකක් පරක්කු වියර මම ආටිස් කීවදෙන්ට සින්දු වගේක් හදන ඉන්න.
1: එහෙම එපා ඉතින් අපි පවුන අපි බලාගෙන ඉනවා ආටිස්ලාට කරන වෙන සින්දු බලන්න නේ. ඔයාගේ සින්දුවක් බලන්න නේ
2: අනේ මම සින්දු හදන්න තමයි ගොඩක්ම කැමති. මගේ සින්දුකුත් මම අනිවාර්යෙන් මේ අවුරුද්දෙ කොමත් අනිවාර්යෙන් සින්දුවක් රිලීස් කරන්න ඕනේ. මම ජූලයි වල රිලීස් කරන්න හිටියේ ටයිම් එක නැති හින්දා පොඩ්ඩයි එක පොඩ්ඩක් තව ටිකක්
1: කාලය. ඔගස්ට් වගේ මාසෙක හොඳ කට්ටිය ඉපදෙන මාසයක්. ඒ නිසා ඔගස්ට් කියන්නේ හොඳම මාසයක්. බය නැතු ඔගස්ට් වල රිලීස්
2: කරන්න. හරි. ඉතින් මේ ක්‍රූ එකේ හැමෝටම ගොඩක් ස්තුතියි සහ ප්‍රේක්ෂකයන්ට කියනවා ඉතින් ඒ
1: ශ්‍රාවකයෝ
2: ගොඩක් ස්තුතියි ඒගොල්ලින්ද තමයි. ඉතින් මම මේ තාක් දුරට පොඩි දුරක් හරි ආවිලා තියෙන්නේ. මගේ සින්දු අහන්න ඉස්සරහටත් මාත් එක්ක ඉන්න ගොඩක් ආදරේ කියලා කියන.
1: හරි. ඉතින් මම එක මම මැසේජ් දෙපාරක් දැම්ම කුමරි පළවෙනි පාර ඉග්නෝර් කරා මම කිසිම රිප්ලයි එකක්
2: දෙන්නේ
1: නැහැ. හරි. දෙවෙනි පාර දෙවෙනි ඇත්තටම මම දැන් ඇත්ත කියන හරිද? ඊපස් දෙවෙනි පාර මැසේජ් එකක් දැම්මම පස්සේ ඕකේ කියලා මම නම්බර් එකක් එවත්ත. ඊට පස්සේ මම කෝල් කරා ඒ කෝල් එක ආන්සර් කරලා පොඩ්ඩක් ඩාම් ඩූම් වුණා. කවද්ද දවස අරකයි මේකයි වෙලා කුමරි ඊරිදා කියලා දවස් විතරක් කොළුවට දාලා උදේ 10 කියන එකත් ඔළුවට දාලා කුමරි අද කියන්න ගත්තා. ඊයේ රෑ වෙනකන් ආයෙත් රිප්ලයි තිබුණේ නැහැ. මම හිතුවා අද උදේ මට ඇවිල්ලා මෙතන ගජදු කියන්නේ ගජදු මට වෙන්න වෙයි කියලා.
0: නෑ හැබැයි කිව්වා යා සාමාන්‍යයෙන් එනවා කියලා කිව්වොත් එනවා
2: නේ. මම එනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අර මොකක් හරි මට වාසනීයයක් හරි අදීසියක් හරි වෙලා ආවෙ නැතුනොත් වැරෙන්න නැතම එනවා කිව්වොත් එනවා අනිවාර්යයෙන්
0: වචනේ.
2: ඒ වචනේ දෙන්න වචනේ දුන්නොත් අනිවාර්යෙන් දෙන්න
1: ඕනේ. හරි. ඉතින් thank you so much අපි කතා කරපු ගමන්ම අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට බොහොම ස්තුතියි. වටින පැය දෙකක් අපි වෙනුවෙන් කැපකරාට අප වෙනුවෙන් දුන්නාට ඉතින් ඔයගේ songs හැමදාම අපි ලක්කඩෙන් play කරනවා. ගොඩක් අය ඉල්ලනවා නිතරම. ඒ නිසා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අද. ආයිත් දවසක අනිවාර්යෙන්ම හම්බෙමු. සහලුත්ම song එක release කරා. අපි music garage එකෙන් release කරමු නේද?
2: අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි ඔය දෙන්නටත්. ජය වේවා. ඔකේ.
1: මන් රවින්ද්‍යා
0: කාව්‍යා.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: ප්‍රදේශ රැසකට මිලිමීටර 100ක තද වැසේ මුහුදත් රළවේ. තීව්‍ර සහදාවික ප්‍රජාවට අරුතුරු ඇඟවේ. මහර වෙළඳ සැලක ගෙන්ඩා. රට තුල කිසිදු සහලෙගයක් නැතැයි ඇමති වසන්ත කියයි. දියගලිය බෙන් 4 දෙනෙක් ජීවිතක්ෂයට. කුරුඳු අපනයනෙන් වාර්තාගත ආදායමක් කොපයයි. බංග්ලාදේශයේ සරම්ප වසංගතය. ශ්‍රී ලංකා කොදෙව් දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අතහැර දමයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා බුදු ප්‍රදේශයේ නැවත දෙනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ ඩාවික ප්‍රජාවට දෙනුම් දෙනවා. කනකසන්තුරේ සිට බණ්ඩාර මහරහා කල්පිටිය දක්වා වෙලට ඔබෙන් බුදු ප්‍රදේශවල සුළුගේ වේගයේ විටින් විට 5 කිලෝමීටර 70ක් දක්වා වැඩි වෙන බවයි කාලුකර විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එබැවින් එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකියි. මේ දිනවල ධීවර සහ ඩාවික ප්‍රජාව මුහුදු ගමන්වලදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව කාර්යදියුතු කාලුගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා දෙනුම් දෙනවා.
1: අලාවත සිට කොළඹ සහ ගාල්ලහරා හම්බන්තොට දක්වා වෙරළ ඔබෙන්න මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි තිබිය හැකි. සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 30-40 අග්‍යයන් ගන්න පුළුවන්. එහි වෙතත් කනකසන්තුරේ සිට මන්නාර මහරා කල්පිටිය දක්වා වෙරළ ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 60-70 පමණ දක්වා වැඩි විය හැකි. එවිට මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට මුලතිවරා කංකසන්තුරේ දක්වා සහ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඔබෙන්න මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විටින් විට 5 කිලෝමීටර 50-60 අගයන් දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනීවි. ඉවෙනට අනුසස මුහුදු ප්‍රදේශ තරමක රළු බිමක් වෙන්න පුළුවන්. ඊට අමතරව මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඔබෙන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25 අතර අගයකින් ඉහළ යාමේ හැකියාව පවතිනවා. ඉදින් මේ කරු සම්බන්ධයෙන් දීවර සහ නාග ප්‍රජාව අවධානයෙන් පසු වෙන්න කියලා මතක් කර සිටිනවා.
0: මේ අතර අද දිව්‍යන අභ්‍යන්තරයේ වැසි හොගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඒ බස්නාහිර සහ සබරගමු පළාත්වල මෙන්ම ගාල්ල, බාතර, බහනුවර හා නොරිලේ දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවන බව පෙන්වා දෙමින් දිවින බැතරී සුලන් තත්ත්වය පිළිබඳවද ඒ මහතා පැහැදිලි කළා.
1: අද දවසේදී බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නුරිලිය දිස්ත්‍රික්වල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේවි. ඒ අතරින් බස්නාහිර සහ සබරගමු පළාත්වල වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුරිලිය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු සහ උතුරු මැද පළාත්වල වගේම හම්බන්තොට සහ ගුණමල දිස්ත්‍රික්කවල විටින් විට හමන 5 කිලෝමීටර 40-50ක පමණ වන සද සුළං අද දවසේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෙසු ප්‍රදේශවල විටින් විට හමන 5 කිලෝමීටර 30-40ක පමණ වන තරමක සද සුළං පැවතිය හැකි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න කියලා ජනතාවට මතක් කර සිටිනවා.
0: මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශය 73 ගබඩා කරගත හැකි ජලධාරිතාවෙන් සීට 63ක් පමණ බේවන විට ජලය රැස්කරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් යළි කණ්ඩයට අවශ්‍ය ජලය නිසි පරිදි ලබා දීමේ හැකියාව පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අම්පාර සීට 41ක්, අනුරාධපුරේ සීට 80ක්, බදුල්ල සීට 74ක්, මාතලේ සීට 49ක්, ගාල්ල සීට 72ක්, මහනුවර සීට 93ක්, කුරුණෑගල සීට 86ක් සහ මොණරාගල සීට 76ක් ලෙස ජලාශවල ජල මට්ටම් පවතිනවා. එබෙන්ම පොළොන්නරුව සීට 71ක්, පුත්තලම සීට 93ක්, ත්‍රිකුණාමලයේ සීට 68ක් සහ මණ්ඩාරම සීට 76ක් ලෙසින් ප්‍රධාන ජලාශවල ජලධාරිතා පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඉතිහාසයේ ඉහළම කුරුඳු බිල මේ මාසය ඇතුළත වාර්තා වී ඇති බව කුරුඳු සංවර්ධන මණ්ඩලය පවසනවා. ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑම් එකක් රුපියල් 6500ත් 7000ත් අතර බිලකට අලෙවන බවයි කුරුඳු සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ. C5 වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑම් එකක් අලෙවන්නේ රුපියල් 5000ත් 5500ත් අතර මිල ගණන් වලට. කුරුදු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජනක ලීන්දර මහතා ප්‍රකාශ කළේ වසරගත වූ කාලය තුළ කුරුදු අපනනෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි 2300ක්ම වායති බවයි. ඒ රුපියල් කෝටි 9300ක් දක්වා ඉහළ නන්වා ගැනීම මේ වසරේ ඉලක්කය වී ඇති බවද සභාපතිවරයා සඳහන් කළා. රට තුල කිසිදු සහලෙගයක් නැතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාව ධාරණය කරනවා. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටෝන් 40,000කට ආසන්න තොග වී අලුයු මණ්ඩලයේ සතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ආදේශක සහල් තොග ආනනය කිරීම හේතුවෙන්ද සහලෙගයක් ඇතිවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නා.
2: මේ මොහොතේ තියෙන තත්ත්වයන් වල අනුව කිසිසේත් සහල්ලිගයක් එන්නේ නැහැ. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 140,000කට ආසන්න ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. වීඅලේ මණ්ඩලය සමපකාර තොගයන් සංස්ථාව හරහා කොටලා අපි වෙළඳපොළට දානවා. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජා ළඟ තියෙනවා. රටතොල රතු සහ සුදු නාඩු තියෙනවා මාස 4කට අතිරික්තයක්. කිරිපොන් නිසා එහෙම නැත්නම් ඊරි සම්බා සහ සම්බා සහල් වලට ඇතිවෙච්ච හිගේ වෙනුවෙන් අපි ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. ඒ නිසා ඉදන් අපි ජල් කන්නත් අස්සද්දලා ලබන මහ කන්නට යනකම් බය නැතුව අපේ රටේ සහල් පිළිබඳ අතිරික්තයක් තියෙනවා. සහල් හිගයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ අපිට චෝදනා කරන්න උත්සාහ කරන අය සමහරට කියන්න හදනවා මේ නාඩු හාලුත් ඇවිල්ලා නැත්නම් ස්වර්ණ හාල් එක ඇවිල්ලා නාඩුත් රටින් ගෙනලා ඒකයි අඩු වෙන්නේ නැහැ. කිරිපොන්ණියාවේ 565 550 540 වගේ ගණන් වල ඩොලර් ටොන් එක. එතකොට GR වලන්නාවේ 460 475 480ට හැබැයි ওই නාඩු හාල් කියන එක තියෙන්නේ කීයද 360යි 375යි ඔන්න ওই ගණන් වලට. එතකොට සහල් ආනයනය කරන ආනයන කරුවා LC එක ඕපන් කරලා ගේනකොට මේ කස් ඩෙක් එක දානකොට දාන්න ඕනේ තියෙන හාල් වර්ග මොනවාද කියලා. එතන හාල් වර්ග මොනවාද කියලා දානකොට ඒක කියන්න ඕනේ කිරිස් පොන්නේ නැත්තම් GR 11 නැත්තම් ස්වර්ණ කියලා. මොකද කස්ටම් එකට චෙක් වෙනවා මොනවාද ඇතුලේ තියෙන හාල් කියලා. අනිත් එක තමයි ඔහු ගෙවන්න ඕනේ නාඩු ගෙනල්ලා සම්බව වලට ගෙවන්න තරම් මං හිතන්නේ අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව එහෙම නැත්නම් මේ ට්‍රේඩර්ස් රේ තරම්ම මේ පහළ ඉන්නවා කියලා. ඕනනම් මේ වගේ පොඩි ගේම් ගහන්න එහෙත් එක්කත් එකඟ වෙලා අපි මිල අඩුවෙන් දාලා කිරිපොන්නේ අපිට එවන්න කියන්න පුළුවන්. හැබැයි ඒතර වරායෙන් අහුවෙනවා. අපි කියන්න ඕනේ මේ සමහර අය කරුණු නොදැන මේවා කියන්නේ. එහෙම නැතුව නාඩු හාල් ගේන දුන්නේ නැ කිසි වෙලාවක GR 11 වල උපරිම සිල්ලර මිල 240යි කිරිපොන්නේ වල උපරිම සිල්ලර මිල 255යි ඊට වැඩිය විකුණනවා නම් ඒත් අපි අල්ලනවා.
0: මේකට දන්සලේ අනතුර සම්බන්ධයෙන් සැඟව සිටි පුද්ගලයා අත්තරන්කුඩ කියලා තිබෙනවා. ඔහු ඊයේ සන්ධ්‍යාවේ ගොඩගම් ප්‍රදේශයේදීම අත්තරන්කුඩගත් බවයි පොලිසිය පවසන්නේ. පසුගිය 31 වෙනිදා ගොඩගම් ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රොටි දන්සල පොලිබේ සිටි පිරිසක් වෙත බීමතින් රියදුරෙක් පැද වූ කැබ්‍රතයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අඩිතුරත් සමග පලාගිය කැබ්‍රතේ රිදුරා එදිනම අත්තරන්කුඩ ගත්තා. පරීක්ෂණ වලින් අනවණ්‍ය වුණේ කැබ්‍රතෙහි තවත් 3 දෙනෙකු සිටි බවයි. එහි රූප විමර්ශන සිදු කළ පොලිසිය ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ අත්තරන්කුඩ ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරමින්. එන් පැය 24ක් ගත වීමටත් පෙර කැබ්‍රතේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු නිතිච්චවරයෙකු මාර්ගයෙන් පොලිසියට බහරවීමෙන් පසු අත්තරන්කුඩගෙන අධික නිරිති ඉදිරිපත් කළා. ඒ අනුව ඔවුන් ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි හෝමාගම බහිස්වාත් අධිකරණය නියම කළේ. එන්පසු අනෙක් සැකකරුද මෙලෙස අත්තරන්කුඩ ගැනීමට පොලිසියට හැකි වුණා. ඔහුද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැක්මක් නැති සාම්ප්‍රදායික පක්ෂ කුමන චෝදනා එල්ල කළද රජය පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගම්මගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළා. විවිධ අභියෝග හම්බවීමද ජනතාවට ලබා දුන් පුරොන්දු ඉටු කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
3: ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත් වෙලා මේ ගෙවිච්ච අවුරුදු එකහමාර ඇතුලේ අපි සමත් වෙලා තිබෙනවා. අපේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරමින් ජනතාවාදී ගමනක් යන්න විවිධ ස්තරයන් වල තිබෙන ජනතාවගේ ගැටළු ප්‍රශ්න හඳුනාගෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනකොට කලබලයට පත්වෙච්ච විපක්ෂයක් ඉන්නවා. මොකද ඔවුන් දන්නවා මෙවැනි විධිමත් ආකාරයට ගමනක් යනකොට ඔවුන්ගේ බලය ලබා ගැනීමේ සිහිනේ තව තවත් ඈතට යනවා. අතරම ගත්තොත් එහෙම මේක සාම්ප්‍රදායික විපක්ෂයක්. ඔවුන්ට දැක්මක් නැහැ. ඔවුන්ට වැඩපිළිවෙළක් නැහැ. ඔවුන්ට බලය ලබා ගැනීමේ උවමනාවක් තිබෙනවා නම් ඒ බලය ලබා ගැනීම සඳහා වෙච්ච ක්‍රමවත් මැදිහත් වීමක් අපි දකින්නේ නැහැ. ලෝක පරිමාණයෙන් මේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයක් එක්ක යම් ආකාරයකට ආර්ථික වශයෙන් ගැටලුකාරීත්වයක් අපේ රටට මතුවුණා. ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වය ඇති වුණාම විපක්ෂය කල්පනා කළා ඩොලරේ ඉහළට ගිහිල්ලා රුපියල අවප්‍රමාණය වෙලා ඒ හරහා බලයට පාර කපා ගන්න පුළුවන් වෙයි කියලා. කෑලි කෑලි වලට කැඩලා තියෙන විපක්ෂය දැන් එකතු වෙලා බලනවා පුංචි පුංචි දේවල් හරි පාවිච්චි කරලා ඒ හරහා ආණ්ඩුව වටන්න පුළුවන්කමක් තියෙනවද කියලා.
0: පොත්තලම ඩොරච්චෝලේ පොලිස් වසමේ දළුව බෝයි කටාසන්නේ දෙනාමින් සිටි තුන්දෙනෙක් දිය ගිලීමේ ගොස් තිබෙනවා. බෙලිසමේ ගොස් ඇත්තේ කාන්තාවන් දෙනෙකු සහ පිරිමි පුද්ගලෙකු බවයි පොලිස් බාධික කොට්ටාසය සඳහන් කළේ. වයස අවුරුදු 25ක තරුණෙක් සහ අවුරුදු 18ක මෙන්ම 19ක තරුණිය අද දෙනෙකු දළුව බෝයි කටේ දෙනාමින් සිට අතරතුරයි මෙම අනතුරු සිදු වුණේ. ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෘතදේහ පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ අතර හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද වෙරළ තීරයට පුද්ගලයෙකුගේ බලසිරුරක් ගොඩ ගසා ඇති බවට ලැබුණ තුතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කළා. මෙලෙසමේ ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක මතුගම් ප්‍රදේශයේ පදිංචිකරුවේ. ගල්ලි ඥාති දිවසේ උත්සවයකට සහභාගි වීම සඳහා පැමිණි ඔහු තනිවම මුහුදේ දිය නෑමට ගොස් දිය කිලිමෙන් අනතුර සිදු ඇති බවයි මූලික විමර්ශන වලින් අනාවරණය වුණේ. මහර නගරයේ විද්‍යුත් භාණ්ඩ අලිවිසලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ රථ හතරක් යොමු කර ඇති බවයි ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිදේ සම්බන්ධයෙන් කඩවත පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා. යාපනය ඇන්ටනිපුරම් ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 220ක කිරල ගාජා පාසල් 102ක් සොයාගෙන තිබෙනවා. ඒ බුද්ධි තොරතුරුකට අනුව පොලිස් විශේෂකාර්ය බලකායල ධාරයෙන් අද අලුයම සිදු කළ ඒකාබද්ධ වැටලීමකින් කේරළ ගජාතුගේ වටිනාකම රුපියල් බිලියන 36ක්. පලාලි පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. හොරණ අබකද්ද ප්‍රදේශයේදී බිරිඳක් තියුණු ආයුධයකින් පහර දී සැබියාව ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදී හොරණ අබකද්ද ප්‍රදේශයේම පදිංචිකරුවේ. දෙදින අතර ඇති වූ ආරවුලක් දුරදිකයාවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණය වුණා. මෘත ශරීරයේ බහිෂ්ඨවත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ආරක්ෂාව යටතේ තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. ආඩමඩුව හලාවත මාර්ගයේ බුදලක්කොලී ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 12 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ලොරිවතයක් රියදුරාගේ පාලනයෙන් මිදී මාර්ගයේ අසල තිබූ ගසක ගැටීමෙන් බිම අනතුර සිදු වුණා. තුවාලකරුවන් ආඩමඩුව බුරිකරෝහලටයි මුලින් ඇතුළත් කෙරුණේ. පසුව ඔවුන් සියලු දෙනා බරපතල තත්ත්වයේ පසු වූ බැවින් පුත්තලම මූලිකරෝහලට මාරු කරවා තිබෙනවා. මෙසේ අනතුරට ලක්වුණේ අර්ලිකන් විලේ ශාකේපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. අනතුරින් මේ ගොස් ඇත්තේ තිදරු බවක් බවයි පොලිසිය පවසන්නේ. ඇගේ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙම පිරිස සමග හලාවත බුන්නේශ්වරම් කෝවිලට පැමිණ යළි දිවස බලා පැමිණීමේ සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. මේ අතර හංවැල්ල ඇපුල්ගබ පරාගොඩ මාර්ගයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙනුගේ ගැටීමෙන් ඔවුන්ට දෙනාම මේ ගොස් තිබෙනවා. අනතුරත් සමග මෝටර් රථය නොනවත්වා ධාවනය කර පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයේ තිබූ CCTV කැමරාවල දර්ශන ඔස්සේ සැකරු සහ මෝටර් රථය අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. රියදුරා බීම තිබී සිටි බවටයි අනාවරණය වී තිබෙන්නේ. CBL සමූහයේ සභාපති රබ්යාසරත් අමරවීර වික්‍රමසිංහ මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතාගේ අභාවය පිළිබඳව දැඩි ශෝකයේ සහ කනගාටුව පළ කරමින් CBL සමූහයේ නිවේදනයක් නිකුත් කළා. වික්‍රමසිංහ මහතා සාර්ථක ව්‍යාපාරයක් පමණක් නොව රැකවරණයේ අඛණ්ඩතාවය සහ නවෝත්පාදනය මුල් කරගත් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා තම ජීවිතය කැප කළ බවයි CBL සමූහයේ සඳහන් කළේ. ඔහුගේ දැක්ම ශ්‍රී ලංකාව ගෝලීය සිතේමේ තැබීමට උපකාරී වී තිබෙනවා. රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතාගේ කරුණාව සහ මනුෂ්‍යත්වය ඔහු හඳුනන සහ ඔහු සමග වැඩ කළ බොහෝ දෙනාගේ ජීවිතවලට සමීප බවත් CBL

0: ලි කීඩවුල් එතකම ලෝකමල්ල කියීඩා තරගාවලිය තියෙන එතකම ඔලිම්පික් කීඩා තරගාවලිය තින ඉති මේ තුනට බොහම සැලහු සාගත තමයි අපින්නේ රුමේෂ්ට ලොකු සක්තියක් තියෙන කීඩකෙක් ලොකු ආත්මිශ්වාසයක් තියෙන කීඩක ඉති අපි රටෙන් ඉල්ලා සිටන මේ අවස්ථාවේද රටේ අපේ වගකින් බාර නිල්ධාරින් ඉල්ලා එන් සිටන රුමේෂ් තරංග කියන කීඩක එක්ක දැන් කටයුතු කරන්න එදා සිසියට දක්වා අපි යන ගමනට අපි හැමෝගේම සහයෝගය ලබා දෙන්න කියලා ශ්‍රී ලංකාවේ හැමෝගේම ඉල්ලා සිටින්
1: චූටි කාලින් තමයි ඇත්තටම යා ක්‍රීඩාවට සෑහෙන දක්ෂතාවයක් තිබුණා. එයාගේ පියත් ක්‍රීඩා කළා ඒ කාලේ. එතකොට පුතත් ඒ දේවල් වලට යොමු වුණා නිකම්ම. ඔල් 9 වසරෙන් පස්සේ තමයි ඔය සෙන් පීටර්ස් විද්‍යාලයට ගියේ. එතෙන්ට ගිහිල්ලා තින්ත්‍ර ඔය ටෝනි ප්‍රසන්න කියන ගුරු මහත්මයා වෙලා ඉතින් පස්සේ තමයි ඉතින් ඔයගේ දුරගමනක් ගියේ. පුතා ගැන ගොඩාක් සතුටුයි දැන් අද හිටියට වඩා සෑහෙන ඉහළ තැනක ඉන්නවනේ. තවතුරටත් ඉතින් මට කියන්න තියෙන්නේ දරුවට තව තවත් ඉදිරියට ගමන යන්න ශක්තියක් වෙන්න කියලා තමයි.
2: ඒ රුමේෂ්ගේ ආදරණීය දෙමව්පියන් අදහස් ප්‍රකාශ කළේ. ඊළඟ අපේ අවධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත මෙරට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අවුරුදු 19 කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවේදී ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ දැක් වූ දක්ෂතා එවගේම ආසියානු කුසලාන ජයග්‍රහණය බැවින් අගය කළ යුතු කටයුත්තක් කියලා. පිරිමි ක්‍රිකට් කණ්ඩායම හිමිවන සියලු පහසුකම් කාන්තා කණ්ඩායම ලබා දීමට කැපවන බවයි සභාපතිවරයා සඳහන් කළේ. 2026 කාන්තා 2020 ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වන කාන්තා කණ්ඩායමට ඒ අවස්ථාවේදී සුබපැතුම් එක්කිරීමටත් කටයුතු කළා. ඒ වගේම අපි සඳහන් කරන ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටරින්ද කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොතේට 1.0ක් ලෙස එක් දින තරගාවලියේ පෙරමුණගෙන සිටින බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා රෝස පෑති පන්දු හඳුන්වා දීම, එවැගේම පන්දු ආර 20 සහ එක් දින තරඟවලදී සිසිල් පැම් පානේ අතරතුර ප්‍රධාන පුහුණුකරුවන්ට පිටියට පැමිණ ක්‍රීඩකයන් සමග සාකච්ඡා කිරීම ඇතුළු නව නීති කීපයක් සඳහා ICC අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා ඉන්දියාවේ අහමදාබාදී රැස්වී මෙම තීරණයට එළඹ තිබෙන බවටයි තොරතුරු වාර්තාවෙමින් තිබෙන්නේ. ඊළඟ අපි අවධානය යොමු කරන්න සූදානම් ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර පිටියේ ඉන්දිය කණ්ඩායම පිළිබඳව. ඉන්දියාව මෙවර 2020 ලෝක කුසලානයේ දිරා ගැනීමට නායකත්වය දුන්නු සූර්යකුමාර් යාදව් එම තරගාවලියේදී පසු දක්වන දුර්වල දක්ෂතා හේතුවෙන් නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වෙනුවට ශ්‍රේයාස අයර් ඉන්දියාවේ මීළඟ නායකයා ලෙස 2020 කණ්ඩායමට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන්දිය කණ්ඩායමේ මීළඟ සංචාරය වන එංගලන්ත සහ අයර්ලන්ත සංචාරය සඳහා 15 ක්‍රීඩකයා තරුණ ක්‍රීඩකයා වෛභවී සූර්යවංශී අතුලත් කිරීමටත් පියවර ගත්තා. ඔහු පසුගිය දානිමාවට පත්වුණු IPL තරගාවලියේදී විශේෂ දාස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් බවට පත්වුණා. ඒ නිසා ඉතාම කුඩා කාලයේදී සූර්යවංශීට කණ්ඩායමට එකතු වීමට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ තමයි මේ දිනවල පවතින තරඟ පිළිබඳව අපි තොරතුරු ඔබට වාර්තා කළේ. තවත් මෙවැනිම උණුසුම් වන ක්‍රීඩා පිටියේ තොරතුරු සමග ලබන සතියේදී හමු වෙමු. එතෙක් ඔබට සුවදායි සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා. මම සමීර කාරියවසම්.
3: ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට් ෆ්ලෑෂ්.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්ක දහගෙනන වෙලාව දවල් 10:24යි.

0: ලකඩ හගනින වෙලාව දවල් දොළහයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: එන්තික ධර්ම තිලක නිර්මාණයක්.
3: මේ මොකද?
4: යතුරක්.
3: මොකේක යතුරක්ද?
4: ඒක වැඩක් නැහැ නේ ඔයාට දෙන්න.
3: මට වැඩක් නැත්තම් කාටද වැඩක් තියෙන්නේ? මේක මොකේක යතුරක්ද?
4: බයික් එක.
3: බයික් එක? කාගේ?
4: ඔයාගේ.
3: මගේ?
2: මගේ ඉපැරණ පින්පති.
5: අර ගෑනු කෙනා මැසේජ් කරේ නැද්ද?
6: මේක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මං ඒක හරි ආසාවෙන් බැලුවා කියලා මැසේජ් එකක් දැම්මා.
5: කවුද බං ඔය ගෑනු කෙනා?
6: කවුද බං දන්නේ ගෑණියද පිරිමියද?
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වනයක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබ

0: ලැකඩ හගෙන වෙලා දවදල් හයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත්ව සහතන ඔබය මියන තුරු
2: හදුත දැනිම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජීවිතරණීය ජීවිත
1: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජීවිතේ ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝජෝරාදාය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vila Vipassanu Ekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දිවිනපුරා ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අතරමඟ නවතා තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 25ක වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට රජයේ පීවර කර තිබෙනවා. ඒ බෙරළ ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පූර්ණ බගපෙන්වීම සහ උපදෙස් අනුව මෙම කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. 2014, 2016, 2017, 2018, 2019 සහ 2024 වර්ෂවලදී කිරීම ආරම්භ කළ එහෙත් විවිධ හේතු මත අතරමඟ නවතා තබා තිබූ ව්‍යාපෘති මෙම වැඩසටහනට ඇතුළත්. මෙම ව්‍යාපෘති 25 අවසන් කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 16,000 ක මුදලක් වෙන් කෙරුණා. මෙවර අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 19,000ක්. තවත් රුපියල් මිලියන 38,000ක් ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා. දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොන් සුක් නම් කර තිබෙනවා. මෙම පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතුයි. එසේ වුවහොත් ඇය වසර 20කට පසු දකුණු කොරියාවේ අග්‍රාමාත්‍යවරියට පත්වන පළමු කාන්තාව බවට පත්වනවා. දකුණු කොරියානු දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවකට මෙවැනි ඉහළ තනතුරක් පිරිනැමීමට තීරණය කිරීම විශේෂ සම්දිස්ථානයක් වනු ඇති බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මේ යෝජනාව ඉදිරි දින කිහිපය තුළ දකුණු කොරියා පාර්ලිමේන්තුවේ නිල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. මේලගලක් හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල්රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: ඉතින් මේක ඔබ සැමරුවේ අපි ආවා

හොඳයි. ඉතින් ජීවිතය කියන්නේ දුක සැප හිමි නවා තැනක්. ජීවිතේ තියෙන අනියත නියත බව කොහොම ලස්සනට දක්වෂන් ආනන්දයන් ගානක ඔහු සීවත් කරමින් ඔහුට උපහාරයක් හැටියට වෙන්න ෆ්ලෑෂ්බැක් අපේ නාලක කල මුල්ල ඉඳන්.

0: ගිරස් මහනගම වෙලා බලමු එකයි විනාඩි 19යි.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

වට යාලුවනේ එකයි විනාඩි 20යි ලංකාවේ රශ්මිය හගින ලංකාව වටේම ඉන්න යාලුවෝ ටික එකතු කරගෙන ඔන්න අපි ප්‍රසංග වේදිකාව පැත්තට යන්න හදන්නේ. ලස්සන සෙෂන් එකක් අහන ගමන් තමයි අපි යාලුවෝ ටිකටත් කතා කරන්න හදන්නේ. ඔයත් ඉන්නවනම් ප්‍රසංග වේදිකාවට ආදරය කරනවනම් ගිරශ්මී අහගෙන ඉන්නවනම් ඉක්මනටම මේ පැත්තට මැසේජ් එකක් තියන්න 0703935943. එහෙම මැසේජ් එවපු යාළුවෝ කලින්ම ලෑස්ති වෙලා මැසේජ් එවලා තිබ්බ යාළුවෝ ටිකක් කියනවා. මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්න යාළුවෝ

අතරේ යාලුඩිකකින් එක කට්ටිය එකතු කරගමු. සෝංගික කෝණේ මල්ලි මම පින්නවල චන්දි හොරයිසන් නම් හොඳයි. තමොත් සස්මිත ඉද්දෙකොඩ අකිල අමේෂා ඉසුරු අමාෂා ඉසුරු අයියා එක්ක තාත්තා වලට ජය කියලා දාලා තියෙනවා. රයිට් ඒ වගේම අපිව සද්දේට ලංකා වටේ මහගෙන ඉන්න අය අතරේ තවත් යාලුඩිකක් ඉන්නවා එකතු කරගන්න. බෙන්තොට කනහින්තොට සංජීව සලුන් එකේ රතු මහත්ය සද්දෙටම ලක්කඩහන් ඉන්නේ කියලා වුණ අපේ ජෝති රාත්‍රියේ හිමාල් මල්ලි. ඒ පැත්තේ නේද හිමාල් මල්ලි මට මෙසේජ් එකක් දාලා දිනවා. රයිට් හිමාල් කියන විදිහට සද්දෙට නේ ගමඩ බැහැන්න යා මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්නවා කියලා. ලක්කඩ ගිරශ්මිය සතියගේ ගිරශ්මිය අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ගුඩ් ආෆ්ටර්නූන් ෆ්‍රෙන්ඩ් මාත් ඉන්නවා අනුර පිටකන්දේ ඉඳන් මම අහගෙන ඉන්න ඔන්න අනුරවත් මම එකතු කරගන්න. ඒ වගේම ලක්කඩ ගිරශ්මි ආසාවෙන් අහගෙන ඉන්න ප්‍රෝග්‍රෑම් එකක් අපි ඩුබයි වලින් අහගෙන ඉන්නේ. චලිත රත්නායක වයිෆ් නිසංසලා රත්නායක දුවලා දෙන්නා ගයත්මි රත්නායක සිහලි රත්නායක වගේම නංගි ශාමලි රත්නායක දෙහිල්ගම රොක් සිටි ඇපරල් එකේ සෙට් එකම ඉන්නවා කියලාත් ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයගේ යාළුව ගොඩක් අපි අහගෙන ඉන්න. ඒ වගේම ඩිරා නිලෝෂ් හංවැල් ලස්සන සින්දුවක් දෙන්න කියලා අවිට මැසේජ් එකක් දාලා දිනවා. ඩිලාන්වත් එකතු කරගන්න. ඒ අතරේ ඔයත් ලස්සන සිෂන් එකක් අහන්න කැමති නම් ඉක්මනටම මේ පැත්තට මැසේජ් එකක් තියන්න. මම කියවනේ නම් මේක ඔයා අදම මැසේජ් එකක් දැම්මත් හැමදාම මැසේජ් එකක් දාන යාළුවෙක් වුණත් ලංකාවේ හිටියත් ලංකාවෙන් පිට කොහේ හිටියත් අනිවාර්යෙන් අපි ඔයාව එකතු කරගන්නවා ලක්කඩ ගීරශ්මියට. එහෙමනම් ලස්සන සිෂන් එකක් අහන්න යන්න හදන්නේ ඔන්න. එහෙමනම් සද්ද වැඩි කරලා ගමටම ඇහෙන්න අහන්න.

0: එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Никитая, ඔබ වෙත තිළිණ කිරීමේ බැති බරදායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඇහෙ දොර ගඟේ කලන හින හදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
5: evening drive with chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: ඒක ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: පහන් කියන්නේ ඔයා මැත්තේම නැහුණු ශ්‍රේෂ්ඨ වාද්‍රවන්තයෙක් නොවන බව ඔයා මතක තියාගන්න. එයා කරේ ඔයාටයි තව කෙල්ලෙකුට එකවර ආදරය කරපු එක කියලා තෝ හොඳට මතක තියාගන්න. ඒ අනිත් කෙල්ල දැන් ඔයාගේ බොස් කියන ගත් ඔයා මතක තියාගන්න.
0: මගේ ඉපැරණි පින්පති.
1: ඔයා දෙකරි
2: මොකද?
1: දැන් කමෙන්ට්ස් දැම්මේ ඔයාද?
2: ඔබලා කතා කරන්න. මං දැන් මැතරෙන් දැක්නේ.
0: මගේ ඉපැරණි පින්පති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: 1:46 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
6: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: රටට වග කියන රේඩියෝ
1: ලංකඩ ගීරශ්මි. Are you ready?

0: රයිට් අලුවනේකයි විනාඩි 40යි ලක්ෂණ කී රශ්මිය අහගෙන සතියගේ තමන්ගේ ප්‍රසංග වේදිකාවට ආදරය කරන ලංකා වටේ ලෝකෙ වටේ ඉන්න හැමෝම එකතු කරගන්න වෙලාව රයිට් මහානම් කොලෙජ් එකේ 93 බෙච් එකේ රොසිට් එතකොට අබේ ආශිරි හේමන්ත ක්‍රේසි ජේ සුජිත් රණවක සංජය ලක්ෂුම්ගේ කට්ටිය ඉන්නවා කියලා තියෙනවා සුබ දහවල ගිරශ්මී අපිත් ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා ත්‍රිකෝ පහේ කණුවේ පුංචි බණ්ඩා සහ ෆැමිලි එක අයියේ මං දසුන් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා දසුන් මැසේජ් එකක් දාලා දිනවා දැන් දසුන් කොහෙන්ද කියලා කිව්වේ නැත්තම් ලංකාවේ ඉන්න දසුන්ලා ටික අපිට එකතු කරගන්න වෙනවා හරි වයි දසුන්වත් එකතු කරගන්න මේ වෙලාවේ මාව ගොඩක් සද්දෙන් අහගෙන ඉන්නවා ෂාමින් කබුර්ලස්කමෙන් ෂාමින් කවයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේම ගුඩ් ආෆ්ටර්නූන් රනිල් ගිරශ්මී අහගෙන ලස්සන සෙෂන් එකක් ඕනි මගේ ෆැමිලි එක හැමෝම ආවා ආදරෙන් එකතු කරගන්නවා කියලා ප්‍රියංකා පලිපාන මැසේජ් එකක් දාලා දිනවා ඒ වගේම මාර්ගම ඒගොල්ලන්ගේ ෆැෂන් ආයතනයේ කල්පනාකාර තිලංක නදීෂාන් රසික චනිදු පසිදු චමෝත් ගයාන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාර කුමාරි ශාන්ති නිරෝෂ හර්ෂණී සුභා දිනුෂ කමනී චන්ද්‍රාණි ඉරේෂ නයනි දෙල්පචිත්‍ර එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා ඒගොල්ලෝ මැසේජ් එකක් දාලා දෙනවා සුභ දවල්ක් අපිත් ඔයාව සද්දර් මහගිරි ඉන්නවා කියලා ගම්පහ රත්නසිරි අක්කල ප්‍රියන්ත මාතරේ කුමාරි රදාවඩුනේ ගාමිණී පල්ලවෙල නයනි මාතර කින්ස්ලි මුංගේනේ වසන්ත එලපිටියේ සමන් ඔක්කොම ඉන්නවා කියලා අපිට ඒගොල්ලොත් ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම මත්තෙකොඩින් මලිති ඔයාම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට් අපි මලිතිවත් එකතු කරගන්නවා. අපි නාරම්මල සීසී එකේ මම ධම්මික සෙනරත් සුනිල් අයියා ගමගේ ආයතනයේ සිළුම වගේම වේලාවේ ලක්කනාන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ලස්සන සෙෂන් එකක් දෙන්න කියලා ඒගොල්ලොත් මට මැසේජ් එකක් දාලා දිනවා. ඉතින් ඔයාගේ සෙෂන් එකක් තාම අහන්න පරක්කු කරන්නේ නැතුව මට මැසේජ් එකක් තියන්න 0703 93 5 93 7ට
1: හිතක් අරගෙන වේදිකාව විඳ ගායන රියවෝනි හදබැරි චනප්පි ජනකාද කලාකරුවා දෙනුවන් කෞෂික දෙසවන් දෙනුවන් පිනවන්නට

0: වෙලා බලමු එකයි විනාඩි 51යි.
1: ඒනවා කියන්නේ කුටිය ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමයි නම් මේක හදලා බලන්නකෝ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:02
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: අතුරුදන්ව සිටි අඩවි වන කාර්යාල සේවකයෙකුගේ බලසිරුරක් ලිඳක තිබීසවා කෙර තිබෙනවා. ජයපුරම් පොලිස් වසමේ අඩවි වන කාර්යාල අධිකාරීවරයෙකුගේ පසුගිය පසුවරදා සිට අතුරුදන්ව ඇති බවටයි පැමිණිල්ලක් ඉදිරිපත් තිබුණේ. එය අනුව පොලිසිය විමර්ශන සිදු කළා. ඒ පොලිස් නිලසුණුකයන්ගේ සහයෝගයත් සමගින්. ඒ අනුව අඩවි වන කාර්යාල පසුපස තිබී මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනය හම් වුණා. ආසන්නයේ ලිඳ පරීක්ෂා කිරීමේදී ඔහුගේ මෘත ශරීරය හම් වූ බවයි ජයපුරම් පොලිසිය සඳහන් කළේ. මේකු සැත්තේ 41 හැවිරිදී තමුත්තේ ගව ප්‍රදේශයේ පදිංචි කරවේ. රටවල් 39ක් ඉලක්ක කර ගනිමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක කළ සංක්‍රමණික ප්‍රතිපත්ති බලාව නීති විරෝධී බව ප්‍රකාශ කරමින් ඇමරිකා ෆෙඩරල් විනිසුරුවරයෙකු ඒවා අවලංගු කර තිබෙනවා. රෝඩ් අයිලන්ඩ් හි ප්‍රධාන එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජෝන් මැට්කොනෙල් මෙම තීන්දුව ලබා දුන්නා. ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකානු පුරවැසි භාවයේ සහ සංක්‍රමණික සේවා ආයතනය අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් අප්‍රිකා, ආසියා, ලතින් ඇමරිකා සහ මැදපෙරදිග රටවල් රැසක ජනතාව නීතිමය වශයෙන් දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති බවයි. ෆෙඩරල් රජයට නීත්‍යානුකූල සංක්‍රමණික මාර්ග වසා දැමීමට හෝ මිනිසුන් උපන් රට අනුව වෙනස් කොට සැලකීමටද නොහැකි බව තීන්දුවෙන් අවධාරණය කොට තිබෙනවා. මේක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ දහවලේ ඇහෙන ලංකාවම අහන හිත්ම පැය දෙක ලක්කන දීරශ්මී
1: ෆ්ලැෂ්බැක් සමග චිත්‍රසේන කමල් චිත්‍රසේන
2: මනාකසේ මල්ලේ

හොඳයි ඉන්න හොඳයි ඉන්න මල්ලි රොෂාන් මල්ලි මේ රොෂාන් මල්ලි තමයි මේ ගීතේ මට මියසවිසුර මధుරසාංග සෑම දෙයකටම බැක් කරන ඉස්සරම රොෂාන් මල්ලි මතකද ඒක මතකන්න ගොඩක් හරි මල්ලියෝ ගොඩක් ඉස්සුති මල්ලි මට බැක් කරන්න ගොඩක් ඉස්සුති තමයි අපි කියමු.

0: ඔන්න මගේ යාළු මන්දියට හොඳ අපරාධ දෙන්න ඉවද සිල්පියා මගේ
1: ප්‍රොමිස් සුගත පාල ෆ්ලෑෂ්බැක් එක

0: Thank you.
1: වෙලා බලමු 2:23.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: 2 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: geht er ja. උපවිත තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: ලව දෙකයි විනාඩි 36යි.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: මුදලාලි
5: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අක්කේ ඉස්කුඩු ග්‍රෑන්ඩිස් එකක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උදව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
5: විජේ දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
4: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
8: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
9: දෙක්යා සුරකින් මගතොට
10: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
11: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
10: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට.
11: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
12: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handa be hather weddi tune karala thiyaganna
13: Evening drive with Chamit and Charu.
14: Sama anugrahaya.
13: Marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena Domas and TV kitim yantrika sadambara himikaru ekumanna. Adumama tanna 01177 579 579.
15: Paata podak tilakala kalal kalave.
16: Aadire unusuma virahave vedanave.
15: Mage nova dini suru කරුපති සහතන උබයමියන තුරු
16: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය ආදරණීය චෝදිරණීය චෝදි
15: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
16: අහිමි ආදරේ ජීවමාන හඬ ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී හතට හිමාලික
17: අනුෂ්ක රසංජනද සිල්වා අධ්‍යක්ෂණයක්.
18: මොකද මේ පැත්තේ අද වැඩ නැද්ද? සයිතිසයියේ රාහුලින්ද? මේ අයියේ අයියේ එයිමි අනේ අයියේ සයිතිසයියන් ඇතුළට එන්න අනේ අයියේ යමුගේ ඇතුළට අනේ අයියේ මේ
17: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.
19: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ
1: 2:40 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
6: දහවලේ ඇහෙන ලංකාවම අහන

0: ලකනගේ රශ්මයාන ඔයා ප්‍රසංග වේදිකාවට සංගීතයේ ගීතේ ආදරය කරන අය නිතරම සින්දුවක් මොමුණගෙන ඉන්නේ. ඒ වගේ ඇඩොන්නේ චාන්ස් එකක් තියෙනවා මයික්‍රොෆෝනේ ඉස්සරහ ඔයාගේ කටහඬින් මැජික් එකක් කරන්න ඔයා ලෑස්ති නම් වාඩ කරන්න තියෙන්නේ. අපි හොයනවා ශ්‍රී ලංකාවේ මීළඟ ගායන තරු ඔයාගේ ලස්සන කටහඬින් ගීතයක කොටසක් ගායනා කළ 0.7, 0.6, 366, 166ට අපිට මේ දැම්ම ඔයා WhatsApp මැසේජ් එකක් තියන්න ඕන අනිවාර්යෙන්. ලංකාවේ මීළඟ හඬ පෞරුෂය, මීළඟ ගායකයා ගායිකාව ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ හැකියාව මැන බලන්න ඔයාට පුළුවන් ලස්සන වොයිස් එකක් අපිට WhatsApp වලට තියන්න මම මේ කිව්ව නම්බර් එකට. රයිට්, සුබ දහවලක් වේවා අපිට සින්දුවක් දෙන්න. EG අනුර උසලාව BF ජනපදයේ ඉඳන් අනුර මට මැසේජ් එකක් තියෙනවා. ඒ වගේම සාරංගි මත්තකොඩ ඉඳලා මට මැසේජ් එකක් තියෙනවා. ඒ වගේම හෝමගම අනුරයියගේ ගරාජ් එකේ කසුන් වලපනේ එතකොට යසංගිකා ආදරෙන් මතක් කරනවා කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මමත් අහනවා ලක්කන මෙහාට නම් වහින්න වගේ ඉහළ ඔට්ටු කුලෙන් තරින්දු රුක්ෂාන් ඔන්න මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම අලව්වේ සුභාෂිනී සහ ප්‍රභාෂි මට ඉස්සෙල්ලා මගේ ඇරිලා එයා රටවටේ මේ ආලෝටි එකතු කරගත්ත රේ දෙන්නගේ නම කියලා නෑනේ මං. ඔව්, අලව්වේ සුභාෂී හා ප්‍රභාෂිවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ගාලින් රහසර රත්නායක, රහසර රත්නායක ගාලේ මැසේජ් එකක් දාලා දිනවා. ඒ මාත් අහගෙන තමයි ඉන්නේ කියලා මාවත් එකතු කරගන්න කියලා. රයිට්, ඔය කඩින් එකතු කරගෙන මම කියන්න හදන ඊළඟ සෙෂන් එක අහන්න. ඒ අතරේ ඔයා පරක්කු වෙන්න එපා. හවස 4 වෙනකන් ඔයාගේ සෙෂන් එක අහන්න ඔයා ලෑස්ති වෙලා ඉන්න. ලංකාවේ අවුරුදු 15කටත් වැඩි අපේ බ්‍රෑන්ඩ් එක ලස්සන සෙෂන් ගොඩක් අපේ රෝහණ ඇතුළු නිෂ්පාදක කණ්ඩායම ඔයාට අරගෙන එනවා. ලංකාවේ ප්‍රසංග වේදිකාවේ නෙක්ස්ට් ලෙවල් වැඩක් තියෙනවා නම්, මෙච්චර කල් නොනවත්වා ආපු ගමනක් තියෙනවා නම්, ඒ තමයි ලක්හඬ ගී රශ්මිය.
1: ජාමර වීරසිංහ ෆ්ලෑෂ්බැක් සමග.

රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: අම්බලන්කොඩ පොඩදුව ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලින් 28 දෙනෙකු අත්තරන් කොටගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක් දිනෙක්ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. අම්බලන්කොඩ පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකායේ අම්බලන්කොඩ කඳුළු නිලධාරීන් ඒකාබද්ධව වැටලීම් සිදු කළා. සාදයේ සිට පිරිස ළඟ තිබේ කොකීන් බිලිග්‍රෑම් 225ක්, අයිස්ක්‍රෑම් 8යි බිලිග්‍රෑම් 125ක්, ගංජා ග්‍රෑම් 2යි බිලිග්‍රෑම් 400ක් සහ නීති විරෝධී දුම් වැටිද හම් වුණා. සැක්කරුවන් අවුරුද්ද 8-44 අතර වයස්වල පසුවන පිරිසක්. ඔවුන් බටපොල, උරගස්මඟ හන්දිය, බලපිටිය, හෝමාගම, බේරුවල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර සහ අහුන්කල් ප්‍රදේශවල පදිංචිකරුවන්. අම්බලන්ගොඩ පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ සැණකෙළියක් අසල සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔහියෝ ප්‍රාන්තයේ ටොලීටෝ නගරයේ පැවති සාම්ප්‍රදායික වීදි සැණකෙළියක් අසලයි වෙඩි තැබීම සිදු ඇත්තේ. පුද්ගලයන් 2 දෙනෙකු එකිනෙකා ඉලක්ක කරගනිමින් එල කළ වෙඩි ප්‍රහාරය හේතුවෙන් මෙම අනතුර සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මිය
1: පෙරේරා ඕල් රයිට් සමග

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අමෘතා සිත් සුවඳින් පිළි

අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම

0: යශ්මත්‍රේ වෙලාබලෙම තුනයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම

ශානියමයි ගොඩක් ආදරේ ගොඩක් ආදරේ මිලකට තෝර ගන්නවා මගේ ගීත වලින් වැඩිපුරම ජනප්‍රිය වුණොත් වැඩිපුරම ආදරේ කරපු ගීතය ලෝකයෙන් යමු තිස්ස මහරාම මගේ යාළුවෙක්

හරිම ලස්සනයි, හරිම සුන්දරයි. රයිට්, වැඩි වෙලා ගන්න නැතු මාතක අවසාන වශයෙන් මේ සින්දුව කැල්ල කැල්ල කියමුද? නියමයි, කිව්වා.

0: ගොඩක් ස්තුති ෆ්ලෑෂ් බෑක් සිනමු දනට. සිනමු දනට බුදුසරණන් ජේසු පීඩයි. ආදරෙයි.
1: 3 විනාඩි 46 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි

0: උසරණයි දේපීටයි හැමෝටම.
1: ශලින්ද ප්‍රනාන්දු බබ ඔල් රයිට් සුන්දර සංගීතමය අව්‍යාජ සංගීත රසය අතර යලිත් ප්‍රේමණීය ගී සිත්තම ඔබේ හදවතේ අඳින්නට මෙන්න ආරාධනාව ජනප්‍රිය ජනකාන්ත කලාකරුවා ගාන ශිල්පියා නාම

නිසංසල සඳක පැතුම් මල් ගොඩක් අරන් වේදිකාවේ ගායනා කරන ප්‍රවීණ ගායන ශිල්පිනිය ශෂිකා නිසංසල.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි.
0: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
4: Feedback.
5: Sunflower.
4: All right.
5: Seed of a sakura.
4: Sahara flash.
5: Bio.
4: Sanidapa. Eda meda itihasi. Prasangi kavedi kavatula. Rajakala pevalikarayo.
6: Daval Dolahai Theater. Ghee Rashmi.

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්වරු 4:00

0: සහයෝගී අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණගර මහතා සඳහන් කළේ පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වර්තාවීම 50-55 අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට පෙරේදා දක්වා ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 50%ක් මහම් වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඊට අමතරව ගාල්ල, බාතර, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ නොරිලිය දිස්ත්‍රික්වලින්ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඒ හේතුවෙන් දිස්ත්‍රික් 14ක සෞඛ්‍ය වෛද්‍යාධාරී කොට්ටාස 72ක විශේෂ මදුරු වර්ධන වැඩසටහන හෙට ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ආමේනියාවේ පාර්ලිමේන්තු බැතිවරණයේ චත විමසීම ආරම්භ වී තිබෙනවා. ආමේනියාව බටහිරට හෝ රුසියාව දෙසට එක්වීම පිළිබඳව මෙවර බැතිවරණයෙන් ජනතාව තීන්දු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2018 වසරේදී බලයටපත් ආමේනියා ග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යාන් යුරෝප සංගමය ඇතුළු බටහිර සමග සිය මිත්‍ර සබඳතා තර කරගත්තා. ඒ සමග මොස්කව පාලනයෙන් දැඩි බලපෑම් එල්ලවීමෙන් ආමේනියාවේ ආර්ථිකයටද ගැටලු රැසක් මතුවුණා. එවන් පසුබිමක් තුළ වර්තමාන අග්‍රාමාත්‍යවරයා යළි බලයට පැමිණීමේ උත්සාහයක නිරත වන බවයි BBC ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

සුබම සුබ සති අන්තයක්. හරියටම සතියකට පස්සේ නේද ඉරිද හැන්දවත් එක්ක වෙලාව හවස 4:08 අම්මා වහගෙන ඉන්න වෙලාව. සතියේ දවස් ටික ගෙවිලා ගියා වට දැනුණද නෑ නේද? හොර රහසෙම සතියේ අන්තිම දවස් ටික ඇවිල්ලා සතිය අන්තය. මේ සතියන්තේ සතුටින්ම ඉන්න නම් ලස්සන සින්දු ටිකක් අහන්න ඕනේනේ. මේ ඉරිද හැන්දෑවේ හවස 4 වෙද්දිම මං ඇවිල්ලා ඉන්න ඔයා ගාවට. ඔයා මාව අහගෙන නේද ඉන්නේ? මට පේනවා මාව අහගෙන ඉන්නවා කියලා. හිත සතුටින්ම තියන්න නම් ඔයා ලස්සනම සින්දු අහන්න, ඔයාගේ රසමුසු තැන් ටිකක් මතක් කරගන්න, පරණ මතක ටිකක් ඒවා මතක් කරගන්න. මේ හැම දෙයක්ම ඔයාට හවස 6:30 වෙනකන් අහගෙන හිටියොත් පුළුවන්. ඔයාගේ අතරමං වෙන්න මතක ලෝකයක්. ඒත් එක්ක මම දෙක කරන්නේ පරස තේ එකක් බොන ගමන් හදාගෙන ඇවිල්ලා රස කර කර බොන ගමන් ඔයාගේ හීන ලෝකේ අතරමං වෙන්න ලස්සන සින්දුවක් අහන ගමන්. සින්දු අහනකොට වගේම අපේ දැන් ගෙදර අයත් එක්ක එහෙමනේ දැන්ම අන්තිම සති අන්තිම දවසේ ගත කරන්නේ ගොඩක් වෙලාවට නේද? දැන් පවුල කියන්නේ අපේ ජීවිතේ ඉන්න ළඟම කට්ටියන නේද? අපි හැම දෙයකදීම අපි ළඟින්ම ඉන්නෝ. ජීවිතේ කියන්නේ වසන්ත කාලයක් නම් ඒ වසන්ත කාලේ ඒ ලස්සනට මල් පිපෙනවා නේද? ඒ මල් හරිම සුවඳයි. ඒ වගේ තමයි අපේ ජීවිත ලස්සන කරන්න අපි ළඟින්ම ඉන්න අය ඒ වසන්ත කාලේට පිපෙන මල් වගේ. ඔයාලට තියෙනවද ඒ වගේ ලස්සන මල් ටික? ඒ හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. ෆෝන් නම්බර් එකත් මතක් කරන්නම්. 07 03 93 5 93 7 මැසේජ් එකක් තියන්න. මම යශ්.

0: රටට වග කියන රේඩියෝ
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලුකයියා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ට? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala tiyaganna
6: evening drive with chamit and charu
7: sama anugrahaya
6: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
7: vijaya products ape rasaya rate samata
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: සමහර අනුගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා.

රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යග ලක්හඬ.

හවස 4 විනාඩි 30 නේද? ඇත්ත එක්ක ලස්සනම සින්දුව අහලා හරියටම පෑභාගයක් ගිහිල්ලා. දැනුනේවත් නැනේ හරියට මේ සතියන්තය ආවා වගේ. එකින් මේකේ වැඩක් නෑ මං ඔයාලට කියන්න හදන්නේ ලස්සනට සින්දු කියන්න පුළුවන් ද ඔයාට? මට වගේ බැරි වුණාට කමන්නේ ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන් නම් එයාට හොඳම චාන්ස් එකක් තියෙනවා මාව අහගෙන ඉන්න. දැන් අපි කාමරේට වෙලා එහෙම නැත්නම් බාත්รูම් එකට එහෙම ගියාම පොඩ්ඩක් ওই ගායන හැකියාව චුට්ටක් වැඩි වෙනවා නේද? හැමෝගේම එහෙම තමයි ගොඩක් වෙලාවට. ඔයත් ඒ වගේ හැංගීලා සින්දුවක් එහෙම කියන කෙනෙක්ද? දැන් ඔයාගේ හැංගුණ දක්ෂතාවය ඔන්න හැමෝටම පෙන්වන්න හොඳම වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට රටක් හොල්ලන්න පුළුවන් හොඳම චාන්ස් එක. ඔයා ආසම සින්දුවක කැමැතිම විදිහට ඔයා ඒකේ කැමැතිම පද පෙළ කීපයක් හරි කමක් නැහැ. ඔයාට තියෙන්නේ ඒක ලස්සනට කියලා රෙකෝඩ් කරගන්න. හරිද? රෙකෝඩ් කරගෙන ඉක්මනට එවන්න 07.0.366.166ට. අය පාර කියන්නද? 07.0.6 366.166ට. ඔයා හැංගිලා සින්දුවක් කියන කෙනෙක් නම් තරුවක් වෙන්න ආටත් පුළුවන් මේ ලක්කන ස්ටයිකින්. ඔයාට අන්න චාන්ස් එකක් තියෙනවා. නැත්තම් ඔයාගේ යාළුවෙක් හරි මේකට දක්ෂ කෙනෙක් ඉන්නවා නම් දුවල දුවල ගිහිල්ලා ඉක්මනට මේ පණිවිඩේ කියන්න. හරිද? ඒකත් මතක් කරන ගමන් 07.0.3.93.5.93.7ට කවුද මට කතා කරේ මැසේජ් කරේ. ගොඩක් අය ඉන්නවා. එක්ක මට හිතුණා 100 පැත්තට ගිහිල්ලා එන්න. ආත් එනවද යන මාත් එක්ක? ප්‍රියංකා නුවරින් මැසේජ් එකක් දාලා තියෙනවා වෙනද වගේම හරි මාදරේ. සුබ සන්ධ්‍යාවක් වේවා යෂ් ගර්ල්. ආයතත් සුබ සන්ධ්‍යාවක්. අමයිකේ තීම් සොන් එක කැමති නේද? ඒකට මම දැනගෙනම තමයි ඉන්නේ ඒක. ආ කැමති කියලා. මගේ හස්බන්ඩ් කුමාරවයි ධෝනි යෝෂිවයි මාවයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනවා. අනිවාර්යෙන්ම දෙන්නම් ප්‍රියංකා. මේ විදිහට මහගෙන ඉන්න දිගටම. ඒත් එක්කම තමයි අපිට නෝමල් මැසේජ් වන්නත් පුළුවන්. ඔයාලා WhatsApp එක පැත්තෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. නෝමල් මැසේජ් වල තියෙනවා කෙනෙක් මමත් තේන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම දිනුෂා දැරණියගලින්. මගේ යාළුවෙක් ඉන්නවා දැරණියගල පැත්තේ. ඔයාලා දන්නවත් ඇති නේද? ඒත් එක්කම සුබ සන්ධ්‍යාවක් ලක්හඳක් යාව හගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්න. මම මලිති කියලා තමයි තියෙන්නේ මත්ති ගොඩින්. දැන් ගෙදරට වෙලා නිවාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි සමහරක් අයට ඉරිදා වුණාට වැඩ වෙන්නත් පුළුවන් නේද? ඉරිදාට පල්ලියෙදි සඳුදාට කොහෙද ආන්නේ? මේ වගේවත් වැඩ ටික බෙදාගෙන ඉන්න කෙනෙක්ද දවස් හතට? අහලා බලන්නකෝ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
5: පාට පොඩක් පිළකලා
6: ආදරේ උණුසුම විරහවේ වේදනාව
7: හදුතු
8: දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
6: ආදරණීය ජෝතිරණීය ජෝති
5: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
8: අහිමි ආදරේ ජීවමාන හඬ
6: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ 7ට හිමාලික
8: ජෝතිරාධාරය.
9: දැන් වෙලාව 7:38.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: දැන් වෙලාව හවස 4:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 petrol liter එක කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: සතියක් ලක්හඩේ

සතියගේ ලක්කන්න අහගේ නොව සතුටින්ම නේද ඉන්න වැඩටික කරන ගමන් ගෙදර. මේ පැත් වෙලා වේග වහින්නේ කොයි පැත්තරද කියලා කියන්න බලනු ලක්කන අහගෙන ඉන්නගම. මා හිතන්නේ හවස් වෙනකට ගොඩක් පැතිවලට වහින ඔයාගේ පැත්තරත් වහිනවදම්. දැන් වහිනකොට අපිට හිතෙනවනේ ටිකක් නිදාගන්න හිම තිබ්බනම් කියලා පොඩ්ඩක් කම්මැලිකමක් හැම එන කෙනෙක් ගොයක්. දැන් හවසට නිදාගත්තා වගේ නෙමෙයි, දැන් රෑට හැම නිදාගන්නකොට දැන් අපි ඕන නිදාගන්න හැම වෙලාවෙම හැබැයි එක පාරට ගැස්සිලා ඇහැරෙනව නේද? ඇයි ඇත්තට එහෙම වෙන්නේ? එක පාරටම අපිව උඩින් ඉඳලා පහළට වැටෙනවා වගේ. සමහර අය නම් ඇඳෙන් බිමටත් වැටෙනවා නේද මේ ගැස්සෙන ගැස්සිල්ලට? ඔයත් එහෙමද? අපේ මේ හදවත ගැහෙන වේගය වැඩි වෙලා බය හිතිලා එක පාරටම අපිට බිමට වැටෙනවා වගේ දැනෙනවා. හැබැයි ඇහැරලා බලද්දී තාමත් ඇඳ උඩම නේද ඉන්නේ. එහෙම වෙලා තියෙනවද ඔයාටත් දවසේ කවදුම හරි ජීවිතයේ දවසක? ඔයා දැන් වැඩ ටික කරලා දැන් මහන්සි වුණත් නිදාගන්න යනවනේ අපි දැන් රෑ වෙලා පාන්දරට හෙප. හැබැයි වාගේ මොලේ ඒ වගේම පේශී අතර තියෙන සන්නිවේදන ගැටලුව නිසා තමයි ගොඩක් වෙලාවට ඔයා නිදාගෙන ඉන්නකොට බිම වැටෙනවා වගේ දැනෙන්නේ ගැස්සිලා ඇරිලා. නින්දට යනකොට දැන් ඔයාගේ මාංශපේශී ක්‍රමයෙන් දැන් ලේල් වෙන්න පටන් ගන්නවානේ, සැහැල්ලු වෙන්න. ඒත් එක්කම ඔයාගේ හෘද ස්පන්දනය ශ්වසන වේගය අඩු වෙනවා ටික ටික. ඔයා සැහැල්ලු කරනවා. ඒත් එක්කම මේ වෙලාවේදී මොලේ ආ වටහා ගන්නවා ශාරීරික ලීල් වීමක් නොවේ, මේක පුංචි හරි උඩකින් ඉඳලා පහළට වැටෙනවා කියලා. ඒකෙන් ඔයාව බේර ගන්න තමයි මොලේ ඉක්මනට විද්‍යුත් පණිවිඩයක් යවන්නේ ඔයාව ඇහැරෙන්න. ඒත් එක්කම මාංශපේශී වෙත මේ යවන විද්‍යුත් පණිවිඩය නිකුත් කිරීමත් එක්ක ඔයාගේ මුළු ශරීරයම ගැස්සෙලා හරියට උඩක ඉඳලා පහළට වැටෙනවා වගේ ඔයාට දැනෙනවා නේද? ඉතින් ඔයාගේ මාංශපේශී ලිහිල් වීමත් එක්ක තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම තමයි ඔයාට අතතිය තෙහෙත්තු, ඒත් එක්කම තමයි කැෆෙන් භාවිතය, ඔන කෝපි හැම බීලා නින්දට යනවා මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒත් එක්කම තමයි ඔයාට ගොඩක් අධික විදිහට මහන්සි වෙන කෙනෙක් නම්, හරියට නින්දක් නැති කෙනෙක් නම්, ඒත් එක්කම තමයි මානසික අතතිය, කාංසාව මේ කියන දේවල් නිසා ඔයාට නිදාගෙන ඉඳලා එකපාරටම කරන්ට් එක වැදෙනවා වගේ ගැස්සීලා හැරෙන්න පුළුවන්. ඉතින් නිදාගන්න කලින් ඔය විවිධ කැෆේන් වර්ග, උත්තේජන වර්ග වගේ බීම දේවල් බොන්න එපා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ලස්සන නිදන කාමරයක් හදාගන්න කියලා තියෙනවා. ආගේ මානසික ආතතිය අඩු වෙන විදිහට, හිත සැහැල්ලු වෙන විදිහට. එතකොට අර ගැස්සිලා හැරෙන එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඉතින් පොඩක් ට්‍රයි කරලා බලන්නනේ වටත් ඒ වගේ දේවල් සිද්ධ වෙන කෙනෙක් නම්. මමත් ට්‍රයි කරලා බලන්නනේ, මමත් ගැස්සිලා හැරෙනවා එහෙම. එහෙම කියන ගමන් මට ගස්ස ඉන්න කෙනෙක් ඉන්නවා මැසේජ් ටික කියන්නේ නැත්තේ මොකද කියලා අහලා. කියනවා කියනවා හැලිය ගොඩ පැත්තෙන් යන්න හදන්නේ දෙවුනිය ආවෙකුදු කරගත්තන් හරි ආදරෙන් ඔගේ පවුලේ හැමෝමත් එක්ක. ඇහැලිය ගොඩ පැත්තටම යන්න හිතුනා තවත් කෙනෙක් ඉන්නවා ඇහැලිය ගොඩ වීල ගොඩින්. එහා නීතාතා ලෙස්ලි අම්මා සිතානි මල්ලි කවිෂ එයගේ මයිය තරිදු මේ හැමෝම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එහානිවා ගොඩාක් මැසේජ් මං හිතන එකම කොපි පේස්ට් කරලා ගොඩාක් කියලා තියෙන 12ක් විතර. ඔයා හිතුවද මං ඔයාව කියන්න නැතු ඉඳී කියලා? ඒක නිසා දුවා ගොඩාක් එක දිගට මැසේජ් එව්වේ මට. නෑ නෑ මං ඔයාව අමතක කරන්නේ නෑ හැම. එතකම ඔයාට කොහොමද අක්ක කියලා අහලා තියෙනවා මලිති. අනේ මං ගොඩාක් හොඳින් ඉන්නේ, ඔයාත් ගොඩාක් හොඳින් නේද ඉන්නේ? සින්දුවක් අහනක මං එහෙම ලස්සන සින්දු ඉල්ලපු අයට සින්නොයිදී කොහොමද? මේ ශනුගේ ලස්සන සින්දුව ප්‍රියේ අහලා බලන්නකෝ ප්‍රියේ.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
2: ලකන රේඩියෝ ITN.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

පහගෙන ඉන්න දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන මේ විදිහටම සවස පහයි දැන් වෙලාව විනාඩි 7කුත් වෙලා නේද? ඔයා තාම මේ පැත්තට ආපු නැති කෙනෙක්ද? ඉක්මනට එන්න මේ පැත්තට. ලස්සනම සින්දුව අහන්න ඔයාට පුළුවන් 07.03 93.5 93.7 ඉක්මනට මැසේජ් එකක් තිබ්බොත්. ඔයාගේ නමත් මේ පැත්තේ ඉඳලා මං කියන්නම්. ආට ඒ පැත්තේ ඉඳලා අහගෙන ඉන්න පුළුවන්. එහෙම කියනකොට මට හිතුණා සේරුව අවිල පැත්තට යන්න. කේඩී සමරසිංහ තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ හැමෝම එකතු කරගන්න ඕනම් ගොඩාක් තියෙනවා. ඒත් එක්කම ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා තියෙනවා. ශානී බොහොම ස්තුතියි ශානී. අපිත් මේ පැත්තට වෙලා අහගෙන ඉන්නේ කියලා තියෙනවා. ඒත් එක්කම ඇහැලියගොඩ පැත්තේ ආනන්ද මැසේජ් එකක් දාලා තියෙනවා. මම දන්නවා ඔයා මාව අහගෙන ඉන්නේ කියලා. ඉතින් ලස්සනම සින්දුව අහන්න ඉක්මනට මේ පැත්තට එන්න. 93.5 93.7 මේ පටන් අරගෙන තියෙන්නේ දෙවැනි පැය.

0: පහෙන් අනු තුනයි දශම හතෙන් ලක්හඩ ලකාපටම ලක්හන පෙරනෝවරු
1: වසවිෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මවපිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
2: දෙන්නේ මාරාන්තිකයි. ඩෙන්ගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වලක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙන්ගු රෝගය වැළඳීමට පෙර රෝගය වලක්වා ගැනීම වෙනුවෙන් ප්‍රයත්නක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන් ඥාතීන් අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙන්ගු මර්ධනය අප සැමගේ වගකීමකේ. ඩෙන්ගු මාරාන්තිකයි.

0: රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඕනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාරු සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu pradhan

0: නාම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

නාඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබ

0: දැන් වෙලාව සවසු 5 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

සතියගේ ලක්කන අහගෙන ඉන්නකට සවස 5 වෙනාඩි 35 දක්වා වෙලාව ගොඩක් වෙලාව ගිහිල්ලානේ. හරි වනත හට මතක් කරන්න දෙයක් තියෙනවා. මාව අහගෙන ඉන්න ගමන් ඔයාට හොඳම චාන්ස් එකක් තියෙනවා ඔයාලට ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙනෙක් නම්. එහෙම නැත්නම් වාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයා සින්දු කිව්වට තාම කවුරුත් හරියට ඇහුවේ නැත්තම්. එහෙම කෙනෙක් නම් ඔයාගේ කටහඬට හොඳම චාන්ස් එකක් තියෙනවා. ඔයාට කරන්න තියෙන පුංචිම පුංචි දෙයයි ඔයාට දැනෙන කැමැතිම සින්දුවක ලස්සන පද පෙළ ටිකක් කියලා ෆෝන් එකෙන් රෙකෝඩ් කරගෙන ඒ රෙකෝඩ් එක අපිට එවන්න. 0706 366 166 WhatsApp කරන්න තමයි තියෙන ඔයාගේ ලස්සන වොයිස් රෙකෝඩ් එක. 0706 366 166 මතකයි නේද? ඉක්මනට එවන්න ඔයාගේ ලස්සන වොයිස් එකකින් කරපු ඒ ලස්සන සින්දුව. අපිටත් අහන්න. මේ තරඟයට ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට නෙමෙයි නම් ඔයාගේ යාළුවෙක් ඉන්නවනම් මේ ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේ ලස්සන අවස්ථාවත් එක්ක. එකත් මතක් කරන ගමන් මම යන්න හදන්නේ නරම්මල පැත්තට. නරම්මල සීසී ආයතනයේ ධම්මිකා එක්කම සුනිල් ආයතනයේ සියලු දෙනාමත් එක්කම මේ වෙලාවේ ලක්කඳ අහන හැමෝමත් එකතු කරගන්න කියනවා. ලස්සන සින්දුවක් අහන්න හැමෝම එකතු කරගන්න හරිම ආදරෙන්. එත් එක්කම ට්‍රින්කෝ පැත්තට යන්න තමයි හදන්නේ. ට්‍රින්කෝ තුල්සිපුරේ ඉඳගෙන මාව ආගෙන ඉන්නවා වසන්ති. එත් එක්කම මහත්තයා රංජිත්, දුව ශහානි, පුතා නිශාන් එක්කම චුටි දොනි එනාරත් ඉන්නවා. එත් එක්කම අක්ක ගෞතමීවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඕ කවුද මේ ලස්සන මැසේජ් එකක් දාලා තියෙනවා? ලස්සන මැසේජ් තමයි එවන්නේ නේ ලක්කන්නට. රමණී සොඳුරු සන්ධ්‍යාවක් කියනවා. ආදරේ ගොඩක් හොඳේ. මාත් ආදරේ ගොඩක් හොඳේ. ඇහලේ ගොඩ විනීතා තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. විනීතා අයිරංගෙනි ඒත් එක්කම අම්මා එකතු කරගන්න කියනවා. පානදුරේ මලා මුල්ල මගේ සුදු පුතාවත් එකතු කරගන්න කියනවා. හරිම ආදරේ. මේ හැමෝම එකතු කරගෙන අහන්න හදන්නේ ලහිරුගේ ලස්සන සින්දුවක්. මේ හවස්වරු කොයිතරම් නම් ලස්සනයිද නේද? අහලා බලන්නකෝ. ඒ තරම්ම මේ සින්දුවත් ලස්සනයි.

0: Lakhanda Radio ITN.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව පසර 5 විනාඩි 45යි.
0: ලකාණ්ඩ ප්‍රවෘත්ති සංසහයතියට බලාපොරොත්තු වන සම අනුග්‍රහය
2: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
3: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
4: සහයෝගීතා අනුග්‍රහය.
1: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 77 37 797.
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071 397 399.
6: අද සුලන් සමග මිලිමීටර 100ක තද වැසි මුහුදු ගමනටත් අනතුරු ඇඟවේ. අතරමඟ නතර කළ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක වැඩ යළි ඇරඹේ. පොලොන්නරු රූ රජින සොයන තරගා තීරක් ශ්‍රී ලංකාවේදී. යුද්ධය අවසන් කිරීමට පාකිස්තාන අභ්‍යන්තර ඇමති ලිපියක් සමග ඉරානයට.
0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සංසහයතියට බලාපොරොත්තු වන්න.

0: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: කෙලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලා ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
4: ලකන්ඩ රේඩියෝ ITN.

සතියගල් හක්කඩ අහගෙන ඉඳක ඉන්න ගමන් ලස්සන සින්දුවක් අහලා තමයි අපි මේ පැත්තට ආවේනේ. නිකන් කොහෙදෝ ලෝකෙකට ගියා වගේ හිතනවනේ සින්දුව අහලාවට පස්සේ. ආඩත් එහෙමද? ඒ තරම්ම ලස්සනයි නේද? ලස්සන සින්දුව අහන ගමන් බර්ත්ඩේ එකකුත් තියෙනවා මතක් කරන්නම කියපු. සුබ සන්ධ්‍යාවක් ඔයාටත්, සුබම සුබ සන්ධ්‍යාවක්. අද මගේ හොඳම යාළුවගේ මිහිරි සලෝචනීගේ බර්ත්ඩේ එක. එයාට විෂ් කරන්න සුබම සුබ උපන්දිනයක් කියලා විෂ් කරනවා සලෝචනීයාට. ලස්සන සින්දුවකට එකතු කරගත්න මහත්තයා උපාලී, ධම්මික, පුදාසිතුම්, සංසිත, ලක්මාලි බණ්ඩාර තමයි මට මැසේජ් එකක් දාලා තිනේ උඩත්තාපොළ කුරුණෑගලින් ඉඳලා. ඔය හැමෝම එකතු කරගන්න හරිම ආදරෙන් ලස්සන සින්දුවකට. එතකොටම මට හිතුණා දෙහිවල පැත්තට ගියා නම් හොඳයි කියලා. දෙහිවල පැත්තෙන් ඉඳලා ගෑනු ළමයා කෙවල දින මේ වගේ දෙයක්. එයාට චුට්ටක් දුක හිතිලා වගේ මට හිතෙන්නේ නම් වෙනස් වෙන අයට වෙනස් වෙන්න දෙන්න, දාලා යන අයට යන්න ඉඩ හරින්න, මග හරින අයව අමතක කරන්න, ඔබේ යගේ හඳුනන මිනිසුන් ඔබව හැර යන්නේ නැහැ, රිදුවන්නේ නැහැ, මග හරින්නේ නැහැ. කෙල්ලගේ හිත පොඩ්ඩක් විතර, පොඩ්ඩක් නෙමෙයි ගොඩක් විතර රිදිලා වගේ නේද? එහෙම තමයි නේද? අපි යගේ දන්නයි, අපිව වටින අය කවදාවත් අපිව දාලා මග හැරලා යන්නේ නැහැ. අපි වටේව ලස්සනට එකතු වෙලා ඉන්නවනේ ජීවිතේ කාලෙම. යන අයට යන්න දෙන්නානේ. ඉතින් ලස්සන සින්දුව කහලා සතුටින් ඉන්න ගයා ඔයා. එත් එක්කම මට හිතෙනවා දිවුල පිටිය පැත්තට යන එරන්දති මැසේජ් එකක් දාලා තියෙන එයාගේ අම්මා, ඒ වගේ මාචි, ඒ වගේම එයාගේ තාත්තවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න දෙන්න කියලා. ලස්සන සින්දුවක් කියලා හිතනවා මට හිතෙනවා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ඒ පැත්තට යන්න. අර දැන් ගමේ ඉඳලා ඉගෙනගෙන ඇවිල්ලා සමහරක් වෙලාවට කොළඹට ආවට පස්සේ ගොඩක් අයට සින්දුවේ විදිහට තියෙනවා මුල අමතක වෙනවා කියලා. අර උදව් කරපු අය අමතක වෙනවා. හැබැයි ඒ උදව් කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුෙන් නෙවෙයිනේ නේද? ඉතින් එයාගෙන් අහන ලස්සන ප්‍රශ්නයක් තියෙනවා මෙතන. අහලා බලන්නකෝ.

0: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රඩක්ස්, අපේ රසය රටේ සැමට.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතර උබයමියන තුරු
2: හදිත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝති රාත්‍රිය

සවසහය විනාඩි 19යි කියන්නේ මට යන්න වෙලා වෙවිලා නේද? මං ගිහින් එන්නම්. යන්න කලින් පොංචි ප්‍රාර්ථනයක් තියෙනවා. හැමදාම අපිට කතා කරන කෙනෙක් ඉන්න තමරා කුමාරි. ඒ ආදරණීය අම්මා, එයා ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉන්නේ. ඒත් මට කෝල් කරා. ඉක්මනට හොඳ වෙන්න හොනේ. අපි බලන් ඉන්නවා. එයාටත් විශ් කරනක මං ගිහින් එන්නම්. සුබම සුබ සතියන්තයක් මම යෂ්. පරිස්සමට සතුටින් ඉන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: මේ පැයි බුදු ගීතයා ඔබ වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
5: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: на столе.
1: තද සුළල් සමග මිලිමීටර 100ක තද වැසේ මුහුදු ගමනටත් අනතුරු ඇඟවේ. අතරමඟ නතර වූ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක වැඩ යළි ඇරඹෙයි. සහල් හිඟයක් නැති බවට වෙළඳ ඇමතිගෙන් සහතිකයක්. කුරුඳු අපනයන ආදායම වර්තාගත ලෙස ඉහළට. සිතට නෙතට සැනසීම දෙන නාගරික සමරල උයනක් අනුරාධපුරේ. පොලන්ත රූ රජින සොයන තරගාවලියේ අධිරක් ශ්‍රී ලංකාවේදී. යුද්ධය අවසන් කිරීමට පාකිස්තාන අභ්‍යන්තර ඇමති ලිපියක් සමග ඉරානයට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමකෙන් මම සුලක්ෂණේ උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ත විබිලේ. කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා බුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් බලකිර ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවර සහනාවක ප්‍රජාවට දැනුම් දෙනවා. කන්කසන්තුරේ සිට මණ්ඩාරම හරහා කල්පිටිය දක්වා විලට ඔබෙන් බුදු ප්‍රදේශවල සුළඟ වේගය විටින් විට 5 කිලෝමීටර 70ක් දක්වා වැඩි වෙන බවයි කල්ග්‍ර විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එබැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි. මේ දිනවල ධීවර සහ ඩාවික ප්‍රජාව මුහුදු ගමන්වලදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව කාර්යනිරත කලුගුණ විද්‍යාඥ වලිත් ප්‍රනාතු මහතා දැනුම් දෙනවා.
2: අලාවත සිට කොළඹ සහ ගාල්ලහරා හම්බන්තොට දක්වා වෙරළොඹෙන්නන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි තිබිය හැකි. සුළං නිරිත දෙසින් හම එන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 30-40 අග්‍යයන් ගන්න පුළුවන්. ඒ වෙතත් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළොඹෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 60-70 පමණ දක්වා වැඩි විය හැකි. එවිට මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට මුලදිව හරහා කන්කසන්තුරේ දක්වා සහ අල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට පොතුවිල් දක්වා වෙරළොඹෙන්නන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට 5 කිලෝමීටර 50-60 අගයන් දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනීවි. විනෝඩ අනුසස මුහුදු ප්‍රදේශ තරමක රළු විමක් වෙන්න පුළුවන්.
1: මේ අතර අද දිවින අභ්‍යන්තරේ වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාර්යනිරත කලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඒ බස්නාහිර සහ සබරගමු පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නොරලිය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවන බව පෙන්වා දෙමින් දිවින අභ්‍යන්තරයේ සුළං තත්ත්වය පිළිබඳවද ඒ මහතා පැහැදිලි කළා.
2: අදවසේදී බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නොරලිය දිස්ත්‍රික්වල විටින් විට වැසි ගියුරුන් සහිත වැසි ඇතිවේවි. එතරින් බස්නාහිර සහ සබරගමු පළාත්වල වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නොරලිය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු සහ උතුරු මැද පළාත්වල වගේම හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්වල විටින් විට හමන 5 කිලෝමීටර 40ක 50ක පමණ වන තද අද දවසේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. සසු ප්‍රදේශවල විටින් විට හමන 5 කිලෝමීටර 30ක 40ක පමණ වන තරමක තද සුළං පැවතිය හැකි. ඒ සම්බන්ධයෙන් සවධානයෙන් පසුවන්න කියලා ජනතාවට මතක් කර සිටිනවා.
1: මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශය 73 ගබඩා කරගත හැකි ජල ධාරිතාවෙන් 63% පමණ ජලය මෙවන විට රස් කරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ජල ඛණ්ඩයට අවශ්‍ය ජලය ලිසි පරිදි ලබා දීමේ හැකියාව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අම්පාර සීට 41ක්, අනුරාධපුරයේ සීට 81ක්, බදුල්ල සීට 74ක්, බාතලේ සීට 49ක්, ගාල්ල සීට 72ක්, මහනුවර සීට 93ක්, කුරුණෑගල සීට 86ක් සහ මොණරාගල සීට 76ක් ලෙස ජලාශවල ජල මට්ටම් පවතිනවා. එවින්ම පොළොන්නරුව සීට 71ක්, පුත්තලම සීට 93ක්, ත්‍රිකුණාමලයේ සීට 68ක් සහ බණ්ඩාරම සීට 76ක් ලෙසින් ප්‍රධාන ජලාශවල ජල ධාරිතා පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. පසුගිය වර්ෂයට සාපේක්ෂව බේවසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු වර්ධන ඒකකය ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩාගර මහතා සඳහන් කළේ පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම 50-55 අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි. මේ වසරේ ජනවාරි පළමුවරදා සිට පෙරේදා දක්වා ඩෙංගු රෝගීන් 36,661 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 50%ක් මහම් වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික් 12ක සෞඛ්‍ය වෛද්‍යධාරී කොට්ටාස 74ක විශේෂ මදුරු වර්ධන වැඩසටහන හෙට ආරම්භ කරන බවයි ජාතික ඩෙංගු වර්ධන එකකේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
0: මේ වන විට දිවයිනපුරා ඩෙංගු රෝගීන් 36,661 වාර්තා වෙනවා. එයින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, කලුතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වලින්. අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය සුද්ධ කරගෙන ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා පියවර ගන්න කියලා. ජුනි මාස 8, 9, 10 යන දිනවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 74ක. මේ සඳහා සෞඛ්‍ය කණ්ඩායම්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යන කණ්ඩායම් සියල්ලෝම සහභාගි වෙනවා. අපරීක්ෂාකාරී ලෙස ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හමු වුණොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය පියවර ගැනීමට අපි උපදෙස් දීලා තියෙනවා. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය පිරිසිදු කරගෙන මේ ඩෙංගු රෝගයේ පැතිරීම වළක්වා ගැනීමට අපිට උදව් කරන්න කියලා.
1: දිවයිනපුරා ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අතරමඟ නවතා තබා තිබූ මහපරිමාණ ව්‍යාපෘති 25ක වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ මෙරට ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස්ස මහතාගේ පූර්ණ මඟ පෙන්වීම සහ උපදෙස් අනුව මෙම කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. 2014, 2016, 2017, 2018, 2019 සහ 2024 වර්ෂවල ඉදිකිරීම් ආරම්භ කළ එහෙත් විවිධ හේතුන් මත අතරමඟ නවතා තබා තිබූ ව්‍යාපෘති මෙම වැඩසටහනට ඇතුළත්. එම ව්‍යාපෘති 25 අවසන් කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 16,000ක මුදලක් වෙන් කෙරුණා. මෙවර අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 19,000ක්. තවත් රුපියල් මිලියන 38,000ක් ලබන වසරේ අයවැයෙන් වෙන්කිරීමට සැලසුම් කර තිබෙනවා. රට තුල කිසිදු සහල් හිඟයක් නැතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරනවා. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 40,000කට අසන තොග වි අලුයම් මඩලේ සතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ආදේශක සහල් තොග අනඩේ කිරීම හේතුවෙන්ද සහල් හිඟයක් ඇතිවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නා.
3: කිසිසේත් සහල් ලිගයක් එන්නේ නැහැ. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 140,000කට ආසන්න ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. වීඅලේ මණ්ඩලය සමපකාර තොගයන් සංස්ථාව හරහා කොටලා අපි වෙළඳපොළට දානවා. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජා ළඟ තියෙනවා. රට තුළ රතු සහ සුදු නාඩු තියෙනවා මාස 4කට අතිරික්තයක්. කිරිපොන් නිසා එහෙම නැත්නම් කීරි සම්බා සහ සම්බා සහල් වලට ඇතිවෙච්ච හිගේ වෙනුවෙන් අපි ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. ඒ නිසා ඉදලා අපි ජල් කන්නත් අස්සද්දලා ලබන මහ කන්නට යනකම් බය නැතුව අපේ රටේ සහල් පිළිබඳ අතිරික්තයක් තියෙනවා. සහල් හිගයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ අපිට චෝදනා කරන්න උත්සාහ කරන අය සමහරට කියන්න හදනවා මේ නාඩු හාලුත් ඇවිල්ලා නැත්නම් ස්වර්ණ හාල් එක ඇවිල්ලා නාඩුත් රටින් ගෙනලා ඒකයි අඩු වෙන්නේ නැහැ. කිරිපොන්ණියාවේ 565, 550, 540 වගේ ගණන් වල ඩොලර් ටොන් එක. එතකොට GR වල නාවේ 460, 475, 480ට. හැබැයි ඔය නාඩු හාල් කියන එක තියෙන කීයද 360යි 375යි ඔන්න ඔය ගණන් වලට. එතකොට සහල් ආනයනය කරන ආනයන කරුවා LC එක ඕපන් කරලා ගේනකොට මේ කස් ඩෙක් එක දානකොට දාන්න ඕනේ තියෙන හාල් වර්ගේ මොනවද කියලා. එතන හාල් වර්ගේ මොනවද කියලා දානකොට ඒක කියන්න ඕනේ කිරිස් පොන්නි නැත්තම් GR 11 නැත්තම් ස්වර්ණ කියලා. මොකද කස්ටම් එකට චෙක් වෙනවා මොනවද ඇතුලේ තියෙන හාල් කියලා.
1: ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල මේ මාසයේ ඇතුළත වාර්තා වී ඇති බව කුරුඳු සංවර්ධන මණ්ඩලය පවසනවා. ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 6500 7000 අතර මිලකට අලෙවෙන බවයි කුරුඳු සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ. සීෆූ 5 වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක් අලෙවන්නේ රුපියල් 5000 5500 අතර මිල ගණන් වලට. කුරුදු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජනක ලින්දර මහතා ප්‍රකාශ කළේ වසරේ ගත වූ කාලය තුළ කුරුදු අපනයනයෙන් ලැබුණු ආදායම රුපියල් කෝටි 1301ක් වා ඇති බවයි. ඒ රුපියල් කෝටි 1300ක් දක්වා ඉහළ නන්වා ගැනීම මේ වසරේ ඉලක්කය වී ඇති බවද සභාපතිවරයා සඳහන් කළා. 2030 වර්ෂය වන විට ජාතික පොල් අස්වැන්න වාර්ෂිකව ගෙඩි මිලියන 4200ක් දක්වා ඉහළ නැන්වීම සැලසුම් බව පොල්වගා කිරීමේ මණ්ඩලයේ පවසනවා. ඒ සභාපති වෛද්‍ය සුනිමල් ජයකුඩි මහතා සඳහන් කළේ පොල් අස්වැන්න ඉහළ නැන්වීම සඳහා මේ වසරේ රජය රුපියල් මිලියන 25,000ක් වෙන්කර ඇති බවයි. ඒ පොහොර සහනාධාරයද අකණ්ඩව ලබා දෙන බව පෙන්වා දෙමින්. පොල් වගා කිරීමේ මණ්ඩලයේ නව වැඩසටහන් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළා.
4: පොල් වගාව කොයිතරම් වටිනා වගාවක්ද? ඒ කියන්නේ මේ රටේ දැන් පසුගිය ගිය 2025 වසරට පණ ආදායම ගත්තාම 2024ට සාපේක්ෂව ඉතා ඉහළ අගයකට මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන මගින් අපි මේ පණ ආදායම ලැබුවා. ඒක වාර්තාවක්. මොකද ලංකාවේ සම්පේ රබර් ආදායම් වල වර්ධන වේගය ඊට වඩා පොල් නිසා වර්ධන වේගය 48%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පොල් අස්වැන්න 24%කින් වැඩි වෙලා තියෙනවා. මේ රටේ පොල් අස්වැන්න වැඩි කිරීම සඳහා හොඳ විභවතාවක් රටේ තියෙනවා. ඒ වගේම ගෝලීය ඉල්ලුම මේ පොල් නිෂ්පාදන සඳහා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හංගු අවස්ථාව තේරුම් අරගෙන අපි ඒක අහක යන්න නොදී මේ සඳහා රටේ පොල් අස්වැන්න බෙහෙවින් වැඩි කිරීම තමයි අපේ බලාපොරොත්තු. 2030 වෙනකොට ගෙඩි මිලියන 4200කින් වැඩි කරන්නට ඕන. සරලවම කියනවා නම් ඒක තමයි ජාතික ඉලක්කය.
1: මෙරට විශාලතම නාගරික සමල උද්‍යානය අනුරාධපුරයේ විවෘත කෙරුණා. මෙම උද්‍යානයේදී කර ඇත්තේ පරීක්ෂණ ස්ථානයක්, මානසික සුවතා ස්ථානයක් සහ දරුවන් සඳහා විනෝද උයනක් ලෙසින්. නාගරිකත්වයෙන් මෙදී නිදහසේ ගත කිරීමට හැකි පරිදි එය ඉදිකර තිබෙනවා. මෙහි රෝපණය කර ඇති ශාක වර්ග ගණන 60කට අධිකයි. එම ශාක සමලුන්ට හිතකර ශාක බැවින් උද්‍යානය තුල රෝපණය කළ බවයි පරිසරවේදී රජික ගමගේ මහතා සඳහන් කළේ. සමලුන්ගේ දත්ත සහිත තොරතුරු මධ්‍යස්ථානයක් උද්‍යානය තුල ඉදිරිමින් පවතිනවා. සමලුන්ට අමතරව වද වී යාමේ තර්ජනයකට ලක්ව සිටින බත්කූරන් සඳහාද මෙම උද්‍යානයේ ඉඩවෙන් කර තිබීම විශේෂත්වය. පෝලන්තයේ ජාතික රූ රජ තර්කාවලිය වන මිස් පෝල්ස්කි එක් අතිරක් පළමු වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වන තරකාරණියන් කටුනායක ගොන්තටුපලින් දිවයිනට පැමිණියා. මිස් පෝල්ස්කි තරගාවලියේ අවසන් වටේ සඳහා තේරිපත් වූ පෝලන්ත රූ රජනියන් 24 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 45 දෙනෙකු ඇතුළු පිරිසක් මෙලෙස දෙවිනට පැමිණ තිබෙනවා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක අධිකාරී නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රූ රජන තරගාවලිය දින 10ක් මෙරට දීපවත් වෙනවා. සීගිරිය, පාසිකුඩා, නිලාවේලි, මෙන්නේරිය, දඹුල සහ කොළඹදී තරග පැවැත්වීමටයි පෝලන්ත රූ රජන තරඟ සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ. ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන ඇති පෝලන්ත රූ රජ තරගාවලිය මෙරටදී පැවැත්වීම සමස්ත ලෝකයේම ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණ දිනාගත හැකි අවස්ථාවක්. ඒ සඳහා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විශේෂ වැඩසටහනක්ද සැලසුම් කර තිබෙනවා. කෘතිම බුද්ධිය හමුවේ රැකියා අහිමිවීමේ අවධානමක් පැවති අද නිෂ්පාදන විශාල ලෙස ඉහළයාම හේතුවෙන් එහි ප්‍රතිලාභ වැඩකර ජනතාව අතර බෙදී යා යුතු බවට ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්තාවකින් ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කළා. ඒ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට සහභාගී වී යළි දෙවිනට පැමිණි අවස්ථාවේ අදහස් පළ කරමින් මහින්ද ජයසිංහ මහතා උදෑසන යළිත් දෙවිනට පැමිණියා. ජංගමේ දුම් භාවිතයෙන් සිදු කෙරෙන රැකියාවල නිරත පිරිසගේ රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු සම්මේලනය සකස් කර ඇති ප්‍රශ්නාප්තිය පිළිබඳව නෝජාබාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.
5: සමුළුව තුල විශේෂම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඩිරෙක්ට් ජෙනරාල් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේදී ඔහුගේ කතාවේදී ඉතාම පැහැදිලිව මැද පෙරදිග යුදමේ වටපිටාව තුල වැඩ කරන ජනතාව මුණ දීලා තිබෙන ගැටලු පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණය හරහා නැත්නම් AI හරහා මතුවලා තිබෙන රැකියා වල මතුවලා තිබෙන තත්වය ඒ වගේම එයින් නිෂ්පාදනයේ ඉහළ යාමත් එක්කම නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණ සහ යුක්ති සහගතව වැඩ කරන ජනතාවට බෙදී යා යුතුයි කියන කාරණේ ඔහුගේ පැත්තෙන් දැඩි ලෙස අවධාරණය කළා. ඒ පිළිබඳව දීර්ඝ ලෙස මේ දින 12 පුරාවටම සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ AI පිළිබඳව සම්මුතියක් මේ වතාවේ සම්මත වීමට නියමිතව තිබෙනවා.
1: ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30-35 අතර පිරිසක් පූර්ව දියවැඩියා තත්වයෙන් පෙළෙන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දියවැඩියාව සහ හෝමුන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා බීගොඩ විද්‍යාලයේ මහත්මියද තහවුරු කළා. ඒ ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
6: සමනය කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවා මේ දියවැඩියාව සම්බන්ධයෙන් ගත්තහම දියවැඩියාවේදී අර අපි මාස 3ක පරීක්ෂණයක් කරනවා HbA1c කියන පරීක්ෂාව. මෙන්න මේ පරීක්ෂාවේ අගය 6.5ට වඩා අඩුවෙන් මාස 3කට වඩා පවත්ව ගන්නවා නම් ප්‍රතිකර්මයක් නැතුව ඒ කෙනා කරන වෙනත් ජීවන රටාව ඇති කරගන්න වෙනස්කම් සහ වෙනත් කාරණාවලින් ප්‍රතිකර්ම නැතුව මේ තත්ත්වය පාලනය පවත්ව ගන්නවා නම් අපි කියනවා මේ කෙනා ඉන්නේ දියවැඩියාව සමනය කරගෙන කියලා. ඒ කියන්නේ රෙමිෂන් එකක කියලා. ඒක තමයි දැන් තියෙන අලුත්ම අවස්ථාව. මොකද ඉස්සර අපි හිතුවේ මේක කොහොමදවත්ම ප්‍රතිකර්ම නැතුව පාලනය කරන්න බෑ කියලා. නමුත් දැන් මේ රෙමිෂන් කියන තත්ත්වයට, එහෙමත් නැත්නම් සමනය කියන තත්ත්වයට හුඟක් දෙනා ඇතුළත් වෙනවා. මේ දියවැඩියාව නැති පුජ්‍යලයක් කියලා කියන්නේ නිරාහාර පරීක්ෂාව ගත්තොත් 100ට වඩා අඩුවෙන් තියෙන්නට ඕනේ. එතකොට ආහාරගෙන ඉන්න අවස්ථාවක බැලුවොත් 140ට අඩුවෙන් තියෙන්නට ඕනේ. මාස 3 පරීක්ෂාව හෙවත් HbA1c පරීක්ෂාව කළොත් මේ අගය 5.6ට වඩා අඩුවෙන් තියෙන්නට ඕනේ.
1: මැදිපිරිති යුද්ධය අවසන් කිරීම සම්බන්ධ විශේෂ ලිපියක් රැගෙන පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෝසේ ඩක් වීරාණීට ගොස් තිබෙනවා. ඒ දීරාණ උත්තරීතර නායක මොජ්තාබා කමේනි හමු වී ලිපිය බාර දීමට පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු අද සන්ධ්‍යාවේ ටෙහිරාණයට ළඟා වුණා. ඉරාන අධ්‍යාත්මික නායකයා සමග අභ්‍යන්තර ආරක්ෂාව සහ කලාපීය සාමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අපේක්ෂා කරනවා. ඉරානයට එරෙහි ඇමරිකා සහ ඊශ්‍රායල් යුද්ධයට දිනසේයක් ගත වී අවසන්. ඒ අවසන් කිරීමේ රාජතාන්ත්‍රික ප්‍රයත්නයේ තවත් විශේෂ අධිරක් ලෙසයි පාකිස්තානය මෙම මැදිහත් වීම සිදු කරන්නේ. සංචාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තුන්වෙනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා අලුයම 1ට ආරම්භ වෙනවා. එක්දින ක්‍රිකට් තරගාවලිය තරඟ තුනකින් සමන්විතයි. දෙරට අතර තරගාවලිය මේ වන විටත් 2-1 ලෙස පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ. ඒ සබීඩාපා ක්‍රීඩාංගණයට ඇදහැරෙනු වර්ෂාව හේතුවෙන් තරගය කාසිය වාසියුර්ගා බැලීමට පමණක් සීමා වුණා. ඒ ජයගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. කෙසේ වෙතත් අඛණ්ඩව ඇදහැරෙනු වර්ෂාවත් සමග තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා. ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති යළි සිරස්තල තද සුළං සමග මිලිමීටර 100ක තද වැසේ. මුහුදු ගමනටත් අනතුරු ඇගවේ. අතරමඟ නතර වූ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක වැඩ යළි ඇරඹේ. සහල් හැඟියක් නැති බවට වෙළඳ ඇමතිගෙන් සහතිකයක්. කුරුදු අපනයන ආදායම වර්තාගත ලෙස ඉහළට. සිතට නෙතට සැනසීම දෙන නාගරික සමනල උයනක් අනුරාධපුරයේ. පෝලන්ත රුරජින සොයන තරගාවලී අධිරක් ශ්‍රී ලංකාවේදී. යුද්ධය අවසන් කිරීමට පාකිස්තාන අභ්‍යන්තර ඇමති ලිපියක් සමග ඉරානයට. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජාතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0765 25 25 අමතන්න

රත්‍රි 7යි විනාඩි 8යි වෙලාව ආදරණීය ජෝතිගේ ආදරේ යොනුහුමයි අරගෙන ඔන්න සති දෙකකට පස්සේ සතියයි තව සතියයි. ඉතින් කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳින් සතුටින් සුවෙන් ඉන්නවා නම් ඒ තමයි ආදරණීය ජෝතිගේ පැතුම. ඒ වගේම අපිත් ප්‍රාර්ථනාව එක තමයි. ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ ඉතින් ඒ ටික කාලේ ඉතින් ටිකක් ලොකු කාලයක් වගේ ඔබේ හදවතට දැනෙන්නේ නැති. සතියන්තේ හදවත හොයපු පැය දෙක. ඉතින් ඔන්න ඉරිදා රාත්‍රියේ 7ට ඉතින් අපි ආවිල් ඉන්නවා සුපුරුදු විදියටම සුපුරුදු ලෙන්ගතු කමින් ආදරණීය ජෝතිගේ ආදරේ යොමුමයි අරගෙන. රාත්‍රී 9 වෙනකන් ඉතින් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. කතා කරන්න ඕන මේ පැත්තට 011 275 766 011 274 606 මේ අංක දෙකම විවෘත රාත්‍රී 9 වෙනකන්. ඒ වගේම තමයි ඉතින් අපිට ඔන්න ක්‍රියේටිව් විදියට මැසේජ් එකක් එවන්න පුළුවන් යාළුවන්ට 07.03 93.5 93.7. මේ WhatsApp අංකේ නම් දන්නවනේ නේද? ඉතින් අද කවියක් එහෙම ආදරණීය ජෝති ගැන කියලා එවන්න ඕන. සිත් පහන් වෙච්ච සති දෙකක් යන්නේ නැත්තේ නේද? හරි. ඉතින් වෙසක් එහෙම බලලා දැහැමි සුවෙන් ඉන්නව ඇති මේ වෙලාවේ. හෙට ඉඳලා ඉතින් ඔන්න ආයෙත් සුපුරුදු විදිහටම අපි අලුත් සතියක් ආරම්භ කරනවා. ඉතින් වැඩ කටයුතු බොහොමයක් තියෙනවා නේද? ඒ සියල්ලම ඉතින් සාර්ථක කරගන්න ඕන ඔයගොල්ලෝ. ඒක සාර්ථක කරගන්න පුළුවන් ඔබටමනේ. ඉතින් ජීවිතේ සාර්ථක කරගන්න ජීවිතේ දිනන්න නම් අනිවාර්යෙන්ම ජීවිතේට හදවතට උත්සාහය එකතු කරගන්න ඕන. ආදරණීය ජෝති ජීවිතේ දිනුවෙත් ඒ විදිහට තමයි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක සුපුරුදු ආදරෙන් මේ පැය දෙකෙම මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: පහේ ළමයි.
1: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගැන්නුවා. තාත්තේ ඔයාට කියන්න, දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුණාම හැමදේම අත්හරින්න පුළුවන්.
2: දැන්නම්
3: මට තව මුකුත් වැඩ කියන්න එපා. මරි කියනවද දැන්වත් ඔයා මාත් එක තියෙන තරහ ඉවරයි කියලා?
4: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්න නංගි එක්කගෙන එන්න.
2: ඈ අපි දෙන්නා මෙහෙම තනියම තියලා.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: Lakhanda Radio ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්දලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: යමක් නැ මොයි බොක්කනේ.
1: දැන් ඉතින් බලංගු මේ මගුල් ඇදගෙන කොහොමද මම පාර යන්නේ? ෂි.
0: නෝම යන්. මං කවුරු හරි ආවොත් කියන අපේ ගමේ ලොකු අයියා වගේ.
2: විසේකාරේ.
3: ඔහේ අපිට මොන වැරද්ද කළත් අපි අපේ යුතුයකම අමතක කළේ නෑ.
4: අනේ මැඩම්. මං කොහොමද මෙහෙම සල්ලි ගන්නෙ?
3: අනේ මේ බොරු කැටයක් නැතුව ගන්නෝ. වඩිය වෙනුවට ගෙදර මනුස්සයව ගන්න ගිය කෙනේ වැරද්ද?
2: විසේකාරේ. සතේ දින පහේම රාත්‍රී 9:00ට ITA

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: එයාව දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවන් දෙනවා දෙලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයි මහල්ලා තනවන්නේ මම
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රී 7යි විනාඩි 26යි ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් වන අද වැඩසටහන පටන් ගත්ත ගමන් අපි යන්න හදන්නේ කඩපද වැත්තට. අයිබෝන්, මට පොඩ්ඩක් පැහැදිලිව හෙන්නේ නැනේ අදන. කතා කරනම් කඩවත සූර්යබාලුවෙන් ඉන්ද්‍රාණි මහත්මිය, කොහොමුණත් සම්බන්ධතාවයේ පොඩි ගැටලුවක් තියෙනවා. කොහොමුණත් කමන්න අපි තව පාරක් උත්සාහ කරලා බලමු. චැට් එක වැතර තමයි යන්න හදන්නේ මට, සබ් චැට් එක වැතර. සුභ ජ්‍යොති රාත්‍රියක් වේවා. මේ මැසේජ් කියවන්නේ රඹුක්කනේ මොංකොඩුවෙන් විජිතානන්ද, මැණිකේ දුව, ඒ වගේම විදුෂිකා දුව තක්ෂිලා, ඒ වගේම කුරුම්පවල ජයතිස්ස පුතා වජිර ඇතුළු සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි තියෙන ආදරණීය චෝතිකේ ඊළඟ ගීතයට. ඔන්න අපි අද වැඩසටහනේ මුලින්ම කිව්වේ ඔබතුමාගේ මැසේජ් එක. ජෝතිමත් සුන්දර සුබ දවසක් වේවා. අමරණීය ජෝතිමත් ජ්‍යොති රාත්‍රිය අපිත් අහගෙන ඉන්නේ. අපිටද ජ්‍යොතිපල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න. මේ මැසේජ් එක එවන්නේ මාතලෙන් කුමාරිය රමුදුගොල්ල, නයනි ගාමිණි සුභාෂිනි වාදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න අපි කුමාරියක් වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඔන්න අද වෙනද වගේම සුපුරුදු ආදරෙන් ජ්‍යොතිරාත්‍රියට සද්දරම අහගෙන ඉන්නේ මේ මැසේජ් එක ගෙවන්නේ කරවනල්ලෙන් කුමාරි. ඔන්න කුමාරි වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කියන්නේ. ශාලුක පුතාවයි, තරුෂ පුතාවයි, ඔසඳ පුතාවයි, මහත්ය අජිත්වයි ආදරෙන් ලස්සන ගීතයට අපි එකතු කරගන්නවද කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඉතින් ඊළඟ මැසේ ගීතයට ආදරෙන් එකතු කරගන්නවා පවුල හැමෝම. ඒ වගේම පස්සයාලේ ජගත් චන්දසිරි, පූජා ජගසිරි, ඒ වගේම මාජි කල්දේරා, සුජානි, ලීලා විතානගේ, වාරියපුල නිලු, කුමුදිකා සිරෝමි, වෙනනගම ඥානාසහ, හසිත ශ්‍රී සඳ කැලුම් ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. ඉතින් පවුලේ හැමෝම, යාළුවෝ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. අපි හැමදාමත් ජ්‍යොති රාත්‍රියේ මේ මැසේජ් එක ගෙවන්නේ වේයන් ගුඩින් ගීතානි, සින්දුවර මහත්තයා, හේම කුමාර, ඒ වගේම පුතාලා දෙන්නා, එයාගේ ෆැමිලි දෙකයි, කිතුල්ගල මාලනී දුව ඇතුළු මේලා ජ්‍යොති රාත්‍රිය අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගම් උද්සරණයි කියලා තමයි මැසේජ් එකේ තියෙන. එහෙම තමයි ඉතින් ආදරණීය ජ්‍යොති ආදරෙන් අහන් ඉන්න හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න බෑ නේද? ඒ වගේ තමයි අපි ලක්කඩ ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් අපි live එක බලන්න පුළුවන්. comment එකක් දාන මතක් කරන්න ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ලගේම 0.7093 93.5 93.7 WhatsApp එකේ message එකක් තියන් තව වෙලාව තියෙනවා. 0.1125 766 0.1122 774 606 අපේ අංක දෙකම විවෘත රාත්‍රියේ 9 වෙනකන් මේ පැත්තට කතා කරන්න. ආදරණීය ජ්‍යොතිගේ හතරේ බෙදාගමු. මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

0: රේඩියෝ ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලඛන මොඩින් ඉස් ඇලට්.

ජීවිතී දුකීද සතුටද හැම වෙලාවකිතින හැනි එයාගේ හැඳේ.

0: රාත්‍රි 7යි විනාඩි 38 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් වුණ අපි යන්න හදන්නේ රදා වඩුන්න පැත්තට. අයබෝවන්.
1: අයබෝවන් නැත්නම් මම රදා වඩුන්නෙන් ගාවන විරසින්නේ.
0: කොහොමද ඉතින්?
1: හොඳින් නෝ ඉතින් වැස්සදී නෝ ඉතින් අපි ඒ වැස්සදීමත් අපි රාජකාරිය නැහැ. ඒ වගේම රාජකාරිය වෙලාවෙත් මේ අපි ජෝතිරාත්‍රි අහන්න බලාගෙන ඉන්න අපි යාළුවෝ ටිකක්.
0: ඉතින් අදත් රාජකාරිය කරන ගමන් ආදරණීය ජෝතිව මතක් කරන්න බැරි වෙලාවේ කාවද අපි ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට.
1: ඇත්තට ඔබතුමාට බොහොම ස්තුතියි අපට අවස්ථාව ලබා ගන්න බොහොම අමාරුවෙන් හරි ලැබෙනවා. ඔබතුමා ඇතුළු ලක්කන කාර්යමල්ල කියලා බොහොම ස්තුතියන් තේනවා. ඒකත් අපිට අහන්න හලසල වෙන එක
0: ගැන
1: ගීතය හන්ද එකතු කරනවා. විශේෂයෙන්ම ගම්පහ මිරිස්සත්තේ ලස්මන් ගලගම පස්මකාන්ති මදනායක මාතලේ කුමාරි එරමුදුගොල්ල පල්ලෙවෙලින් නයනි නංගිත් මාතර කිස්සිත සිල්ලා ඇතුළු හොටලේ සියලුම දෙනා වැඩ කරන සේවක ඉක්තුම්ගෙන් දිසානායක අයියා අලව්වේ සුභාසෙනිමන්දිරන් සතික ගෙදරින් එක කරන සතික පුතා රූපවතී රෝහිත් කම්මල් පිටියේ ගුණරත්න කුමාරිත් දන්වති සඳුන් ප්‍රබාත් ඒ සමඟම දමදනිය බර්නාලෙන්ගේ බෙල්තොට නිමල් මත්තිගොඩ අනිල් මෙන්ඩිස් සදාවන්නේ ගුල්ගස්වටින් එකට ඔන්න නිමල් අයියා සහ සිරාණි අක්කත් ඒ සමඟම සදාවන්නේ පන්සල වාරේ ඥාන්තිරක අයියත් ඥාන්තිරක අයියත් එකතු කරන භෝජනය අක්කයි ඒ සමඟම ලක්මාල් නිමල් අයියයි
0: ආදරණීය ජෝති මතක් කරන්න බෑ අපිට. හරි ඉතින් ඔන්න අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. ගීවැල් වලින් හදවත් සුවපත් කෙරුණු ජෝතිගී පොකුර සැමගේ හිත රැඳුණු ඉරිදාරෑ හතට ලක් හඬෙහි ඇසුණු හිමාසොයුරු නුඹ හට තුදි මල් පුද කරමු. එහෙම තමයි ඉතින් එවලා තියෙන්නේ. නමුත් ඉතින් හිමාල්ට විතරක් මේකට නම් තුති මල් පුදලා මදි. කොහොමවත් කමන්නේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ජෝති රාත්‍රියක් ඔබේ වාදත් අපි ලක්කඬ අහගෙන ඉන්නේ. අපිවත් ජෝතිබල මහත්මයාගේ ලස්සන සින්දුවට එකතු කරගන්න. මැසේජ් එකවන්නේ අක්කර 40 පත්මා මහත්තයා වසන්ත ඒ වගේම පුතාලා දෙන්න පඬුපුල් විහාස් මාකුලෙන් ගිහන්ස දුවත් ඒ වගේම ලසන්ති අක්කත් යටයන්තර ගාමන්ටගේ වයිසි ජයසිත් ජයතිස්ස අයියා ඒ වගේම ගරා ගොඩින් කුමාරියක් අය වගේම කවිනි දුවත් සන් පුතාවත් කවුද මේ සන් පුතාවත් ඒ වගේම ශානිකා අක්කවත් ප්‍රසන්න අයියා සමාධි දුව දෙල් පුතාවත් මාවරකන්දෙන් මාවරකන්දවත්ෙන් නිල්මිණි අක්කා ඒ වගේම තිසර පුතාවත් මෙවරයි ජෝති රාත්‍රිය හංගන සියලු දෙනා මත ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට අක්කර 40 ඔන්න පත්මක් කියලා ඉවලා තියෙන්නේ. සුන්දර ජෝති රාත්‍රියක් වේවා ලක්කඬ කාරෙන් මණ්ඩලයටත් ඒ වගේම ලක්කඬ අහන්ගෙන සියලු දෙනාමටත් මගේ පවුලේ සියලු දෙනාම ජෝති රාත්‍රිය අහන්ගෙන නිකිතුල්ගල හැමෝමත් ජෝති රාත්‍රිය අහන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගමු. එහෙම කියන්නේ මාලනී තමයි කිතුල්ගල මාලනී. ඔන්න සුබ දවසක් හැමෝටම කියලා තමයි කිතුල්ගලෙන් අපිට මාලනී කියලා ඉවලා තියෙන්නේ. හිමාල් වෙනද වගේම අදත් අපි ජෝති රාත්‍රියට සමන් දෙනවා. අම්මා ගොඩාක් ආසාවෙන් තමයි වැඩසටහන අහන්නේ. ලස්සන සින්දුවකට අම්මා චන්ද්‍රාවතී වගේම අක්ක බුද්ධිනී ඇතුළු ජෝති රාත්‍රියට සමන් දෙන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු. මෙහෙම කියන්නේ පතිරණ කුලියාපිටියේ පතිරණ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට ආදරෙන් කිව්වේ. ඉතින් ඔන්න තාම මැසේජ් එකක් කියවපු නේද යාළුවන්ට තමයි මේ කියන්නේ. 0703 93 5 93 හතර ක්‍රියේටිව් විදිහට ගෙම මේ වෙලාව ජෝති රාත්‍රිය අහන් ඉන්න යාළුවෝ හැමෝගෙම නම් ටිකක් තක් ගාලා එවන්න ඕන. රාත්‍රී 9 වෙනකන් අපිට මේ හතරේ බෙදා ගන්න පුළුවන්. 0112 75 766 0112 74 606 විවෘතයි රාත්‍රී 9 වෙනකන්. දැන්ම මැසේජ් එකක් දාන්න. ඒකේ තමයි ලයිව් එක පැත්ත ගියොත් ඉතින් කමෙන්ට් එක දාන්න මතක් කරන්න එපා. ඒ වගේම තමයි ඉතින් ෂෙයා කරන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ අපි හැමෝම බෙදා ගන්න එපේ. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: එයාව දැක්ක වෙලාවේ
4: ආදරේ හිතෙනවා, දැක්කම දෙවඳන වාගේ ලස්සනයි.
2: එයාගෙන් ආදරේ හිතෙන වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රී 7යි විනාඩි 54යි වෙලාව. ඉතින් මයික්‍රොෆෝන එක ඉස්සරහ ඔයාගේ කටහඬින් මැජික් එකක් කරන්න ලෑස්ති වෙන්න. එහෙම කියන්නේ මොකද කියලා දන්නවද දැන්ටවත් ඔබ නේද? ලක්කඩ හොයනවා වුණ මේ ළඟ ලංකාවේ ගායන තරුව බිහි කරන්න. ලෑස්තිද? ඔන්න අවස්ථාවක් හොයෝ හිටපු අවස්ථාවක් නෑ නෑ කියපු අයට වේදිකාවක්. 0.7.6 366.166 ලස්සන ගීතයක ලස්සනට ගායනා කරලා වට්සප් එකක් එවන්න අපිට. සමහර විට ඔබේ ජයග්‍රහණය ළඟදීම ඔබේ ළඟටම එනවා ඇති. ඉතින් හිමාල් කියනා වගේ ඉතින් උත්සාහ කරන්න ඕන නේද? දක්ෂතාවය වැඩි දියුණු කරගෙන එහෙම තමයි ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ. අපි හැමදාම කිව්වෙත් ඒක තමයි ජීවිතේ ජය ගන්න කියලා. එහෙම කියලා චැට් එක පැත්තට තමයි ඔන්න යන්න හදන්නේ. ජෝතිගි ඇසෙනාවිට ලක් හඬින් පැයෙන් පැය හදපිරි සතුට දැනෙනවා රැයින් රැයි. කවදත් ජෝති රාත්‍රිය රසෙන් රසේ නිසි මග සැලසේවා ලක් හඬට ජයෙන් ජයි. ගිරියෝලෙන් ශශිකලා තමයි මේ විදිහට ලක්කනට ජයවා කියලා තින් ඔන්න අපිට මැසේජ් එකක් එවලා තින් ලක්කනට ජයවා කිව්වට ශශිකලාවට බොහොම ස්තුතියි. ඒ වගේ තමයි අයියේ මමත් ඔයාලා වහන් ඉන්නේ. සොඳුරු තමයි එහෙම කියන්නේ. ඔන්න සොඳුරු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපි දෙකතු කරගන්න මෙහෙම කියන්නේ නම් දිලානි මාතයා සුමිත් ඒ වගේම පුතා දිල් දුව සියාරා ඇල්ලගාවේ ආයෙන් තමයි මැසේජ් එක එවලා තින්නේ මඩගහපොළ. ඉතින් ඔන්න දිලානි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. මාමේ අපිට තුන සින්දුවක් ඕනේ. මැසේජ් එක එවන්නේ අශිනි. අම්මා යෝමි ඒ වගේම ආච්චි සුනිතා සීයා සුනිල් මාමා නලින්ද ආච්චි ලොකු ආච්චි ගුණවති ඒ වගේම අයියා චමොත් පොඩි ආච්චි කල්දේරා සීයා නිවිල් චුඩි ආච්චි ශ්‍රියානි පොඩි මාමා කාවින්ද ආච්චි දමයන්ති ආච්චි අමරා සීයා විජේසිරි ඒ වගේම ලක්මාලි පුංචි නිෂාර හොඳම යාළුවා ඒ වගේම නිතුවක්කවත්ත දිනුක මාමාත් ඉස්සරහ කඩේ සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට ඔන්න අශිනි කියන්නේ. හොමකින් තමයි අශිනි වගේ මැසේජ් එක මේ විදිහට අපි කියද්දි තින් ඔන්න අශිනි වගේ පවුලේ යාළුවෝ හැමෝම අපේ ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම තමයි නේද? ඉතින් මං එකන කියන්නේ પરම්පරා ගානක ආදරණීය ජෝතිට ආදරය කරන අපිත් එක මේ වෙලාව එකතු වෙනවා කියලා ටිකක් දිග මැසේජ් එකක් කියන්න යන්නේ. නන්දන කාන්ති තමයි මේ මැසේජ් එක එවන්නේ ඔන්න උපන්දිනයේ තියනවලු 8 වෙනිදා. ඉතින් ඊළඟ ගහේ නන්දන කාන්ති අපි ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්. කෂ්ක පෙරේරා පුතා ඒ වගේම කුතිලා පෙරේරා දුව ඇතුළු බෙල්ලන්තොට අරලිය පටුමගේ තුෂාරි නයෝමි හංසනි ඒ වගේම දමයන්ති ඇතුළු ප්‍රදේශවාසීන් මේ වෙලාව ජෝති රාත්‍රිය හංගින සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්ම. ඒ වගේම තමයි 6 වෙනිදා ඔන්න කාන්ති කාන්තියන්ටික උපන්දිනය තිබුණා කියලා තියෙනවා. තින් ඔන්න කාන්තියන්ට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. කට්ටිය එකතුලා කොස් දන්සලක් දුන්නලු. අනේ හොඳයි ඉතින් නේද? ඒ වගේ දේවල් තමයි කරන්න ඕන ඉතින්. ඒ වගේම ඉතින් ඔන්න ලක්ෂණටත් ජය ප්‍රාර්ථනා කරලා තියෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් එහෙම තමයි. අපි හොඳ දේවල් කරන්න ඕන සමාජය වෙනුවෙන් නේද? අපේ දේවල් වෙනුවෙන් තව කෙනෙක්ට දෙයක් දෙන්න අමතක කරන්න එපා. පුළුවන් හැම වෙලාවෙම තව කෙනෙක්ට දෙන එක තමයි වටින්නේ. දන් දීම හොඳ දෙයක්. පුළුවන් විදිහට දෙන එකත් හොඳ දෙයක්. ඉතින් මේ යහපත් දේවල් යහපත් තැන්වල කියන එක අපේ වගකීම. කොහොම වුණත් ඉතින් ආදරණීය ජෝතිත් එහෙම තමයි. ජීවිතයේ පරිත්‍යාගය උතුම්ම දෙයක සිතාගෙන කටයුතු කරපු උතුම් චරිතයක්. ආදරේ මතක් කරන ගමන් ඉතින් අපි යන්න හදන්නේ ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න. රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. අපි ඔන්න දෙවෙනි පැයේදී හමු වෙමු. 0112775766 0112774606 0703935 4 මැසේජ් එකක් එවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: Lakhanda Radio ITN අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
0: ඔබ කැමතිම ලක්කාම වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාම YouTube නාලිකාවට.
2: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
2: ආදරණීය ජෝති. ආදරණීය ජෝති. ජෝති.
3: රාත්‍රී 8යි විනාඩි 13යි වෙලාව ආදරණීය ජෝතිත් එක්ක ඉන්න තින් ඔන්න දෙවෙනි පැය නේද? අපි යන දන්නේ බදුල්ල පැත්ත තමයි. අයවන් කොහොමද ඉතින් ජීවිතේ?
4: හොඳින් ඉන්නවා. මේ දවස්වල අසනීපව ඉන්නේ.
3: රේඩියෝ සද්දන පොඩ්ඩක් වැඩි අද. ඉතින් අසනීපෙන් ඉන්නවා නම් ඉතින් අපි ඔන්න ඉක්මනින්ම සුව වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. කවද අපි එකතු කරගන්න ඊළඟ ගීතයට?
4: මුලින්ම මට උපන් දින සුබ ඇතමක් තියෙනවා. අද දින උපන් දින සමරන රම්‍යා බටුවිට නංගීට සුබ උපන් දිනයක් වේවා කියලා සුබ පතනවා. මම බදුගේ ඥානා කුමාරි පෙරේරා සමග එයාගේ මහත්තයා ගීතයට එකතු කරගන්න වීඩියෝ. එයාගේ මහත්තයා ඉලියම් බණ්ඩාර ගීතයට එකතු වෙනවා. නාදි කල්දේරා, ආනන්ද කල්දේරා, ප්‍රසාද් කල්දේරා, වර්තාපල පාතිම නංගි, ඉන්ද්‍රාණි කඩවත, ජගත් චන්ද සිරි, අනින් මේන්දිසි, ඉබක සිරිද සිල්වා, තිලක් මංච නායක, සුමන රත්න, කොමිදිකා හිරවුණි. අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි. සුබ දවසක්.
3: සුබ දවසක්. ඉතින් ආයෙත් දවසක අපි මේ විදිහට කතා කරමු. ජෝතිමත් රාත්‍රියක් වේවා. ඉතින් ආදරණීය ජෝතිගේ ලස්සන ගීත ටිකක් අහන් ඉන්න වෙලාවේ සින්දු කියන්න ආසය. හැබැයි තාමත් කාටවත් කටහඬ ඇහුනේ නැති අය. ඒ වගේ තමයි සුපිරි කනඩවල් තියෙන යාළුවෝ හැමෝටම තමයි මේ කියන දන්නේ. සුපිරි චාන්ස් එකක් ගැන කරන්න තියෙන හැරි පුංචි දෙයක්. ඉතින් ඔයාට හිතර දැනෙන වට ලස්සනටම ගායනා කරන්න පුළුවන් ගීතයක් කොටසක් නේ. අපිට ඔන්න රෙකෝඩ් කරලා ලස්සනට ඒ වොයිස් කට් එක එවන්න ඕන. 0.7 6 0.7 6 166 0.7 6 0.7 6 166 චාන්ස් එකක් දෙන්න හදන. ඉතින් උත්සාහවන්ත වෙන්න ඕන. වාසනාව ළඟට වෙන්නේ නැහැ නේද? අපි සමහර දේවල් අපි අවස්ථාව හොයාගෙන යන්න ඕන. ජීවිතේම තමයි උත්සාහවන්ත වුණොත් ජීවිතේ ජය ගන්න පුළුවන්. ආදරණීය ජෝතිත් ඒ වගේ ජීවිතේ ජයගත්තු කෙනෙක් උත්සාහයෙන් නේද? හරි, ඉතින් අන චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. අපි හැමදාම ජ්‍යොතිරාත්‍රිය අහනවා. මාමි හිමාල් මාමි අදත් අපි ජ්‍යොතිරාත්‍රිය අහන ගමන් ඉතින් අද මට විශේෂ දවසක් කියලා තමයි ඔන්න මැසේජ් එකේ එවලා තියෙන්නේ. මේ මැසේජ් එක එවන්නේ දිනුත පුංචි පුතා, අම්මා රංජනී, ඒ වගේම අප්පච්චි සඳුන්, කිරියම්මා, කිරියත්තා, කොට්ටාවේ ලොකු අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම පන්සල ගොඩල්ලේ ලොකු නැන්දම්මා, ඒ වගේම පවුලේ සියලු දෙනාමත්, ගලේවල චුරේ නැන්දම්මා ඇතුළු පවුලේ සියලු දෙනාමත්, මේලා ජ්‍යොතිරාත්‍රි අහන සියලු දෙනාමත්, ජනු අයියා ඇතුළු පවුලේ සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න මාමේ. ඉතින් අද චෙස් මැච් එකද ගිහිල්ලා ඔන්න පුංචි පුතා පහෙන් පහක්ම දිනුව. හරිම සතුටු. ජ්‍යොතිරාත්‍රි ආදරෙන් අහන් ඉන්නවා කියලා තමයි පුංචි පුතා කියලා තින්නේ. ඒව තමයි ඉතින් නේද? උත්සාහය තියෙන්න ඕන ජීවිතේ ජය ගන්න හැමතිස්සෙම. මේ මාරුත් කියන්නේ එකනේ. කොහොමද තාම මැසේජ් එකක් කියවලා තියාලොන්ට මේ කියන්නේ? 0.7 0.93 93 5 93 7 ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ලස්සන මැසේජ් එකක් එවන්න. මේ ආදරේ ආදරණීය ජෝති.

0: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
0: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා. මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නදේ? මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: ඕ මයි ගොඩ්!
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: evening drive with chamit and charu
4: sama anugrahaya
1: maxwin samuha vyapare vithin genna api taharina dan navanimawakin ena doma swankri wiketime yantreka sadambara himikaruwe kumanna adama mutanna 01.7 679 579

0: උත්කර්ෂය
1: ආදරණීය ජාතිරණීය ජෝති ජෝති
2: රත්‍රියටයි විනාඩි 24 වෙලාව ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුම අපි විඳින වෙලාව ඉදින් වන්න ජටක වෙතර තමයි යන දන්නේ අයි අදත් වැස්ස සද්දරම ජෝති රාත්‍රියේ වට හංග ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන්ම අපි හැම ඉරිදම අහනවා ප්‍රමුඛරින්දන් තාතා ජයවර්ධන අම්මා මැණිකේ මැණිකේ බාලසූරිය එවැගේම පුල්ලිමාමත් හරි ආසාවෙන් තමයි ප්‍රෝග්‍රෑම් එක අහන්නේ මැසේජ් එක දෙන මදු ඔන්න මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට

අපිද ජෝතිරාත්‍රිය අහනවා යටියන්තුල සිපොත් චමින්ද තමයි මැසේජ් කියවන්නේ. දුව අමාශී පුතා මලින්දු නෝනා දමයන්ති වාදනයෙන් එකතු කරගන්න කියලා තමයි චමින්ද කියන්නේ අපිට. නෝනා චමින්ද වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. සුබ ජෝතිරාත්‍රියක් වේවා සියලු දෙනාටම. අපිත් ජෝතිරාත්‍රිය අහනවා හැම ඉරිදම මිලානි සහ භද්‍රදුව, ඒ වගේම බිරිඳ යසෝමැණිකේ, ලක්ෂිත මහේෂ්, ඒ වගේම යොවින්ද පුතා කුරුම්පැල විමල නැන්ද එකතු කරගන්න කියලා තියෙනවා ආදරෙන්. ඕනම ගීතයක් අපි රස විඳිනවා. අමුක්කන මුංකුඩෙන් විමල සිරි මහත්මයාගේ මැසේජ් එක කියවන්නේ. ඔන්න එහෙම තමයි, අපි ඕනම මැසේජ් එකක් ආදරෙන් රස විඳින්න ඕනේ නේද? හයි හිමාල් මල්ලි, කොහොමද? අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එඩි දයරත්න, ඒ වගේම නිශාන්ත, අරුණ, ඇල්ල කරදවලින් තිරින චේතිය, තේහන් ඇතුළු මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහන සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක එවන්නේ. යුකේ වලින් ප්‍රියාක්, අවන ප්‍රියාක්, ඒ වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඒ කියන්නේ ඉතින් කොහේ හිටියත් මේ වෙලාවේ රටේ නැති වුණත් නේද, ආදරණීය ජෝතිවරණ අපිට අමතක කරන්න බෑ. ඒක තමයි ඇත්ත. යුකේ වලින්ද ඉතින් අවන අපි අනදන්න කෑගල්ල වැත්තට විමලා පීරිස්තයි මැසේජ් එක කියවල තියෙන්නේ. අපිත් ලස්සන ගීතයක් එකතු කරගන්න නෙත්මින, ඒ වගේම දීපශිකා, නිහාරි, කාවින්ද, අචින්ත ඇතුළු පවුලේ සියලු දෙනාමත් මේ වෙලාවේ, ඉන්ද්‍රලතා, පුංචිත්, සේපාලි, ගුණසේකරත් ඇතුළු මේ වෙලාව ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපි විමලා පීරිස් මහත්මිය කියන්නේ. ඔන්න එහෙම තමයි, මේ වෙලාවේ ආදරණීය ජෝතිට ආදරය කරන හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න ඕනේ නේද? හිමා අපිට ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න. මැසේජ් එකවන්නේ වාද්දුවෙන් රෝහණ, රූපසේන, තිරින, සුනන්දනි නේද, වගේම රෙහාන් පුතා, රෙහාන් පුතාමයි, රෙයාරා දුවමයි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට රෝහණ කියනවා. රෝහණ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් අයියේ සුබ සන්ධ්‍යාවක් කියලා අපිට ජ්‍යොතිපල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න. සින්දු අහන්න එකතු කරගන්නවා අම්මා ප්‍රියන්ති, තාත්තා වොෂින්ටන්, නිසල, සෙව්වන්දි, ශානු, චමිත්, දෙවුලි, යෝතිකා, ඒ වගේම බයික් කාලෙන් යාලුවෝ ටිකත් එකතු කරගන්න අතරේ මේ වෙලාව ජෝතිරාත්‍රිය යන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි ඔන්න අපිට යෝතිකා කියන්නේ. තින් යෝතිකාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මාමේ අපි හැම ඉරිදම ජෝතිරාත්‍රිය අහනවා. අම්මා ස්වර්ණලතා, තාත්තා රංජිත් ධර්මසිරි, අයියා ඉශාන්, රංග, මේ වෙලාවේ ජෝතිරාත්‍රිය යන සියලු දෙනාමත් මාමේ ඔයාවත් ආදරෙන් එකතු කරගෙන අසන සින්දුවක් අහමු කියලා තමයි අපිට අකිල මදුශංක මැසේජ් එකක් දෙනවා. අකිල, අකිල පුතේ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. 0703935934 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන දැන්ම ආදරණීය ජ්‍යොති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ

0: ලකන්න රේඩියෝ ITN
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝතිරණීය ජෝති ජෝති
2: රාත්‍රිය 8 විනාඩි 38 වෙලා ආදරණීය ජෝතිගේ උණුහුම තමයි තින් ඉන්නේ නේද අපි අනදන්නේ වාද්දුව පැත්තට අයිබුවන්
3: අයිබුවන් දේ ඉමන් මාක්තයා බොහොම ස්තුති මටලා ඉන්නක දුන්නට මේ මාක්තයා අර මම කැමති හින්දුවක් තියෙනවා ඉච්ඡා ජෝතිපාලගේ කී 296 චිත්‍රපටයේ ගීතයක් මං ආවා හිරබත් කාලා මේ ගීතය මට ලබා දෙන්නකෝ
2: හරි ඉතින් කවද එකතු කරගන්න
3: අපි දැන් ගෙදර ඉන්නේ මගේ නෝනා රංජනී කුරේ මමයි විතරයි ඉතින් අපි දෙන්නයි හින්දුවත් හරි කැමති ආසයි මේ හින්දුව ලබා දෙන්න
2: අපිට මේ
3: ජෝතිපාල මහත්මයාව එකපාරක් දැකලා තියෙනවා සජීවී. ඒ මොකද එතුමා මං වැඩ කරපු මුද්‍රණාලයේ තමයි එතුමාගේ සුමිතලෝ චිත්‍රපටයේ පෝස්ටර් ගැව්වේ. ඉතින් එදා රෑ ජෝතිපාල මහත්මයා මං ඉන්න තැනට ආවා. එයා 12 මාස විතර ඇවිල්ලා එතුමා දොරට තට්ටු කරාම අනේ අපි ජෝතිපාල මහත්මයා තමයි කතා කරේ කියේ. ජෝතිපාල මහත්මයා මගේ මුද්‍රණාලයේ මම වැඩ කරන ස්ථානේ දොරකොඩ. අනේ මං දැක්ක මහ සන්තෝෂ තුන මට. ඇවිල්ලා මාත් හොඳට කතා කරා. පස්සේ අපිට රාත්‍රි කාලේදී එදා රෑ 12 මාසිකට ආවේ හම්බර් කාර්යයක ඇවිල්ලා මේ ඇවිල්ලා අපිට කන්න දුන්නා රෑ ස්ටේ බොන්න එහෙම අපිට දුන්නා එතුමා. එතුමාගේ චිත්‍රපටයේ පෝස්ටර් ගැන්නේ මාක්කි තමයි. සුමිතලෝ චිත්‍රපටියේ. ඉතින් ඒ වගේ හොඳ මිනිස්සෙක් ජෝතිපාල හිටොඳ මිනිස්සෙක් ජෝතිපාල කියන්නේ එතුමාට අපි හරි ආදරේ. එතුමා දැක්කේ මං එදා තමයි දැක්කේ සින්දු කියන සංගීතන්ත දැකලා තිබ්බට එදා තමයි එතුමාත් මං කතා කරේ. එතුමා හොඳ මිනිස්සෙක්. ඉතින් එහිඳන් එතුමාට මම වේලාදි මතක් කරනවා එතුමාගේ මොහොන්දාන කටිතුර ගියා සොන්තිකලිද මේකේ. ඉතින් ඒ වගේ එතුමාට හරි ආදරය කරන මිනිස්සෙක්. ඉතින් මං ඔබතුමාට සුභාසනවා.
2: ඉතින් අපි ආයෙත් දවසක
3: ටයිම් එක දුන්නට එතුමා ජෝති රාජ්‍යයක වගේ බඩ සුභාසනවා
2: නේද? ඉතින් අපි ආයෙත් දවසක මේ ආදරේ මේ විදිහට කතා කරලා බෙදා ගමු.
3: අනේ මට දෙන්න ලයින් එක දෙන්න මම කතා කරන්නම් ඉන්නතම.
2: එහෙම තමයි ඉතින් එහෙම ඉල්ලුව ගමන් දෙන්නත් අමාරුයි නේද? ආදරණීය ජෝති වෙනෙන් ගොඩාක් අය කතා කරනවා නේද? කොමුණත් එක තමයි ජීවිතේ වාසනාව කියන්නේ. චැට් එකේ පැත්තට තමයි යන්න හදන්නේ. අපි එතුමාගේ ඉල්ලීම මේ සතිය බැරිනොත් අපි ලැප්පැස් සතිය අනිවාර්යෙන් ඉෂ්ට කරමු නේද? දහසක් සිතුවිලි සිතර නැගිනවා. ඉරිදරේ හත සතුට කියනවා. ජෝතිගේ ගීහඬ සවන වැකිනවා. ලක්කන නාමය ලොව පැතිරෙනවා. සෝජෝති රාත්‍රියක් වේවා. ලස්සන ගීතයක් දෙන්න ආදරණීය ජෝතිගේ ඕනම ගීතයක් අපි කැමතියි. මොරවකින් ප්‍රියදර්ශනී තමයි මේ මැසේජ් එක එවන්නේ. ඔන්න මොරවක ප්‍රියදර්ශනී ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මල්ලි අපිත් ජෝති රාත්‍රිය අහන්න ගමන් බෙන්තරින් විරාජ් තමයි මේ මැසේජ් එක එවන්නේ. ඔන්න විරාජ්ජයි වගේ මැසේජ් එක තමයි අපි කියන්නේ. සකුවක්කයි වගේම අශෝක නැන්දත් කළුතර වාඩිය මංකලින් රාජිතායියා පුෂ්පමාලා අක්කයි වගේම බාතිය පවර පුතාලා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි විරාජ්ජා කියන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේ පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා විරාජ්ජායියාගේ. ටිකක් දුරකට යන්න හදන්නේ. අයිය අපිත් ජෝති රාත්‍රිය අහන ගමන් මැදවච්චියේ කනදරාවෙන් නේද? තරිඳු තාරක තමයි මැසේජ් එක කියවන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්න ජෝති මහත්මයාගේ. වයිෆ් රොෂානී අම්මා ඉන්ද්‍රාණී දුව සෙනුදි පුතා ඉරුෂ නෙත්සරවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට තරිඳු තාරක කියන්නේ. ඉතින් තරිඳු වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට ආදරෙන් කිව්වේ. මේ අත්භවය අතහැර 40 වසරකුත් ළඟයි. ගයෝගී පෙරලෙසම මනසට සුවය ගෙනෙයි. මිය ගිය බවක් නොහැඟෙයි. දෙසවන පිණි ජෝතිපාල නැවතත් ඒ ඒද දුකයිද කොහරි එහෙම තමයි තියෙන්නේ. අන්තිම එක ටික පොඩ්ඩක් විතර පැහැදිලි මදි. උලස්සිංහල චන්ද්‍රකාන්ති ගුණතිර තමයි මැසේජ් එක එවන්නේ. බොහොම ස්තුතියි ලක්කනට මගේ මිතුරෝ දුන්නට. එහෙම තමයි නේද? හිතේ තියෙන ගීතය අපි දෙන්න කැමති. ආදරණීය ජෝතිගේ ගීත ඉතින් එහෙම තියෙනවා නේද? ඔබට මට අපේ හිතේ නැවතුණු ගීත. ලස්සන ජෝති රාත්‍රියක් කියවා ජෝතිපාල මහත්මයාට උපහාරයක්ම වේවා. හැම ඉරිදාම රේඩියෝ ළඟට වෙලා ජෝති රාත්‍රිය අපි අහනවා. ලස්සන ගීත ඇසුනත් සිනහ වෙලා ජෝතිගේ ගීත අහන්න පුළුවන් නම් කවදාවත් එපා වෙන්නේ නැහැ. මෙහෙම කියන්නේ රත්ගම් පල්ලිවිඩි රෝහල් පාරෙන් නන්දසිරි සෞම්‍යලතා ස්වර්ණ අමීර් සමග සචින්දු ඉතින් ජෝතිරාත්‍රය යන සියලු දෙනාම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි සචිඳු කියනවා. සචිඳු වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. හැමදාමත් අපි ජෝතිරාත්‍රය යන ගොඩක් ලස්සනයි, ලස්සන සින්දු යනවා අපි දෙපාරමින් අසන්ති දුව යනුල්ලා පුතා ලිතුම් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ජෝතිරාත්‍රය යන සියලු දෙනාම අපි අර හරි ආස්සාවෙන් ඉරිද රාත්‍රී ජෝතිරාත්‍රය යනවා. මැසේජ් එකේ වන්නේ විහංගී පෞලිස් සියලු දෙනාම එකතු කරගන්න ගාලේ රුහුණු විශ්වවිද්‍යාලයේ එන්නේ අයියා. අයියවත් එකතු කරගන්න කියලා දෙනවා. අම්මා තාත්තා ඇතුළු ආච්චි නෑදෑයෝ සියලු දෙනා මේලා ජෝතිරාත්‍රිය අහනවා. අපි හැමෝම ආදරෙන් ආදරණීය ජෝතිර ගොඩක් ආදරෙයි. එහෙම තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි එහෙම තමයි වියංගී නේද ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් වෙලාව වෙන් කරගන්න එපා. සුභ ජෝතිරාත්‍රියක් වේවා හිමා. ලසන්ත මදුෂාන් මාතලේ උඩ දැන්නෙන් තමයි මැසේජ් එකේ වන්නේ. ජෝතිබල මහත්මයේ ලස්සන සින්දුවක් දෙන්න අපිටත්. ඇයි එකක් තව ටිකක් තියෙනවා. ඉතින් තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට 0703 93 5 93 7 ඉතින් ඔන්න WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: නතරයේ පෙරලිකරන NLB Mega Power දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැය NLB

රාත්‍රී 8:54 වෙලාව ආදරණීය ජෝතිකි උනොහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය නේද? ඉතින් දැන් නම් ටික ටික හිතට ආයෝන් ටික ටික චූටි චූටි දුකක් ඇති වෙනවා. කොහොමද දුක් වෙන්න එපා? එහෙම තමයි ජීවිතේ. ඔන්න අපි යන්න හදන හම්බෙගමුවෙන් අපිට සේපාලිකා මැසේජ් එකක් එවලා තිනු. අදත් සුපුරුදු විදියටම සද්දරම ජෝතිරාත්‍රිය අහන් ඉන්නවා කියලා. ලක්කඬ සියලුම ලක්කඬාන සියලු දෙනා ආදරයෙන් එකතු කරගන්න කියලා තමයි සේපාලිකා කියන්නේ. සේපාලිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. හම්බෙගමු ඉඳලා යන්න හදන නිට්ටඹුව පැත්තට ජෝතිරාත්‍රියට එකතු කරගන්නවා ලු එකතු කරගන්න රසික මහත්තයා. ඒ වගේම අශෝක දුවද අශෝකා දුව. ඒ වගේම විහංග පුතා රුණු කැම්පස් එකේ ඉංජිනේරු පීඨයේ යාළුවෝ ටිකත් ආදරෙන් එකතු කරගන්න. ලස්සන ජෝති ගීයක් තමයි සංජීවනි ඉල්ලන්නේ අපෙන්. අන්න සංජීවනි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපි කවදාවත් අහලා නැති සින්දු අහන්න දෙනවට ගොඩක් ස්තුතියි. අලව්වෙන් දර්ශනී කුමාරතුංග තමයි මේ මැසේජ් එක එවන්නේ. දර්ශනී වාටින් එහෙම හිතන එක හොඳයි නේද? ආදරණීය ජෝති කියනනම් ඉතින් කොයි තරම්නම් සින්දු ඇද්ද? හරි, සුබම සුබ සන්ධ්‍යාවක් වේවා ගෙදර හැමෝම. අදත් ජෝතිරාත්‍රිය අහන ගමන් ලස්සන ගීතයකට නැදුම්ගම්බි බණ්ඩාර වත්තෙන් රංජිත් රූපසිංහ, ඒ වගේම ආදරණීය බිරිඳ චිත්‍රලතා, චාලනී සජිනි, සඳුනි දුවල තුන් දෙනාවත්, ඒ වගේම නුවන් පුතාවත් ගොඩක් ආදරේ මුණුබුරා රුසරු බබාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න එහෙම තමයි. ඉතින් පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් අවසන් ගීතයට. ජෝතිමත් හඬ රැවදින ආදරණීය ජෝතිරාත්‍රිය. අවිත ජෝතිරාත්‍රිය අහගෙන ඉන්න හිමාල් ගිනිගතේනෙන් පුෂ්ප කුමාරි තමයි මැසේජ් එක වන්නේ. සඳුරු ගී ජෝති හඬින් අහන මේ රාත්‍රියේ මගේ පුතා සඳුන් දුව රිද්මී, වගේම ආදරණීය මිතුරිය නාලිකා නිරෝෂණී, යගේ මහත්තයා රංජිත් අයියා, චූටි පුතා බාතිය, ලොකු පුතා විරාජ්, එයාගේ ආදරණීය බිරිඳ ලෝචනා දුවත්, ඒ වගේම චූටි පුතා දුවත් මේලා ජෝතිරාත්‍රිය හන සිරු දිනමත් ලක්කඩ කාර්ය මණ්ඩලත් ආදරෙන් එකතු කරගමු. ජෝතිරාත්‍රියට ජයෙන් ජය කියලා තමයි තියෙන. ඉතින් එහෙම ඒ ආදරෙන් එවන්නේ අපි දන්නවා. ඒක තමයි ඔබේ හදවතට දැනෙන අව්‍යාජ හැඟීම. සුබම සුබ ජෝතිරාත්‍රියක් වේවා හිමාල් මල්ලි. කොහොමද ඉතින් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා මහත්තයා නිමල්. ඒ වගේම කුෂන් පුතා දුව සඳලි, ගොම්බද්දල රංගී එයාගේ මහත්තයා, මංජු අයියායි පුතාලා දෙන්න දුව, ඒ වගේම අවහේනේ ලොකු අයියා, පනාකඩුවේ රුවන් මල්ලිව, කැටපලකන්ද ධම්මික අයියා, පොඩි ජෝති අයියා ඇතුළු ලක්කඩ අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි මාවලෙන් රම්ය කියන්නේ. ඉතින් ඔන්න රම්යක් ඒ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජීවිතේ එහෙම තමයි. ඉතින් ඔන්න අද අපි අදට සමුගෙන යන්න තමයි හදන්නේ ආදරණීය ජෝතිගේ ආදරේ තරං ඇවිල්ලා ආපු වෙලාවේ. මෙහෙම සමුගෙන ගියාට හරියටම පොරොන්දු වෙනවා හරියටම දින 7කින් ඉරිත රාත්‍රී 7ට ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි අරන් යනවා කියලා. ඉතින් එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන. මැසේජ් කරපු, කතා කරපු, ඒ වගේම ලයිව් එක ෂෙයා කරපු, ලයිව් එක කමෙන්ට් කරපු, ලයිව් එක බලපු හැම යාළුවෙක්ටම ආදරේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරණීය ජෝතිගේ පැතුමත් ඒක තමයි. ගිහින් ඉන්නම් පරිස්සමෙන් ඉන්න ජෝතිමත් සුබ සතියක්. මම හිමාල්. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: විරහවේ වේදනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දේතයිඩය වැඩි විස්තර සඳහා 0.76 325 25 අමතන්න.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වනයක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුනම හැමදේම අත්හරින්න පුළුවන්.
1: මොකටනේ දැන් ඔයා නිකන් ඔයා නෙමෙයි වගේ යන්නේ.
2: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
3: දැන් නම් මට තව මුකුත් වැඩ කියන්න එපා. මරි කියනවද? දැන්වත් ඔයා මාත් එක්ක තියෙන තරහ ඉවරයි කියලා.
4: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්න නංගි එක්කගෙන එන්න.
5: ඈ? අපි දෙන්නා මෙහෙම තනියම තියලා.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔව්ෝ ඒයි කපටිකං කරයි යයි. ඊට පස්සේ ඔයා කියයි අනි මොනා වුනත් හොඳ මිනිස්සුන නෝනේ.
2: මංගේ මහුවෙන් නෑ දෙයි මොනා කියන මන්න
1: ඔකෝ නැත්තේ අන් දැක්කනේ දත් ියන් කැවිල ගයාර පසක් වෙලා හිටපුට
3: තිමිර උඩලමත්ත අධ්‍යක්ෂණයක්
4: ආදී අපේ අද දවල්ට කන්නයක්ද
5: කොහෙට
4: යාමුකෝ ලස්සන රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඔයා මේ වැඩි ටික ඉවර කරන්න. තව පැයකින් වගේ අපි යමු.
5: අපි යමු.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සීනෙක තනි වෙලා.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
8: ලඛන මොමදින් ඒසල්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඒවන් ජයග්‍රහී වාසනාවන්ත සුබරාත්‍රියක් දැන් වෙලාව රාත්‍රී 10 විනාඩි 1යි අද දවසේ අපි මිලදී ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතර ගන්න මේ ඔබේ ජයග්‍රහී ප්‍රතිඵල හෙන වෙලාව.
2: අයිබෝවන් ඊයේ දවසේ NLB අපි මේ අවුරුද්දට හඳහන හරියටම ගලපගත්ත 7 වෙනි සුපිරි ත්‍යාගලාභියා බිහි කළා. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් විතරක් 23 දෙනෙක් බිහි කළා තියෙනවා. ඒ සතුටත් එක්ක අද දවසේ ඔබවත් වාසනාවන්තයින් අතරට එකතු කරන්නයි අපේ මේ සූදානම. ඒ වෙනුවෙන් ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩ හෝරාව NLB ජාතික ජයවර්ධනය. අදත් අපේ ලොතරැයි වර්ග 8 පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා සුපුන් චාමර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් චම්පිකා පතිරණ මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී AR ජේද සිල්වා මහතා අද දවසේ අපිට සමගින් එකතු වෙනවා. බලාපොරොත්තු රැසක් එක්ක අද මිලදී ගත්ත NLB ලොතරැයි පත් අතරින් දැන් අතට ගන්න NLB ජය. අතට සල්ලි වෙනුවෙන් NLB ජය. අද ඉරිදා දවස නිසා සල්ලි බෝනස් විශේෂ ප්‍රවර්ධනාංකය ගල්පා ගැනීමෙන් ඔබට රුපියල් 10,000 තෑගි දිනා ගන්නත් පුළුවන් කියලා ඔබට හොඳින්ම මතකයි. ඒ නිසා අපි ආරම්භ කරනවා 479 වෙනි NLB ජය දිනුමැදීමේ වාරය. එහෙමනම් දැන් යමු දිනුමැදීමට. අද දවසේ ජයෙන් ජය ලැබෙන ප්‍රධාන දිනුමැදීමේ වාරයයි අපි දැන් මේ ක්‍රියාත්මක කරන්නේ. අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය S, ජයග්‍රහි අංක 3698. රුපියල් 10,000 ත්‍යාග ඔබට දිනා දෙන සන්ඩේ බෝනස් අංකයයි මේ තෝරගන්න. අද NLB ජය සන්ඩේ බෝනස් අංකය 4836. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබසාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105 ජයග්‍රහකින් 201 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 5,126 දෙනෙක් බිහි කළ තියෙනවා. බොහොම ස්තුතියි. බලමු එහෙනම් අද වාසනාවේ තොරතුරු. අද NLB ජය ලොතරැයියෙන් රුපියල් 105 ජයග්‍රහකෙක් බිහි වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා දඹුල්ල NGC ප්‍රියදර්ශනී. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 31 දෙනෙකුත් අපි බිහි කරනවා. සන්ඩේ බෝනස් අංකය ගල්පා ගැනීමෙන් ජයග්‍රහකින් 51 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජය ලොතරැයියෙන් වාසනාවන්තයින් 65,311 දෙනෙකු අතරේ රුපියල් 61,31,120 මුදලක් අපි බෙදා දුන්නා. බලන බලන තැනින් හරියන එක හඳහනක් තියෙනවා නම් ඒ එකම එක හඳහනයි NLB හඳහන. අදත් ඔබට වාසනාව උදා කරන්න සූදානම් 1520 වෙනි වතාවට. නියත ධනයෝග හඳහනේ වාසනාව අපි දැන් ගල්පනවා. අද දවසේ හඳහනෙන් ඔබට වාසනාව උදා කරන ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය කටක. රුපියල් 130ක නැවුම් සුපිරි ත්‍යාගය දිනා ගන්න කටක ලග්නයත් එක්ක ගැලපෙන්න ඕන ජයග්‍රහී අංක 4යි මීළඟට අපි තෝරගන්න. මුල්ම ජයග්‍රහී අංකය අංක 21. මීළඟ ජයග්‍රහී අංකය අංක 37. ඊළඟට ඔබට වාසනාව ගේනවා අංක 47. අද හඳහනේ තීරණාත්මක අවසන් ජයග්‍රහී අංකය බවට පත්වන්නේ අංක 24. ක්‍රීඩා අරමුදලට සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 107 දෙනෙක් බිහි කළ තියෙනවා. එහෙමනම් බලමු අද දවසේ හඳහනේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද 1520 වෙනි හඳහන දිනුමැදීමේ වාරයේ සමස්ත වාසනාවන්තයින් 117,205 දෙනෙකු අතරේ රුපියල් 71,26,540 මුදලක් අපි බෙදා දුන්නා. නියත ධනයෝග හඳහනෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 31,07,870.
3: සතස
2: සතියේ දින හතම ඔබට ජයක් නියමිත නම් ඒ සත්‍යනම ජයනියත ගොවිසෙත. මේ ආරම්භ කරන්නේ 4453 වෙනි දිනුමැදි මේ වාරය. කෝටි 6 අමාර ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න අපි දැන් ආරම්භ කරනවා ගොවිසෙත දිනුමැදි. අද ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M. 6,59,00,000 ඉක්ම වූ සුපිරි තෑග්ගක් ඔබට දිනා දෙන ජයග්‍රහී අංක 4යි ඊළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 79. ඊළඟ ජයග්‍රහී අංකය අංක 61. ඊළඟට වාසනාව උදා කරනවා අංක 69. ඉංග්‍රීසි අක්ෂරය M අංක 79 අංක 61 අංක 69. එහෙමනම් මේ තොරගනි ගොවිසෙතේ අවසන් ජයග්‍රහී අංක. බලන්න ඔබ අතේ තියෙන ගොවිසෙත ලොතරැයි පත්වල අංක 32 සඳහන් වෙනවද කියලා. ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට රුපියල් 250,000 ජයග්‍රාහකීන් 600 දෙනෙක්, ඒත් එක්කම රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 46 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් අද දවසේ ඔබත් එක්කම රට පුරාම ගොවිසෙතෙන් බිහිවුණු වාසනාවන්තීන් ගැනයි දැන් අපි කියන්නේ. බොහොම ස්තුතියි. අද ගොවිසෙතෙන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා මැදවච්චිය W පොඩි මැණිකේ මහත්මිය. ඒත් එක්කම ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනන්න පුළුවන් ගොවිසෙතෙන් විතරයි කියලා ඔබ දන්නවා. ඒ විදිහට අද දවසේ වාසනාවන්තීන් 6 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා LL යසලාල් ඇල්පිටිය, RMNKB රත්නායක කුඹල්ගමුව, සම්පත් ලංකා පැල්මඩුල්ල, MKA සමන් කෑගල්ල, VLO පතිරණ ගණේවත්ත, MA උදය සංජීව යක්කල. ඒ අනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තෙන් 104,116 දෙනෙකු අතරේ රුපියල් 98,16,200 මුදලක් අපි බෙදා දුන්නා. විශ්වාසයෙන් ගොවිසෙතක් ඔබ මිලදී ගන්න. ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගි වටිනාකම රුපියල් 6,59,95,703.47. පුරුදු විදිහටම අදත් ඔබේ අතේ සුබ දවසක් ලොතරැයිය තියෙනවා. එහෙමනම් මුලින්ම මතක් කරලා ඉන්නම් ත්‍යාග රටාව ගැන. ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න. ඒ විතරක් නෙමෙයි ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගි එක්ක ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි වගේම සෙසු තෑගිත් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. දවස සුබයි, සිහින දිනයි, ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද ජයග්‍රහී 227 වෙනි දිනුමැදි මේ වාරය. අද දවසේ සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ඔබේ සුබ ලග්නය මේෂ. ඊළඟට සුබ අංක 3 අපි තෝරගන්නවා. මුල්ම ජයග්‍රහී අංකය අංක 4. ඊළඟ ජයග්‍රහී අංකය අංක 47. අවසන් ජයග්‍රහී අංකය අංක 22. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 8,761. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට රුපියල් 105,000 කෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 198 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 993 දෙනෙක් බිහි කරලා තියෙනවා. අද සුබ දවසක් ලොතරැයියෙන් අපි රුපියල් 50,000 ජයග්‍රහකින් 8 දෙනෙක් බිහි කරනවා. ඒත් එක්කම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 34 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 94,338 දෙනෙකු අතරේ රුපියල් 77,98,040 මුදලක් අපි බෙදා දුන්නා. තවත් වාසනාවන්ත ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානම් ඉන්නවා අනුෂි සමගින් රුෂාන්ත ප්‍රියා.
3: මීළඟට මෙගා පවර්
4: ලංකාවේ ලොතරැයි ඉතිහාස කතාව වෙනස් කළ රුපියල් කෝටි 23ටත් කෝටි 47ටත් පසු ලංකාවේ ලොතරැයි වර්තමානයත් අනාගතයත් වෙනස් කරන රුපියල් කෝටි 28 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගක් සමග මෙගා පව ආරම්භ කරන්න අපි සූදානම්. ඔබේ වාසනාවත් එක්කම ඔබේ හීන ලයිස්තුවේ උඩින්ම තියෙන වාහනයක හීන හැබෑ කරන්න අපි දැන් අපේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙන් කරලායි තියෙන්නේ. අපේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් මේ ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් සුපිරි මෝටර් රථයක් එකතු කරන්නේ අපි යන්නේ නිසා. මේ සුපිරි තෑගි ත්‍රිත්වයත් සමඟ ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2559 වන දිනුම් වරයයි අපි මේ ආරම්භ කරන්නේ. බලමු අපි මුලින්ම වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද මෙගාපව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. දැන් මේ අපි තෝරාගන්නේ ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 8. බලමු ජයග්‍රහී අංක 4කින් එක තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 71. දෙවන වුවමට වාසනාව ගෙනවා අංක 70. තුන්වන වාසනාවන්ත අංකය 23. මෙගා පව අපසන් වාසනාවන්ත අංකය අංක 44. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවල් උතුරයින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් සිව් දෙනෙක් 2,41,41 දෙනෙක් අපේ රටට බිහි කළ තිනු. බලමු අද වාසනාව කොයි වගේද කියලා. ස්තුති රුෂා ජයග්‍රහී අංක මතක් කරලා. අද මෙගා පව වෙතින් ₹120,000 ප්‍රථම තෑගකට හිමිකම් කියන්ටම සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේමයි ₹200,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. එම් දීප ප්‍රසාද් කලවංචි කුඩි, IV ප්‍රියන්ත පිටබැද්දර, MS රංගනාදන් ත්‍රිකුණාමලය, සුනිල් බණ්ඩාර දැඩිගම සහ ශාන්ත කුමාර දෙහිවල. ඒත් සමගින් වාසනාවන්තින් 104,683 දෙනෙක් අතරේ ₹89,49,100 160ක මුදලක් අපි බෙදා දෙනවා. මෙසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි ₹28,32,59,622ක්, පව සුපිරි තෑගි ₹1,00,000ක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුෂා මතක් කරත් වගේම සන්නේ බෝනස් විශේෂ දිනු මැදීමත් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2241 වන දිනු වරයි අපි මේ ආරම්භ කරත්. තොරගන ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H. අපි මේ සොයමින් ඉන්නේ රුගලට කෝටි එකම වාගිය දවන්ත නිධානයකට වාසනාවන්ත හිමි කඩුවෙක්. බලමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 28. ජයග්‍රහී දෙවන අංකය අංක 63. තුන්වනුව ඔබට වාසනාව ගෙනවා අංක 31. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 82. මේ තෝරා ගැනීම ₹10,000 ඔබට දිනා දෙන සන්ඩේ බෝනස් ප්‍රවර්ධන ත්‍යාග අංකය. අද ධන නිධානයේ සන්ඩි බෝනස් ප්‍රවර්ධන ත්‍යාග අංකය 4,623. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ අති දරන්ත සුපිරි ත්‍යාගලාභියෙක් වගේම 2,00,000 24 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළ තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි. මේ අවුරුද්දට ධන නිධානයෙන් අපි බිහි කරන 25 වන 2,00,000 ප්‍රථම ත්‍යාගලාභියා බිහි කරන අපි අද දවසේ ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ පොල්වත්ත NLB අලෙවි නියෝජිත සුරේනි විජේරත්න මහත්මිය. ඒ විතරක් නෙමෙයි, ₹2,00,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙකුත් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා රේණුකා ප්‍රියදර්ශිනි ඕපනායක, SG එඩ්වර්ඩ් පුදුකොඩිරිපු, කණිවිලගේ රූපසේන කරන්දෙනිය සහ පියලඩින් පෙරේරා දිගන අපේ NLB අලෙවි නියෝජිත වරුන්. සන්ඩි බෝනස් විශේෂ ත්‍යාග අංකය ගලපාගෙන ₹10,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 58 දෙනෙකුත් අපි අද ධන නිධානයෙන් බිහි කරනවා. එත් සමගින් වාසනාවන්තයින් 80,537 දෙනෙක් අතරේ ₹79,15,400ක මුදලක් අද ධන නිධානයෙන් අපි බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ ₹13,000,000, ₹9,00,000, ₹8,00,000 ලෙසින් සුපිරි තෑගි වගේම මේ වසරේ ₹12,00,000 වාගේ දැවැන්ත නිධානයක් ඔබට දිනා දුන් ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම ₹8,17,175,112ක්. ₹6,211 වන වතාවට ලොතරැයි ලොව රජ කිරුළ ඔබටම පළඳවන්න අපි මඟ බලාගෙන ඉන්නේ මහජන සම්පත දිනු මැදෙමේ. සුපිරි තෑග විදියට ₹2,32,00,000ක්ම වාගේ මුදලක් අපි අද අරගෙන ඇවිල්ලා තියෙනවා. බලමු අද මහජන සම්පතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 5. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 8,8,5,8 සහ 1. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් 25,00,000 166 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු අද වාසනාව සූති. අද රුපියල් ලක්ෂ 25ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහ ලතරයිපත අලවි කරන්නේ කුරුණෑගල NLB අලවි නියෝජිත අචලා නානායකාර මහත්මියයි විතරක් නෙවෙයි ලක්ෂපතියන් 19 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බී කරනවා. ජයග්‍රහ ලතරයිපත අලවි කරන්නේ මෙන්න මේ NLB අලවි නියෝජිත වරුන්. අජිත් කුමාර කයිකාවල, විමල් දේශප්‍රිය බණ්ඩාරගම, ධනුෂ්ක නායනාප්‍රිය නුගේගොඩ, සුනිල් රත්නවර්ධන දැරණියගල, SM ප්‍රනාන්දු ගෝනවල, පුෂ්පලතා මැණිකේ කුලියාපිටිය, රණතුංග ශාන්තිලතා කන්තලේ, අජිත් රණසිංහ කටුගස්තොට, ඉන්ද්‍රානි රණතුංග නත්තාරම්පොත, KAG ප්‍රනාන්දු මුල්ලිපුරම්, P ප්‍රදීපන් මඩකලපුව, UG සාලින්ද තිබ්බොටුවැව, S මදන් කල්මුනේ, DCS රත්නගොඩ අම්බලංකොඩ, BA වීරසිංහ පිළියන්දල, පද්මසිරි පීරිස් මාරබිල, LHS සුමනසිරි කිරින්දවැල, ALS ඉබ්‍රහීම් ඔට්ටමාවඩි සහ CA ගලප්පති දෙබර වැව. එත් සමගින් වාසනාවන්තින් 2,25,781 දෙනෙක් අතරේ රුපියල් 1,87,67,320ක මුදලක් අපි අද මහජන සම්පතින් බෙදා දෙනවා. දිනක ජයනියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,35,83,376ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් ඇදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ට අනුව. අද සම්පත 786 වෙන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 0.58 සහ 1. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000ක තෑගයකට හිමිකම් කියන්ට අද ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලවි කරන්නේ බටගම NLB අලවි නියෝජිත KA ශෝහෙල් එරංශ මහතා. ඒ වගේම අය රුපියල් 50,000කින් දිනා ගන්න වාසනාවන්තින් 44 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව අද සම්පත 786 වෙන දිනුම් වාරයේ වාසනාවන්ත ඔබ අතර රුපියල් 99,93,280ක මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 814,322 දෙනෙක් අතරේ රුපියල් 7,64,97,60ක අති දැවැන්ත මුදලක් අපි අද ඉරිදා දවසේ බෙදා දෙනවා. NLB ජාතික ජයපතනේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය NLB.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

පැයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: जातक सूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमड रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවආරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකතුමා.

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සුභා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලයි තියෙන්නේ. දැන් මට දැනෙනවා සුභා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සුභා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සුභා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැල.

ਤੇ ਸਿੱਸੀ ਨੂੰ ਸੱਸ ਤੋਂ ਬੀਤਦੇ ਵਿਕਾਸ ਪੀੜੀ ලයාන්විතනාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවා.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ